0: සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: ලකන හගෙනින් වෙලාව දෙ 5 විනාඩි 37යි.
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. මං ඔබට අද යෝජනා කරන්නේ මීට පස්සේ ඔබ ලෝකේ වෙනස් කරන්න යන්න එපා. එළිය දින ලෝකේ හදන්න යන්න එපා. ඒ වෙනුවට මුලින්ම ඔබේ හදවත හදාගන්න. ජීවිතේ ඉස්සරහට යනකොට ඔබට ඔබේ යාළුවෝ පවුලේ අය අතරෙත්, එහෙම නැත්නම් ඔබ රාජකාරී කරන ස්ථානයේ වුණත් ඔබව හැම විටම කලබල කරවන අවසන මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම, ඒ හැම කෙනෙක්ම ඔබේ හිතින් අතහැරලා දාන්න. එහෙම කළාම ඔබේ හිතේ මෙතෙක් තිබුණු චංචල ස්වභාවයේ පීඩනය බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ මතක තියාගන්න, ඔබේ වටපිටාවේ සිද්ධ වෙන ඔබේ පාලනයෙන් එපිට තියෙන දේවල් වලනොත් ඔබ කලබල වෙන එක නතර කරගන්න. ඒ කිසිම දෙයක් ඔබේ ජීවිතයේ ඉස්සරහට යන ගමනේ බාධාවක් කරගන්න එපා. මේ විදිහට කොච්චර කාලයක් ගත කරන්න ඕනද කියලා දැන් ඔබට හිතනවා ඇති. මං කියන්නේ ඔබට සැනසීමෙන් යන්න පුළුවන් වෙන තාක්කල්. අය කිසිම දෙයකට ඔබව මානසිකව කඩාවටන්න බැරි වෙන තරමට ඔබ විශ්වාසයෙන් වැඩ කරන්න පටන් ගන්න. මතක තියාගන්න, අපේ ජීවිතයෙන් අවම වශයෙන් බලාපොරොත්තු වෙනකොට ජීවිතය බොහෝ සුන්දර අවස්ථාවන්ගෙන් අපිව පුදුම කරන්න බලාගෙන ඉන්නවා. ඒ ප්‍රතිහාරය විඳගන්න බලාගෙන ඔබ මානසික ශක්තිමත් බවින් පිරිපුන්ව ඉදිරියට යන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: හයි බොන් සුබ දසන චක්‍රහි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද ජූනි මාසයේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී අපි මේ විදිහට උදෑසනින් හමුවන්නේ. හයි බොන් සුබ දසනක් මේකලා.
1: හයි බොන් ගිහන් සුබ දසනක්.
0: අද සුදනම අපි ජාතික ධාරාවේ පුවත්පත් වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන දැන් අද දවසේ දිනම් කොළඹ ප්‍රදේශයේ උදෑසන කාලයේදී යම් වර්ෂාවක් ඇති වී තිබෙනවා මේකලා. දැන් මේ වන විට තවමත් පොද වැසි තමයි කොළඹ අවට නම් පවතින කාලගුණය පිළිබඳවත් අපි අවධානය යොමු කර යුතුයි. අපි ප්‍රථම අවධානය යොමු කරනවා දිනමින පුවත්පතර. දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලය හොරණ මිල්ලනිය වැඩිහිටි නිවාසයක ගින්නක් ගින නිවන රත පහක් ගෙන්වයි 72ක් ඉඳලා 11ක් මෙය ගිහින් 59ක් බේරාගෙන කියලයි අද දවසේදී දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරන්න කලින් Daily News පුවත්පතට අවධානය යොමු කරනවා.
1: Yes, Gihan, it's more of the Daily News newspaper. 4 inmates dead, 16 missing in Batagoda Elders Home Fire. For the more in detail, 4 inmates died and 16 others were reported missing after a fire broke out at an elders' home in Batagoda in Agruathara yesterday evening, police said. All 55 injured inmates were admitted to the Galpatha and Horana hospitals for treatments. Let's see more details about it in Sinhala Gihan.
0: අද දිනමින පුවත්පතේ වගේම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙලා තිබෙන මේ හද සසල කරවන කාරණාව සම්බන්ධයෙන් වැඩිහිටි නිවහනේ ගින්නෙන් 11ක් මරුට 12ක් රෝහලේ කියලායි අද සඳහන් කරලා තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු. හොරණ බටකොඩ ගල්පාත ප්‍රදේශයේ පිහිටි මාපියස්ස වෙන වැඩිහිටි නිවාසයේ ඒ සවස හටගත් ගින්නකින් එහි නේවාසිකව සිටි වැඩිහිටියන් 11 දෙනෙකු පමණ මිය ගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදන් ව ඇතැයි පොලිස් සිය සඳහන් කරනවා. ගිනට හසෝමියගේ වැඩිහිටියන්ගේ බවට සැකි කරන සිරුරු 10ක් 12ක් පමණ වැඩිහිටි නිවාසය තුළ දක්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත සංඛ්‍යාවක් ප්‍රකාශ කළ හැක්කේ අද දින සිදු කරනු ලබන පරීක්ෂණ මතත් කියලා වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. මෙම වැඩිහිටි නිවාසයේ බුද්ධිමය ආබාධ සහිත වැඩිහිටියන් 72 දෙනෙකු පමණ පිරිසක් සිට ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා. ගින්න හටගෙන ඇතැයි පැවසන්නේ හවස 6:30ට පමණ ගින්නෙන් සුබ්තුවා ලැබූ වැඩිහිටියන් ගල්පාත හා හොරණ රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර කළුතර දිසාව බහරු නියෝජ්‍ය පොලිස් ප්‍රතිපත්මිනී රණවක මහත්මිය සඳහන් කරනු ලැබුවේ තුවාල ලැබූ වැඩිහිටියන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි. ඒ හැරුණුකොට හානියක් නොමැති බවත් බේරාගත් වැඩිහිටියන් 51 දෙනෙකු පමණ ඒ ආසන්නයේ ඇති පාසල් ගොඩනැගිල්ලක ආරක්ෂිතව රඳවා තබා ගැනීමට පියවරගෙන ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: එතකම ගිහන අද පුවත්පත් ගණනාවක සඳහන් කළ තියෙන දිනමින පුවත්පතේ සඳහන් කළ තියෙන IMF ඩොලර් මිලියන 695ක් මහා භාණ්ඩාගාරයට කියලා මේ සම්බන්ධයෙන් අද ලකන් ප්‍රවෘත්ති අංශයත් තොරතුරු අරගෙන වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාරික 2ක් එකවර ලබා දෙමින් අමරිකානු ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට බැර කර තිබෙනවා. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 5 වන සහ 6 වන ඒකාබද්ධ සමාලෝචනයේදී පසුගියදා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව අදාළ මුදල් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කළ බවයි අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.
2: මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක වෙමින් පවතින විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදු කරන්න තිබුණු 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන එකවර සිදු කරලා එමගින් ලැබෙන්න තියෙන 6 වෙනි සහ 7 වෙනි වාරික දෙකේ එකතුව ආසන්න වශයෙන් ඩොලර් මිලියන 695ක් දැන් පිට මහ භාණ්ඩාගාරයක ලැබිලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික දෙකක් අපිට ලැබෙන්නේ නියමිතයි. 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ මුදල් ලැබීම විසින් මහ භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වැඩි වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දළ විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ යන්න මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ යම් ඩොලරයට සාපේක්ෂ රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරහාවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්ත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. මොකද වෙළඳපොළේ සාමාන්‍ය බලවේග මත තමයි මූල්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වෙන්නේ. මහ බැංකුවේ මැදිහත් වීමෙන් වෙළ ස්ථාවරත්වයේ සහ මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථාවරත්වය අත්පත් කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ මුදල් ලැබීම විසින් වෙළඳපොළටත් සංඥාවක් ලැබෙනවා. අපිට මේ මොහොතේදී ඒ සැලසුම් සහගතව තිබුණොත් මුදල් ප්‍රමාණය ලැබෙනවා කියන එක.
0: මෙලවද සරහය විනාඩි 10 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අද වාර්තා කළ තිබෙනවා පාස්කු ඉරුදින ප්‍රහාර විමර්ශනීය ගෝඨාට රට ගමන් තහනම් බොද්‍යංශ නිලධාරීන් දෙදෙනෙකුට ඇතුළත් නියෝගයේ ආගමන විගමන පාලකට කියලාද සුභාෂිනී සේනානායක පාරින්ද්‍යා ගුණදහස සහ රොෂෙල් ප්‍රනාන්දු වාර්තාවගෙන විතිබෙන දිනමින පුවත්පත වෙනුවෙන් අපේ දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න කලින් අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතේ සටහනට.
1: Yes, travel ban on Ghouta, two former intelligence officers in Easter Sunday bomb case. For the more detail, Colombo Fort Magistrate Pasanamarasena yesterday imposed an overseas travel ban on former President Gotabaya Rajapaksha and two Sri Lanka Army intelligence officers in connection with ongoing investigations into the 2019 Easter Sunday terrorist attacks. Let's see more details about it in Sinhala.
0: අපි බලමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කරලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ යදා මුදා බුද්ධාංශ නිලධාරීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ විදේශ ගමන් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස විදේශ ගමන් තහනම් කරන්නේ යදා මුදාභය හිටපු කර්නල් වරයෙකු වන මොහමඩ් අන්සාර් හා හිටපු බුද්ධාංශ නිලධාරියෙකු වන ප්‍රේමානන්ද උදලාගමන හෝත සිල්වා යන අයවලුන්ටයි බව සඳහන්. එම නියෝගය ෆැක්ස් මගින් ආගමන විගමන පාලක ජනරාල් වරයා වෙත යවන ලෙසට මහේස්ත්‍රාත්වරය අධිකරණ රජිස්ටර් වරයෙකුට නියෝග කළ 2019 වසරේ අප්‍රේල් මාස 13 වන දින පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි රටේ වාණිජ නගර වන කොළඹ පිහිටි තරුපහේ සුඛෝපභෝගී හෝටල් තුනක් දෙමටකොට පිහිටි නිවාස සංකීර්ණ තුනක් සහ දෙහිවල පිහිටි ලැගුම් හලක් ඉලක්ක කර සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව සිදු කරන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන් තිදෙනාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කළ තිබෙන මේත් එකම අපි අවධානය යොමු කරන්න හිතුවා ලංකාදීප පුවත්පත රද ලංකාදීප පුවත්පත සටහන් කළ තිබුණා මේ කළ සලේ දැඩි මානසික ආතතියකින් දිවි හානි කර ගැනීමේ අවධානමක කියලා වාර්තා කළ තිබෙනවා. JMO වාර්තාවක් ගෙනහැර ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර කියයි කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ. කතෝලික පල්ලි සහ තරුපහේ හෝටල් ඉලක්ක කර ගැනීමෙන් පාස්කු ඉරුදින එල්ල කෙරුණු මරාගෙන මැරුණ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් ශලේ මහතා සේදිවි හානි කර ගැනීමේ අවධානමක ඇති බව ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට ඊයේ දිනම් දී තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුවන දැඩි මානසික ආතතිය තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් ඔහු සියදිවි හානි කර ගැනීමේ අවධානමක් ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතායි බව දිනම් දී තිබෙනවා. එතෙකම ඔහුගෙන් රඳවාගෙන ප්‍රශ්න කරන සුරේෂ් සලේ මහතා ක්‍රූර වදහිංසන වලට ලක් කරන බවත් ඔහුට අමානුෂික ලෙස මෙන්ම නින්දා සහගත ලෙස සැලකීමට ලක් කරන බවත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණා කියලත් අදවසදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. තම සේවාදායක දැඩි මානසික ආතතියකින් පසුවන බව ඔහු පරීක්ෂාවට ලක් කරන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කරනවා. එතෙකම මානසික ආතති තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු නිදහස් පරිසරයකට ඔහු යොමු කළ යුතු බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර ඇතැයිද වැඩිදුරටත් සඳහන් කරනවා කියලත් අද වාර්තා කළ තිබුණා ලංකාදීප පුවත්පත.
1: Let's move to the Daily News newspaper. CPC averted diesel price surge to 750 per litre, chairman said. Price would have risen by 115% without control mechanism. Rejects claims of unjustified fuel price increase amid global oil volatility. Government absorbs global cost hikes to protect consumers. For the more details, Ceylon Petroleum Corporation Chairman DJ Rajakaruna said that if the CPC was not there within the government to intervene in the fuel price control mechanism, the fuel prices would have increased by 115% and the people would have ended having to buy diesel at 750 rupees per liter, which has been averted by currently selling a diesel liter at a much reduced price of 407 by CPC. It's Odio Gihan.
0: අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් සටහන් කළ තිබුණා. මේකල ඉන්ධන මිල ස්ථාවර කරන්න රජු දවෙන්ත සහනාධාරයක් දී තිබෙනවා. තෙල් සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කළ තිබෙනෙත්. එකම අඛණ්ඩ ප්‍රවෘත්ති අංශයත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර තිබෙනවා. ලෝක බොරතෙල් මිල ඉහළ ගිය පසු එම මිලට වඩා මිලට ඉන්ධන මිල ඉහළ දැමූ බවට විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිදු කරන ප්‍රකාශන වලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පිළිතුරු ලබා දී තිබෙනවා. මෙරට තෙල් මිල ඉහළ දමා ඇත්තේ ආර්ථිකයට සිදුවන බලපෑම අවම කරමින් බවයි සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළ තියෙන්නේ. අපි අහලා බලමු එතුමන් සඳහන් කරන්නේ මොන වගේ කාරණයක්ද කියලා.
3: දැක්කා එක හිටපු ඇමතිවරයෙක් ප්‍රකාශ කරලා තිබුණා මේකක් පෙන්නලා, රාශියක් පෙන්නලා. ලෝක විරුද්ධ පොලේ මිල 291ට විතර තියෙනකොට, ඒ කියන්නේ ටැට් ප්‍රයිස් එක තමයි අපි ගන්නෙ. ඒක 291ට තියෙනකොට අපේ ඩීසල් තිබුණේ 281යි. දැන් ඒක 148ට බහැලා තියෙනකොට අපේ 407ට වැඩි කරා කියලා. එතුමා එක දැනගෙන කිව්වද නොදැන කිව්වද, එහෙම නැත්නම් තමන්ගේ ආත්මార్థකාමීකමේ හින්දා හෝ මොකක් හරි හින්දා කියන්නත් පුළුවන්. එතකොට මොකද මේ හේතුව කියන එක පිළිබඳව ජනතාව තීන්දුවක් ගනි. අතරම තුමා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මේ තියෙන ලෝක වෙනද පොලේ මිල. එතකොට අප්‍රේල් මාසේ තමයි ලෝක වෙනද පොලේ මිල ඉහළම ආගෙ තිබුණේ ඩීසල් වල. ඒක 291කට ගිහිල්ලා තිබුණා සමහර එක දවසක. ඒක ඇවරේජ් එක ගත්තොතින් තිබුණේ 191ක් අප්‍රේල් මාසේ යුද්ධ පටන් ගත්තට පස්සේ. එතකොට අන්න එතන ඉඳලා තමයි පෙන්වන්නේ අද වෙනකොට බහැලා තියෙනවා 148ට. එතකොට අපේ මිල තිබුණේ ඩීසල් වල 281යි. දැන් අපි 407ට ගියා කියලා. එතකොට එතනින් මෙහා පැත්තේ ඒව ටික හා අනිත් ඒව ටික පෙන්වන්නේ නැහැ. යුද්ධ පටන් ගන්නකොටම එකපාරට ඩීසල් අපි ගත්තොතින් එකපාරට වැඩි වෙනවා. පෙබරවාරි මාසයේ ඇවරේජ් එක 88ට තිබිච්ච එක අප්‍රේල් මාසේ 191කට යනවා. එතකොට වැඩිවීම ගත්තොත් 115ක වැඩිවීමක්, 115.83ක වැඩිවීමක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩොමෙස්ටික් ප්‍රයිස් එක, ඒ ඩීසල් අපේ ලංකාවේ අපි විකුණපු ගණන්. ඒ හොඳට පේනවා මේ ලෝක වෙද්ද පොලේ බිලට සාපේක්ෂව එක දිගට මේක ගලාගෙන ගිහින් තියෙන්නේ. ඒක නමුත් මේ වැඩිවීමට සාපේක්ෂව අපේ වෙළඳ පොලේ මිල වැඩි වෙලා නැහැ. මේ මිල වැඩි වෙන්න හේතුව දැන් ලෝක වෙද්ද පොලේ මිලට ප්‍රීමියම් එක එකතු වෙලා අනිත් ඒවා එකතු වෙලා තමයි මේ මිල හැදෙන්නේ.
1: තවදුරටත් අදහස් පළ කළ සභාපතිවරයා.
3: එතකොට මෙන්න මේ වැඩිවීම ලෝක වෙළඳ පොලේමිට සාපේක්ෂව වැඩි වුණා නම් මෙන්න මේ තියෙන ගැප් එක මෙතනත් යන්න ඕනේ මෙතනට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 400නේ 500ට 600ට ඩීසල් ලීටරයක් යන්න ඕනේ. නමුත් රජය කරලා තියෙන්නේ ඒක දෙවෙයි, ක්‍රමයෙන් ඒ මිල වැඩි කරන්නේ නැතුව යම් ප්‍රමාණයක් තෙල් සංස්ථාව දරා ගන්නවා, යම් ප්‍රමාණයක් ජනතාවට දෙනවා, යම් ප්‍රමාණයක් ආණ්ඩුව විසින් දරා ගන්නවා. ආණ්ඩුව බිලියන 57ක් හැම ඩීසල් ලීටරයකම රුපියල් 100ක් ආණ්ඩුව දරා ගන්නවා. එහෙම කරලා ලෝක වෙළඳ පොලේ මිලට සාපේක්ෂව මිල වැඩි කරේ නැහැ. එහෙම වැඩි කරා නම් අනිවාර්යෙන් ඩීසල් ලීටරයක් රුපියල් 500ට 600ට ගියා නම් අනිකුත් භාණ්ඩ සියල්ලම දේවල් වල මිල වැඩි වෙනවා. ඒක ආර්ථිකයට බරපතල විදියට බලපානවා. අන්නේ හින්දා තමයි රජය ඒ සාපේක්ෂව වැඩි කරලා නැත්තේ. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ මිල දරාගෙන යනකොට ආපහු අවස්ථා කීපෙකදී වැඩි කරනවා. නමුත් ඔයගලට පේනවා තාමත් ලෝක වෙළඳ පොලේ මිලට වඩා ඉහළට ගිහිල්ලා නැහැ. හරියට නම් මේක යන්නේ මෙට උඩින්. එතකොට මේ මාසේ මිල වැඩි කරන ප්‍රධාන හේතුව උනේ මේ මාසෙන් ඉවර වෙනවා සබ්සිඩි එක දීපු රුපියල් 100ක මිල. හැබැයි යම් කාලයක් ගියාට පස්සේ මේකේ යම් මිල අඩුවීමක් වෙන්න පුළුවන් කියන එකක් අපේ අවබෝධයක් තිබුණා. ඒකෙන් හින්දා තමයි කොයි වෙලේ හරි දැන් මිල අඩු වෙනවා, අන්නේ අඩු වෙන වෙලාවට ඒකට ගලපන්න තමයි අපි සැලසුම් කරේ. මොකද එතකොට තමයි ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදියට මේක සැලසුම් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ලෝක වෙළඳ පොලේ ඇවරේජ් එක යන්නේ 100ට වැඩිවීම 79.81. නමුත් අපි වැඩි කරලා තියෙන්නේ ලංකාවේ තාම 148යි වැඩි කරලා තියෙන්නේ. මේක 113ට යනකොට වැඩි කරලා තිබුණේ 108යි. ඊට පස්සේ අප්‍රේල් වලත් තිබුණේ 35.8යි. දැන් තියෙන්නේ 148ක වැඩිවීමක් කරලා තියෙන්නේ. නමුත් ඩීසල් ගත්තොත් ලෝක වෙළඳ පොලේ මිල වැඩිවීම 79.81. පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා 100ට, ඒ කියන්නේ යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලාට සාපේක්ෂව 72කින් අපේ වැඩි වෙලා තියෙන්නේ 148කින්. මේක ඉතා පැහැදිලි මේ සියලුම දේවල් කරේ අපේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන විදියට. නැත්තම් මේ මිල වැඩි කරා නම් සම්පූර්ණ මිල වැඩි වෙලා ආර්ථිකේ කඩාවැටෙන්න තිබුණා.
4: Morning News Alert.
0: ලකන Morning News Alert හංගන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 20යි.
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: මෙලවදස්සන හයයි විනාඩි 25යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නද ලංකාදීප පුවත්පත් සටහන් කළ තිබෙනවා. දෙමටගොඩ නිවසක උඩුමහලේ ගිනි ඇවි 19ක් කෝටියක මත් කරලා අයිතිකරු දෙමටගොඩ චමින්දගේ පුතා සෙව්දෙනකු අත්අඩංගුවට කියලායි අද ලංකාදීප පුවත්පත් සටහන් කරලා තියෙන්නේ.
1: එතෙකම ගියන අද දිනමින පුවත්පත්ත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිනවා. දිවයින පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් කරලා තියෙනෙත් මේ සම්බන්ධයෙන්. දිනමින පුවත්පත් රද ගයන් කුමාර වීරසිංහ සහ විමල් ජයසිංහ ගෙන වාර්තාවේ ගිනි අවි 19ක් මත් කරලා ලක්ෂයක් එක හතරක් දැලේ දෙමටගොඩ චමින්දගේ පුතාට අයත් යැයි සැක කියලායි දිනමින පුවත්පතේ සටහන. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට.
0: ලංකාදීප පුවත්පතේ අද ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා අද දවසේදී මේ සම්බන්ධයෙන් වාර්තාවට අද ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයන් සූර්යාරච්චි වාර්තාව ගෙනෙන්නේ දෙමටගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ සූක්ෂමව ලෙස සංගවා තිබියදී ඒ සොයාගත් මෙරට නිෂ්පාදිත රිවෝල්වර් ගිනිඅවියක් සහ රුපියල් කෝටියක පමණ මත්කර ලක්ෂයකට අධික තුගයක් පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ පුතෙකු වන මලේෂ නැමැත්තාට අයත් ඒවා බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරනවා. දෙමටගොඩ චමින්ද නැමැති පාතාල කල්ලි නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වර්ධකර වේ මරණ දණ්ඩනය නියම වී මෙවන විට ගාල්ලභූස බන්ධනාගාරයේ රඳවා සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ කියලත් අද වාර්තා කළ තිබෙනවා. තොරතුරු දෙමටකොඩ චමින්ද නැමැත්තාගේ පුතෙකු වන මලීෂ නැමැත්තා ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින බව පොලිස් නිලධාරියෙකු සඳහන් කරා. ඩුබායි සැඟව සිටින මලීෂ නැමැත්තාගේ උවමනාවට මෙම ගිනි අවි තොගය සහමත් කරල් තොගය මෙම නිවසේ සැඟවා තබාගෙන සිටි බව තොරතුරු සඳහන්. ගිනි අවි පාතාල වෙඩිකරුවන්ට විකිණීම සඳහා මෙම නිවසේ සැඟවා තබාගෙන සිටිනට ඇතැයි සැක කරන පොලිසිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු හෙළි කර ගැනීම සඳහා සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත් සටහන් කරනවා.
1: Let's move to the Daily News newspaper. Yoshita challenges High Court ruling notice issued on Attorney General in money laundering case. For the more detail, the Court of Appeal yesterday issued notice on the Attorney General after taking up a revision application filed by Yoshita Rajapaksha challenging a ruling by the Colombo High Court in the ongoing money laundering case, popularly known as the Manik Malla case. Let's see more details about it in Sinhala.
0: දේශයාචි නිදහස් කළන මාවත නිදහස් කරන්න මුදල් විශුද්ධිහි කරන නඩුවෙන් යෝෂිතගෙන් ප්‍රතිශෝධන පෙත්සමට අවසර කියලා තම සඳහන් කළ තිබෙනවා. වසර තුනක කාලයකදී විශුද්ධිකරණය කළ මුදලින් රුපියල් කෝටි 8කට අධික මුදලක් යොදවා රත්මලානේ හා දෙහිවල ප්‍රදේශවලින් ඉඩම් ඇතුළු දේපළ මිලදී ගත් බවට මුදල් විශුද්ධිහි කරන වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ තමන්ට එරෙහිව ගොනු කර ඇතැයි නඩුවෙන් තමන් මුදාහරින්න ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඊයේ ගොනු කර තිබෙනවා. එම නඩුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා සමග චෝදනා ලැබී සිටි ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාව මුදාහැර තිබියදී තම සේවාදායකයාට එරෙහිව පමණක් මුදල් විශුද්ධිකරණය යටතේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යන්නේ කෙසේද යනුවෙන් ප්‍රශ්න කරමින් ගොනු කර ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබිලාත් කියලා සඳහන් කළ තිබෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: එතකම ගිහන අපේ අවධානය යොමු කරමු අද දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ සටහන් වෙලා තියෙනවා හොරණ බැංකුවකින් කෝටි 3.5ක් කොල්ලකයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. කළමනාකරු වෙතින් ATM යන්ත්‍රවලට දැමීමට ගෙන යාමට සූදානම් කළ සල්ලි මල්ල තනිවම ඇවිත් උස්සන් ගිහින්. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුත් සටහන් කරලා තියෙනවා. හොරණ නගරයේ පිහිටි රජයේ බැංකුවකට අයත් රුපියල් කෝටි 3.5ක මුදලක් එම බැංකුවේ කළමනාකරු විසින් වෙනත් ATM යන්ත්‍ර වෙත රැගෙන යාමට සූදානම් වී සිටියේදී ඊයේ සවස්ෙහි කඩා වැටුණු කොල්ලකරුවෙකු එම මුදල් සහිත බෑගයේ කොල්ලකා පලා ගොස් තිබෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කළ තියෙන්නේ දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන්.
0: නෙව්චමති එරංගගේ රටගමන් තහනම අවසන් කොටුව මහේස්ත්‍රාත්ගේ නියෝග කියලාද සටහන් කළ තිබෙන සුභාෂිනී සේනානායක පාරින්දයා ගුණදාස සහ රොෂෙල් ප්‍රනාන්දු ඊ වාර්තාව ගෙන විත් තිබෙන්නේ. දෙදහස් විසිදක වසරේ ජූලි මස නම වනදා අරලිය ගහ මන්දිරයට අරගලකරුවන් විසින් අයුතු ඇතුළවීමක් සිදු කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයන් වූ බව කියන සිද්ධියේ අපමත උදාහර ඇති නියෝජ්‍ය මති අරංග ගුණසේකර මහතා ඇතුළු සැකකරුවන්ගේ පිරිසකගේ විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබෙනවා. අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදී අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ මනෝජ නානයක්කාර මහතා ඇතුළු නීතිඥ මඩුල්ල කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂ්‍යක් ඉදිරිපත් කර නැහැ. පළමු දින බීවාර්තාව අනුව කරුණු දැක්වීම සිදු කර තිබෙනවා. එම හේතුවෙන් තම සේවාදායකයන්ට මහත් අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් සිද්ධිය සියලු දෙනා උදාහරණ ලෙසත් විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. මෙව තමයි අද ජාතික ධාරාවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බාට පත්වල තිබුණේ. අපි ගන්නවා පුංචි විරාමයක්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන බෝනික් නිවුස් වලට. එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන බෝනික් නිවුස් වලට එකතු වෙන්න. ලක්කන බෝනික් නිවුස් වලට හංගින වෙලාව මතක් කරන්න. වෙලාව 10:06
1: විනාඩි 31යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලකර මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:00
2: විනාඩි 46.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ස්වාධීන රූපවාහිනී සේවේ 47 සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනේ නිමිත්තෙන් සංවිධානය කරන
4: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
3: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8 වන සැතපුම් කණුව අසලදී
4: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාතික සංගමයේ තවත් සත්කාරයක්
5: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
6: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස් රිස සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
7: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
9: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඕන. ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ලවදසන 6යි විනාඩි 43යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න.
1: අද සඳහන් කළ තියෙනවා ඉරට්ටේ පෙරිය කුළඹ පුංචි පාතාලයේ ගැටුමෙන් සිසුහු දෙකක් රෝහලේ හතරක් අල්ලයි කියලා අද නෝමන් පලිහ වඩන දිවෙන්ඩගෙන වර්තාවේ තොරතුරු සටහන් වෙනවා. වවුනියාව ඉරට්ටේ පෙරිය කුළඹ ප්‍රදේශයේ පුංචි පාතාලයේ යනුවෙන් හැදෙනු සිසුන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි ඉරට්ටේ පෙරිය කුළඹ පොලිසිය සටහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන. වැඩිදුර තොරතුරු තතුල් පිටුවර දීර්ඝ විස්තරයක් සහිතව අද සටහන් කරලා තිබුණා. දින දෙකකට පෙර මෙම ගැටුම සිදු වී තිබෙන අතර එම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම සිසුන් දෙපිරිස පාසල් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කරන අතර මාර්තු මාසයේදී මඩුකන්ද ප්‍රදේශයේදී ඔවුන් අතර පළමු ගැටුම සිදු වී තිබෙනවා. ක්‍රිකට් පිත්තක් මුල් කරගෙන ඇති වූ ප්‍රශ්නයක් පළමු ගැටුමට හේතුව වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත් පතට. ආනයන සීමා පනවන්නේ නැහැ. ජයසිරි මුණසිංහ ගෙනන වර්තාවක් අද දිනමින පුවත් පත සටහන් කරලා තිබෙනවා. ආනයන සීමා පැනවීමට කිසිදු අදහසක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ආනයන සීමා පනවනු ඇතැයි අසත්‍ය මතවාදයක් පතුරවමින් අනවශ්‍ය ඉල්ලුමක් නිර්මාණය කර පිටරටින් ගෙන්වන ඇතැම් භාණ්ඩවල මිල කෘතිමව ඉහළ දැමීමට අවශ්‍ය වටපිටාවක් සැකසීමේ ක්‍රියාදාමයක් මේ වන විටත් මතුව ඇති බව තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලා
1: Let's move to the Daily News newspaper. Sri Lanka among 60 countries to face new 10% to 12.5% U.S. tariffs. For the more detail, the U.S. has announced new tariffs of 10% to 12.5% on dozen of countries, accounting for almost all its imposed over concerns they are not doing enough to tackle forced labor. Let's see more details about it in Sinhala. දිවයින පුවත්පත අද සඳහන් කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ට්‍රම්ප්ගෙන් අතිරේක ආනයන බද්දක් චතුර පමුණුවයි වාර්තාව අරගෙන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන බාණ්ඩ සඳහා 10% to 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමරිකානු ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර තිබෙනවා කියලා තමයි අද සටහන වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු ඇතුළු පිටුවල සඳහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුළු පිටුවලට. අද සටහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීර්ණ ණය වැඩසටහනේ 5 සහ 6 අදියර සමාලෝචන සාර්ථකව අවසන් කරන තුරෙහි 6 සහ 7 වාරික ලෙස මේ මුදල් මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇති බව තමයි සඳහන් වෙන්නේ කියලා තමයි අද ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල සටහන් කරලා තියෙන්නේ. දින දිවයින පුවත්පත.
0: එතකම අපි අවධානය යොමු කරනවා දවසේදී දිනමින පුවත්පතට. මිල සූත්‍රයට අනුව බස් ගාස්තු වැඩිවීමක් නැහැ. නියෝජ්‍ය මාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියන කතාවක් අද අසේල කුරුළු වංශය ගෙනන වාර්තාවේ සඳහන්. තෙල් මිල වැඩි වෙන ප්‍රතිශතය අනුව බස් ගාස්තු ඉහළ දැමීම තීරණය කරන මිල සූත්‍රයක් තිබෙන බවත් එම සූත්‍රයට අනුව මෙවර බස් ගාස්තු වැඩිවීමක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය මාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරනවා. මේ නිසා ගාස්තු පදනම් කර ගැනීමෙන් මේ අවස්ථාවේ වර්ජන වලට යොමු වීම සාධාරණ නොමැති බවත් මෙය තේරුම් ගත් දෙතුන් දෙනෙකු හැර සසු බස් හිමියන් නියමිත පරිදි ඔවුන්ගේ බස් රථ ධාවනය කරනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. කුණ්ඩසාලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය මාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ බව සඳහන් කරා කියලයි දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: මෙනින්ජයිටිස් රෝගීන් 250ක් අද චමින් සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ගිරණ වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. මෙනින්ජයිටිස් බවට සැකකරන රෝගීන් 250 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දෙනියායේ දියතලාව මහනුවර වැලිමඬ සහ රිකිල්ල ගස්කඩ යන ප්‍රදේශවලින් මෙලෙස රෝගීන් වාර්තාවේ තිබෙන බවයි සඳහන් වෙන්නේ. මෙම පිරිසෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 50කටත් වඩා අඩු පිරිසක් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ කියලයි අද දිවයින පුවත්පතේ සටහන.
0: එතකම අපි පුවත්පත් වලින් බැහැරව ගිහිල්ලා අද බලමු උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ මොන වගේ තොරතුරුද කියලා. weather forecast.
1: බස්නාහිර සබරගමු සහවයන් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හොගි ගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැට කිලෝමීටර 40 සිට 50 පමණ දක්වා වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැට කිලෝමීටර 30 සිට 40 පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතෙකම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
2: මහජන සම්පත රටටම සම්පත.

0: වෙලවදසනහය විනාඩි 55යි අපි සූදානම් දවසේදී විදේශ පිටුවට යන මොනෝද වර්තාවන විදේශ තොරතුරු කියලා හොයල බලන දවසේදීත් අපිත් එක්ක එකතු වෙනවා ලක්කන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු එවැගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාරසිංහ අයිබෝන් සුබදාසන
1: ගියන් මිකල
2: අයිබෝන්
0: දැන් නැවතත් මේ ඉරාන ඇමරිකා යුදමය තත්ත්වයේ චුට්ට චුට්ට අර අඩු යට ගිනි වගේ ටික ටික මතු වෙන පටන් ගන්න තිබුණා මොනෝද වර්තාවන අලුත්ම තොරතුරු
1: ඔව් පොගේ දවසල් ලං දෙපාර්ශ්වයේ මේකිනේකට ප්‍රහාර එල්ල කරගත්ත කෙනෙක්ට කියන්නේ ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කරද්දී ඉරානයේ ඇමරිකා හිතවාදී මැද පෙරදිග රටවල උන්ගේ කඳුර වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා විශේෂයෙන් මේ කුවේටට එල්ල වූ ප්‍රහාරයේ යම් ආකාරයක දරුණු සහ ප්‍රබල බවක් තියෙනවා ගැටලුකාරී තත්ත්වයක් ඒ අතරතුර ඉරානයට එරෙහි යුද්ධ ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරයාට තියෙන බලතල යම් ආකාරයකට සීමා කළ යුතුයි කියන යෝජනාවක් එහෙමනම් යුද්ධේ නතර කළ යුතුයි කියන යෝජනාවක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් වුණා මේ හතරවෙනි වතාව මේ පාර යෝජනාව සම්මත වුණා 215ට 208ක් විදිහට මේ යෝජනාව ඇත්තටම මේක ක්‍රියාත්මක වීමක් නෙවෙයි එක්තරා ආකාරයක යෝජනාවක් පමණයි හතරවෙනි අවස්ථාව මේ සම්මත වුණේ මේ ක්‍රියාත්මක වෙන්න නම් ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් දරන්න නම් කොංග්‍රස් අනුමැතිය ඕන වෙනවා. දැන් සෙනෙට් සභාවෙන් අනුමත වුණත් ඒ තීරණය බලාත්ම

0: ප්‍රශ්න හැමතැනටම දෙන්න තියෙන නිසා.
1: ඔව්.
0: හැබැයි එක්කම රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයක් ඡන්ද විමසීමේදී ඉඳලා නැහැ. ඒකත් පදනම් වෙන්න ඇති මේ යෝජනාව සම්මත වෙන්න. කොහොමද ඇමරිකා ව්‍යවස්ථාවට අනුව හමුදාව යෙදවීම ගැන තීරණය කරන්නේ කොංග්‍රසයේ දවල මන්දිරයෙන් නෙවෙයි. ඒ කොහොම වෙතත් මේ බල තුලනේ කියන කාරණේ මත ජනාධිපතිවරයාගේට පුළුවන් යම් යම් දේවල් තීරණය කරන්න. ඒ වගේම කොංග්‍රසයට පුළුවන් යම් යම් දේවල් තීරණය කරන්න. කොහොම වෙතත් දැනට එහෙම යෝජනාවක් කියලා නමුත් ඒ යෝජනාවෙන් කියවෙන්නේ නැහැ යුද්ධය නතර වෙනවා කියලා. පහුගිය දවස්වලත් එහෙම දේවල් සිද්ධ වුණා. ඒ අතරතුර මේ ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරනවා. නමුත් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි ඔවුන් සාකච්ඡා පැවැත්වුවා සාම සාකච්ඡාවක් ඇමරිකාවේදී රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්වා ඊශ්‍රායල් සහ ලෙබනන් සටන් විරාම ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි කියලා. ඒ වගේම එක්තරා කොන්දේසියක් ඉදිරිපත් කළා හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුයි කියලා. මේ විදිහ ලෙබනනයේ ඉතාම බරපතල මානුෂ්‍ය අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. ලක්ෂ ගාණක් අවතන් වෙලා තියෙනවා. ඒ හින්දම ඔවුන් උත්සාහ කරන කෙසේ හෝ මේ තත්ත්වය සමදෙටපත් කරන්න. අතරතුර මේ ලෙබනන් ප්‍රශ්නේ නිසා ඇමරිකා ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා අතර යම් ආකාරයක වචන හුවමාරුක සිද්ධ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ මතභේදාත්මක තත්ත්ව නිර්මාණය වුණාට ට්‍රම්ප් ජනාධිපතිවරයා කියලා තියෙනවා අපි එහෙම වුණාට සුහදව සාකච්ඡා කළා තමයි තීරණයට ලැබෙන්නේ කියලා. කොහොම වෙතත් දැනට ලොකු උනන්දුවක් ඇති වෙලා තන විශේෂින් හොමස් සමුද්‍ර සන්ධි විවෘත කරන්න. එහෙම නැතුනොත් එහෙම මේ තියෙන තත්ත්වේ බරපතල වීම කියන කාරණේ මත ඇමරිකාවේම දැන් විරෝධතා මතුවෙමින් පවතිනවා සහ ජනාධිපතිතුමා කියලා තියෙනවා සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණෙනවා කියලා. මේක දවස් ගානක ඉඳලා කියන කතාවක්. කොහොමත් අවසාන ප්‍රතිඵලයේ විදිහට ඊටම කඩනමින් වැඩ පිළිදෙක සාමයේ උදා වීම අවශ්‍යයි. මොකද මේ වෙද්දිත් අහුරලා තියෙන වැඩ පිළිදෙක යම් අවස්ථාවක බවක් ඇති වුණොත් එමෙක ලෝකේටම බරපතල විදිහට දැනනවා කියන කාරණේ තහවුරු වෙලා අවසන්. ඒ හින්දා මේ අස්ථාවරත්වය වෙනස් වෙලා ස්ථාවර භාවයට පත්වීම ඊටම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා.
1: දැන් ඒකත් එක්කම ඊයේ දවසේදී මේ ශ්‍රී ලාංකිකයෙක් තුවාල ලැබපු ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබුණා.
0: කොයිටෙටෙල්ල ප්‍රහාරයකින් මේ ගන්තොටකොල්ටෙල්ල ප්‍රහාරයකින් 63 දෙනෙක් තුවාල ලැබලා තියෙනවා. යතර තමයි මේ වර්තාව ලැබිලා තියෙන්නේ. තාම බරපතල විදිහට ඉරානයේ චෝදනා එල්ල වෙනවා මේ ප්‍රහාරය සම්බන්ධයෙන්. නිතම් බරපතල ප්‍රහාරයක්. මොකද ඉරානයේ ප්‍රකාශ කරලා තියෙන්නේ ඇමරිකාවට හිතවත් වීම සහ ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට සහාය ලබා දීම හේතුවෙන් ඇමරිකා හිතවාදී මැද පෙරදිග කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කරනවා කියන සාධකය තමයි උන් ඉදිරිපත් කරන්නේ. කොහොම වෙතත් මේ හැම ගැටුමකින්ම හැම තීරණයකින්ම බරපතල විදිහට පීඩාවට පත්වන්නේ සිවිල් රසියන්.
1: හොඳයි බෙහෙන් මිස්තුති චන්දන මාර්සිං මහතා දවසේදී අපිත් එකතුලාට එකතුණා මේ වෙනස්පත් විශ්ලේෂණය කරන්න. අපි යනවා ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා ඔයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
3: ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු එක් දින තරගය ලකුණු 41කින් ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජමයිකාවේ කින්ස්ටන් හි මෙරට වේලාවේ නිය රාත්‍රී 8:00 තරගය ආරම්භ වුණේ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ කඩලු 7ක් දැවි ලකුණු 303ක් රැස් කළා. හිදී පැතුම් නිස්සංක ලකුණු 79ක් සහ නායක කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 72ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරින්ම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවර 49 පන්දු දෙකක් අවසන්ෙදී ලකුණු 262කට සියලු දෙනා දැවී ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. දුෂ්මන්ත චමීර ලකුණු 64 කඩලු 4ක් වෙදහැළු. ඒ අනුව එක් දින තරගාවලිය 1.0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගන්න අතර මේළඟ තරගය ලබන ඉරිදා ජමයිකාවේදී පැවැත්වීමට නියමිතයි. අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේට. මේ ටිකට ඉන්ධන අටපාරක් වැඩි කළාලු. අපේ පඩිය වැඩි කරනවා කිව්වේ මාස කීයෙන් කීයටද කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ.
4: එතකම අපි යනවා දිවයින පුවත්පතට. චෛරොන්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ අද වාර්තා කරලා තිබුණා විමල් කියනවා බොරු කියන කෙනා ඔළුව කහන හින්දා හඳුනා ගන්න පුළුවන් කියලා. ඒක දැනගෙන බෙන්නති එදා මෙදා තුර දේශපාලුව ඇඟට නොදැනි බොරු කිව්වේ කියලයි අද දිවයින පුවත්පතේ ෆේස්බුක් කාටුනෙන් සඳහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු මේකලා මේ දිනමින පුවත් දිවයින පුවත්පතේම ශ්‍රී සමයන් කාටුනේට. ශ්‍රී සමයන් කාටුනේ අද දවසේදී මෙන්න මෙහෙම කතාවක් තමයි කියලා තියෙන. අපි ශ්‍රී සමයන් කාටුනෙන් ලක්කන මෝර්නින් නිවුස් අරන් නිමා කරනවා.
3: අද සඳහන් වෙනවා අපේ වැඩේ අපි කළා, දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ කියලා ලාල්කාන්ත කියනවා. හොඳටම කළ එක්කෙනාටත් වඩා හොඳටම කරනවනේ, කොයි තිම්පලත් සභහ තියන්නකෝ අපේ වැඩේ කරන්න කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ.
4: නැංග අපි අද දවසේ මේ විදිහට ලක්කන මෝර්නින් නිවුස් සලට් නිමාවට පත් කරනවා. හෙටත් උදස්සන 6ට හමු වෙමි. බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා.

0: එකන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
3: සහයෝගීතා අනුග්‍රහය.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසනිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිත අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ක්‍රය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිතු එක එකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: good morning udai hatai vinadi atai velava subudasanak
1: subudasana
0: iting
1: ada goda matruka athina katha karan
0: kohinda patang ganne
1: horana salli malla aragena panapu tanin patang gannawada
0: horanata ee mara apalai ne
1: oh ita passe wedi hidi nivase ekinnen patang gannawada
0: hari
1: ehema natha
0: match ekem patang gannawada
1: oh ehema nattan
0: mona hari wedi velada ne ne
1: dat ne ha thawa තව මොනවද ඉතින් අපිට නැත්තේ ඊයේ දවස් ගෙවුණු ඊයේ දවසේ එහෙම සිදුවීම් ගණනාවක් තියෙනවා
0: හරි
1: අපි හොරණ සල්ලි මල්ලෙන් පටන් ගත්තොත් මාර වැඩේ වෙලා තියෙන දේ
0: කෝටි ගාණක් නේ
1: ඔව් දැන් මේ ATM එකට දාන්න ලෑස්ති කරලා තිබ්බ සල්ලි කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බනේ දැන් ඔය අපි බැංකුවට එහෙම ගිහිල්ලා ATM එක ළඟ කාඩ් එක දාලා සල්ලි ගන්න වෙලාවට සමහරලාට පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලාත් අපිට එහෙම අයිඩියා එකක් නැහැ. අපි ඉන්නේ සල්ලි ගන්න ඕනේ. පාස්වර්ඩ් එක PIN නම්බර් එක වැරදියට ගහයි.
0: හරි.
1: බැංකුව විසින් අර අපිට දැන් අපි ඔක්කොම මේ ටික දුන්නා සමහරලාට ATM මැෂින් තියෙනවා මැෂින් එක පිස්සු නැටලා.
0: ඔව්.
1: සල්ලි
0: ටික ඉවරනවා සමහරලාට.
1: කාඩ් එක වෙනවා සල්ලි යවන්නේ නැහැ. විකාර වැඩ කරනවා ATM එකේ සල්ලි නැහැ සමහර විට. සොයන් මොනවාද ඒකට කියන්නේ අලුත් වැඩියා නඩත්තු කටයුත්තක් සඳහා මේක වැඩ කරන්නේ නැහැ
0: කිය.
1: ඔය මයින්ඩ් එකේ ඉන්නකොට පිටිපස්සෙන් ඉන්න ආදී අපිට තුවක්කුවක් නිකන් ඉන්නට හේතු කළා.
0: සද්ද කරන්න එපා.
1: ඔය ගන්න දෙනවා. කියලා කිව්වත් අපි දන්නේ නැහැ.
0: ඔව්.
1: අපිට ඊගෙන අවධානයක් නැහැ. ඉතින් ඒ නිසා දැන් මේ එක පැත්තකින් හැකර් වරුන් අතර වත්වීම.
0: මුදල්.
1: මුදල් මේ අර බාණ්ඩාගාර තිබ්බ සල්ලි වලින් පටන් ගත්තා ඊට පස්සේ ඇවිල්ලා අපේ account දක්වා.
0: අහහ.
1: ඊට පස්සේ ඇවිල්ලා සල්ලි මල්ලේ කතාව
0: මේ. කොල්ලකෑම්. තනි පුද්ගලෙක්.
1: ඔව්. අර ඒ වගේ දැන් මේ අපේ දේවල් පරිස්සම් කරගන්න අපිට වෙනදට වැඩිය
0: තව කවුරු හරි කෙනෙක් තියාගන්න වෙලා
1: තියෙනවා. අපිට security කෙනෙක් තියාගන්න වෙලා
0: තියෙනවා.
1: ඇත්තම කතාව කිව්වොත් අපේ අවධානය වෙන වෙන ඒවාට යොමු වුණාට පස්සේ ඕනම කෙනෙකුට නේද? අපේ මේ මුදල් ගනුදෙනු එහෙ නැත්තම් අපි කියන බැංකුව account ඇතුළට නෙමෙයි අපේ ජීවිතවලට පවා ඇතුල් වෙන්න පුළුවන්. අපේ අවධානය වෙන වෙන පැතිවලට ගියාම නේද?
0: ඔව්.
1: ඒ නිසා මේ ඉතාම කල්පනාකාරීව තමන්ගේ දේවල් කරගන්න බස් එකක ගියත් බැංකුවකට ගියත් shopping mall එකකට ගියත් එහෙම නැත්තම් තනියෙන් ගෙදර හිටියත් මේ මෑත කාලේ වාර්තා කරලා තිබ්බ පුවත්පතක් විශේෂයෙන්ම තනියෙන් ගෙවල් වල ඉන්න කාන්තාවන් ඉලක්ක කරගෙන විවිධ මංකොල්ල කන කණ්ඩායම්
0: ඔව් ඉන්නවා කියලානේ.
1: يعني එක එක ස්වරූපයෙන් එනවා කියලා. සමහර විට උදව්වක් ඉල්ලගෙන
0: වතුර ටිකක් ඉල්ලගෙන ආවෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන්. සමහර විට අර අලවි උපදේශකයින් සේල්ස් කරනයි අන්නේ වගේ. මේ එක එක ඉන්ෂුරන්ස් දෙන්න පුළුවන්.
0: මිස් පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මිස් වතුර ටිකක් බොන්න පුළුවන් දෙකයි තමයි පටන් ගන්න වැඩි.
1: අන්නේ වගේ දැන් ඔය ඔව තිබුණා. නමුත් මේවා යලි වෙන වෙන විදිහට
0: වෙන වෙන ස්වරූප වලින් ඇවිල්ලා තියෙනවා.
1: ඒ නිසා පරිස්සමින් පාරේ තොටේ එනකොට කවුරු හරි කෙනෙක් උදව්වක් ඉල්ලුවත්
0: දෙපාරක් හිතන්න දැන්.
1: ඒ කියන්නේ දැන් තියෙන සමාජ ටික වෙනස්.
0: මනුස්සකම ඉස්සරහට දැම්මුත් එහෙම ඔබට වෙන්නේ හිතාගන්න බැරි පාඩුවක්.
1: මුදල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පැකිලෙන්නේ නැහැ මේ සමාජින් නැතැ මිනිස්සු. ඒ නිසා ඔබේ පරිස්සම ගැන ඔබ සෑහෙන්න හිතන්න.
0: උදේ 7:00 විනාඩි 11යි

0: හතයි විනාඩි 21යි දැන් වෙලාව.
1: ඔයා දන්නවද ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන විදිහට අහගන්නකෝ මේක. චුට්ටක් අහගන්න. කන් දෙක පොඩ්ඩක් මේ
0: පැත්තට යොමු කරන්න.
1: යොමු කරන්න. සාමාන්‍යයෙන් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා එක දවසක එක වේලකට මිනිස්සෙක් වියදම් වෙන උපරිම ගාන. එහෙම නැත්නම් අපි කියන්නේ සාමාන්‍ය කියලා
0: උපරිම.
1: දෛනිකව එක වේලකට 190ක් තමයි වියදම් කරන ගාන.
0: අහහ.
1: එතකොට 190 වැඩි කිරීම 3 වේල් 3ට කියද 570යිද?
0: 190 වැඩි කිරීම 3නේ.
1: වැඩි කිරීම 3.
0: ඔව් 570.
1: 570. 570 වැඩි කිරීම 30.
0: 30. කීයද?
1: ගාන
0: 10100. ආයි. කොහොමද ගණක් මගේ හරි?
1: 10100.
0: හරි.
1: එතකොට 17100යි යන්නේ මාසෙකට එක මිනිස්සෙකුට ජීවත් වෙන්න.
0: අපි බොරු වැඩක් නේනම් මේ කරන්නේ.
1: අපි මේ ලක්ෂ ගණන් වලින් පඩි ගන්න
0: මොකටද මං අහන්නේ?
1: මම කියන්නේ අපේ ආයතන වල මේ කර්මනාකාරීත්වයට පඩි අඩු කරන්න.
0: අඩු කරන්න.
1: මේ ආර්ථික අර්බුදයේ වෙලාවේ අපේ දැන් අපිට රුපියල් අපි ගමු රුපියල් 50000 පඩි ගන්න කියලා. අපිට මේ 17000 නේ තව පොඩ්ඩක් වැඩිපුර කීයක් හරි තව තියලා 10000 තියලා 27000 තියලා තව 3000 කට වැඩිපුර තියලා.
0: ඉතුරු ටික ගන්නකෝ ඔෆිස් එකේ.
1: ඉතුරු 20000 ගන්න ඔෆිස් එකට.
0: ඔව්. එපා අපිට.
1: බලන්නකෝ.
0: මේ මිනිස්සු බොරුවට මේ පඩි වැඩි කරන්න කී කියලා
1: දන්නේ. බොරු වියදන්නේ මේ කරන්නේ.
0: ඔව්.
1: නේද? මතකද එක කාලෙක එක ඇමතිවරයෙක් හිටියා කිව්වා 2500 මාසයක් ජීවත් වෙන්න පුළුවන්.
0: දැන් බෑ දැන් අර මේ වහම ඔක්කොම ගණන් ගිහිල්ලානේ තියෙන්නේ.
1: නෑ නෑ. ඒ කිව්වෙත් ඔය ක්‍රමයටම ගාන හදලා හෙන්න ඇති.
0: හා
1: 2500 කිව්වේ එක ඒ කාලෙට.
0: ඔව්.
1: දැන් මේක 570 වැඩි කිරීම 31 කිව්වේ
0: 10100.
1: ඒ කාලේ මේ කාලේ ගත්තම ඉතින් රුපියල් 15000ක්
0: වැඩි
1: ඇති.
0: වැඩි ඇති. ඔව්.
1: නේ?
0: ජීවන වියදම වැඩි මද පෙරදිග අර්බුද ඔවත් එක්ක නේද?
1: ඔව්. මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසෙකට එක් පුද්ගලයෙකුට අවශ්‍ය වන වියදම රුපියල් 17117ක්. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. මේ මෑතක ගණන් හදලා තමයි ඔය කතාව කියුවේ. එතකොට දැන් මේගොල්ලෝ කියන විදිහට කලින් මාසෙ තිබිලා තියෙන මේක 16690යි. ඒ කියන්නේ මේ මාසෙකින් රුපියල් 427ක් වැඩි වෙලා තියෙනවා.
0: ඒකනේ.
1: 427 වැඩි වුණේ තෙල් වලින් මෙච්චරයි, ගෑස් වලින් මෙච්චරයි. එහෙම වෙන්න ඇති. එතකොට ගෑස් එක 1000කින් විතර වැඩි වෙච්ච එක මේකට කවුන්ට් උනේ නැද්ද? එහෙම තියෙනවනේ.
0: හොඳ ප්‍රශ්නය.
1: එතකොට දැන් තව තව ඒ බස් ගාස්තු රුපියල් 30කින් මේකත් තියනවාද මේ 427?
0: හරි.
1: ඔය වගේ තව ගොඩාක් ඒවා හිතන්න වෙනවා. අර කෑමට විතරයි නිතින් 17000 ගන්න. එතකොට බස් එකේ ගිහිල්ලා ඇඳුමක් එහෙම අඳිනවා නම් ඇඳලා.
0: ඇඳොත් හොඳයි.
1: අඳිනවා නම් උවමනාම නම් ඇඳලා ඊට පස්සේ තව
0: අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර
1: ගෙදර කරන්ට් බිල, වතුර බිල, ඊට පස්සේ පෙට්‍රලුත් එහෙම ගහනවා නම් බයිසිකල් කට්ටකට හරි එහෙම ගහනවා නම් ඉතින් මේ ගාන එක එකතු කරාම අර 50000ත් මදි.
0: ඇත්ත
1: කන්න නෙමෙයි මිනිස්සුන්ට වියදම
0: තියෙන්නේ.
1: ඇත්තටම වෙන වෙන දේවල් වලට තමයි මිනිස්සුන්ගේ වියදම වැඩි. හරි. එතකොට දැන් මේ පවුල් ගණන දැන් පවුලේ ඉන්නවා 4 දෙනෙක්. එතකොට 4 දෙනාට මාසෙට 17000 කීයද කිව්වේ?
0: 100යිනේ.
1: 100 වැඩි කිරීම 4.
0: 69700.
1: හා. එතකොට 50000 මදි වෙනවා. කණ්ඩත් මදි වෙනවා.
0: ඔව්.
1: හරි. මොකද පවුලේ 4 දෙනාම ජොබ් කරන්නේ නැහැ. ඉතින් මේ මේ මේවා ලස්සනයි ඉලක්කම් විදියට දාලා ලේඛන වලට දාලා පත්තර වල ආටිකල් වලට ලියලා
0: ටීවී
1: එකේ නිවුස් එකක් දානකොට ලස්සනයි. හැබැයි ෆස් එකේ තියෙන ගානත් එක්ක හරි මේ ගලප ගන්න අමාරුයි.
0: හරි.
1: කොහොම හරි මේ ඉතින් අපි මේවා මේ කියන්න හේතුව අපේ අත්‍යවශ්‍ය වියදම් කියලා ටිකක් තියෙනවා.
0: ඔව්.
1: ඒ ටිකට විතරක් වියදම් කළා අපි අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතුයි. දැන් මේ තෙල් පරිභෝජනය ගැන මම දැක්ක සභාපතිවරයා කියනවා කණ්ඩිය තෙල් එකේ.
0: හරි.
1: මේ තෙල් පරිස්සමෙන් පාවිච්චි කරන්න.
0: අවශ්‍යම දෙයකට අර තෙල් පාවිච්චි කරන්න එපා.
1: ඔව් තේ හදන්න එහෙම ගන්න එපා. හරි. දැන් එහෙම සමහර කෙනෙකුට එහෙමත් හාස්‍යයට ලක් කරනවා මේ.
0: නෑ
1: එහෙම නෙමෙයි. ගමම් බිමම් වල සීමාවක් තියාගන්න. නේ? පයින් යන්න පුළුවන් එකට බයිසිකලිය යන්න එපා. බයික් එකේ යන්න පුළුවන් ගමන කාර් එකේ යන්න එපා. කාර් එකේ යන්න පුළුවන් ගමන 4 දෙනෙක් දාගෙන 4 දෙනා වාහන 4කෙන් දෙපා.
0: පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න.
1: අන්න ඒ වගේ දේවල් ගැන මේ
0: කියන්නේ.
1: මේ කියන ඒවට කකුලෙන් අදින්ඩයි, hina වෙන්නයි, හාස්‍ය ලක් කරන්නයි යන එක නෙවෙයි අපි කරන්න.
0: ඔව්.
1: මේක අපි රටක් විදියට මුණ දෙන ප්‍රශ්නයක්නේ. මේකෙන් කවුරු හරි අපහසුතාවයටපත් වෙනවා නම් ඒක ඒගොල්ලන්ගේ වැඩක්. අපි අපහසුතාවයටපත් නොවී ඉන්න බෑම.
0: අන්න ඒකනේ.
1: තනි තනි පුද්ගලයෙ විදියට ගත්තම ඔබ ඔබේ වියදම මැනේජ් කරන්න. ඔය තෙල් 5000ට ගියා තපිනම් ගහනවා කියලා වොයිස් කට් දෙනා ඉන්නවනේ.
0: ඔව්. ගියාම බලා ගන්න පුළුවන් ගන්න විදිය.
1: ඒ අමාරුයි වොයිස් කට් දෙනවට වැඩිය අමාරුයි ජීවත්
0: වෙන්න. ඒ ගානට ගන්න කොට අමාරුයි.
1: 7:26 වෙලාව. අද මහජන සම්පතක්වත් ඇදින්න ඕනේ ඇත්තට.
0: අනිවාර්යෙන්. මේ වගේ ජීවිතවලට ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත ගැන අපි කිව්වා. ඔබට දිනන්න තියෙන chance එක වැඩි මහජන සම්පතත් එක්ක. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඒ අතරට මහජන සම්පතත් එකතු කරගන්න කියලා මතක් කරනවා. ඉතින් අද ගන්න ටිකට් එක අනිවාර්යෙන්ම ඔබට වාසනාව අරගෙන එනවාමයි. ඒත් එක්කම ඔබ විජය නිෂ්පාදන ගැනත් කියලා යන්නම් ඔබට. කන ටික, කන කෑම ටික, රසට, ගුණට, ප්‍රමිතියට පිරිසිදුව හදා ගන්නවා නම් කුළුබඩු ටික එකතු කරගන්නකොට විජය කියන නමින් එකතු කරගන්න. ඔබ දන්නවා විජය කියන නාමය අවුරුදු ගාණක් තිස්සේ අපිට හරිම ළඟයි, බොහොම ලෙන්ගතේ විශ්වාසයි. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අවුරුදු ගාණක් තිස්සේ අපි විජය නිෂ්පාදන පාවිච්චි කරන්නේ. සහ පිටරටේ ඉන්න ඔබටත් දැන් ඔන්න ලංකාව රසට කැම ටිකක් කන්න පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදනත් එක්ක.
1: ඒ වගේම අපි හැමදාම උදේ පාන්දර මතක් කරනවා gedara තියෙන්න ඕනේ දේවල් අතර විශේෂම ওই පොඩි පොඩි බේත් ටිකක් gedara තියෙනවානේ. දැන් මොකක් හරි කොහේ හරි කකුල වැදුනම ඒකට
0: ගන්න ක්‍රීම් මොන හරි බාම් හරි නේද?
1: ඔලුව කැක්කුමට තව මොන හරි තියෙනවා. වේදනා නාශකයක් තියෙනවා.
0: හරි.
1: පොඩියට උණක් වගේ දැනෙනකොට තව මොන හරි පෙත්තක්
0: බොනවා.
1: ඔය gedara නිකන් තියෙන පොඩි ගොඩ වේදකම් වගේ
0: ඒවා. ඔව්.
1: හරි ඔය අතරේ එදා ඉඳලා අද වෙනකන් ගෙවල් වල තිබුණා විශේෂම වාගේ බඩේ යම්කිසි අපහසුතාවයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ලදරු පණු රෝග වගේ දේවල් වලට හරියටම හරියන විසඳුමක් ඒ තමයි
0: ක්‍රිමිරාජ කරල්ගුලි කියලා කියන්නේ දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ රසක් ඔබට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ ඖෂධ වර්ග 300කට අධික නිෂ්පාදන දිවයින පුරාම බෙදා හැරීම සිද්ධ කරනවා. වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරලා 0112 752
1: 7 විනාඩි 27.

උදේ 7යි විනාඩි 32යි දැන් වෙලාව. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි මහජන සම්පත ගැන ඔබට කියවනේ. ඉතින් ඊයේ ගත්ත මහජන සම්පත කොහොමද ඔබට වාසනාව උදා කරලා තියෙන්නේ කියන පණිවිඩය අපි මුලින්ම බලමු. මහජන සම්පත ඒ රාත්‍රියේ දිනුම් මැද්දේ 6207 වෙනි දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය M ජය අංක බිඳුව අංක 5 බිඳුව අංක 7 අංක 5 සහ නැවතත් අංක 5. ගොවිසත 4449 වෙනි දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය D ජය අංක බවට පත් වුණ අංක 14 අංක 64 අංක 67 සහ අංක 72. මෙගා පවර් J අක්ෂරයත් එක්ක සුපිරි අංකය අංක 16 ජය අංක අංක 1 අංක 33 අංක 43 සහ අංක 68. ධන නිදානය Y අක්ෂරයත් එක්ක අංක 1 අංක 14 අංක 26 සහ අංක 42. හඳහන මේෂ ලග්නයේ තමයි ජයග්‍රහි ලග්නය වෙන්නේ. ජය අංක අංක 2 අංක 9 අංක 10 සහ අංක 56. අද සම්පත 782 වෙනි දිනුම් වාරය ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය M ජය අංක බිඳුව අංක 7 අංක 5 සහ නැවතත් අංක 5. NLB ජය W අක්ෂරයත් එක්ක බිඳුව අංක 2 අංක 8 සහ බිඳුව. සුබ දවසක් ධනු ලග්නයත් එක්ක අංක 4 අංක 9 සහ අංක 62යි ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. වැඩි වැඩියෙන් අදත් ටිකට්පත් ගන්නකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ඔබ මිලදී ගන්නවා.

0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයි NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
4: ලකන්ඩ රේඩියෝ ITN

0: සඳුන්ට තිබ්බෙත් සල්ලි ප්‍රශ්නයන්නේ.
1: ඔව්නේ.
0: සල්ලි තිබුණා නම් නේද?
1: එයා ඉන්නවනේ.
0: සල්ලි තිබ්බනම් අපිටත් කොච්චර ඉඳීද යාළුවෝ නෑ යෝ නේද?
1: ඔව්. හිත මිත්‍රයෝ.
0: දැන් ඔය අතේ සල්ලි තියන අය හොඳට සල්ලි තියන අයගේ ප්‍රශ්නේ තමයි ආවලාට වැඩිය මගේ ළඟ තියෙන සල්ලි ප්‍රමාණය කොච්චරද? දැන් ওই ලෝකෙ ගත්තම් බිලියන පොතියෝ ඉන්නේ.
1: ඔව්.
0: ඒගොල්ලන්ගේ තියෙන ෆයිට් එක එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන අරමුණ තමයි කොහොමද මම ඉක්මනට ওই බිලියන පතියන්ගේ ලිස්ට් එකේ උඩට යන්නේ.
1: අහහ.
0: දැන් බ්ලූම්බර්ග් එක කියනවනේ කාලෙන් කාලට මෙයා
1: තමයි වෙනස් වෙනවා කියලානේ.
0: හරි. දැන් අපේ රටේ TikTok කරන විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාව නිසා හොඳ කන්ටෙන්ට් කරන්න ඉන්නව.
1: ඔව්.
0: ඒ වගේම TikTok එකේ අර අපි කියන අර ගොඩක් අය බයින කන්ටෙන්ට් දන්සල් ළඟට ගිහිලා නටලා දාන වීඩියෝ.
1: ඔව්.
0: බයිසිකල් වල තනි රෝදෙන් ගිහිලා දාන වීඩියෝ.
1: වැඩ කෑලි දානයි නම් මල්ලිලා.
0: ඒ වගේ ඔව් අර ටිකක් සමාජයේ විසින් විවේචනය කරන වීඩියෝ. ඔය ඔක්කොම හින්දා ගොඩ යන එක මිනිස්සෙක් ඉන්නවා.
1: ඔව්.
0: ඒ තමයි TikTok එකේ අයිතිකාරය. එයා ගොඩ ගියා.
1: ගියා.
0: එයා ගොඩ ගියා. එයා ගොඩ ගියේ කොහොමද කියනවා නම් එයා තමයි දැන් හරි. ඔය මුකේෂ් අම්බානිවත්. මුකේෂ් අම්බානිවත් පරාජය කළා ආසියාවේ දෙවෙනි ධනවතා විදිහට සලකන්නේ.
1: අහහ.
0: එයා එතනට ආවා.
1: හරි. අපි නිසාවේ.
0: අපි නිසාවේ. අපේ ලංකාවේ කොල්ලු කෙල්ලු නිසාවේ.
1: දෙමු අපුඩියක්. ආ.
0: අපිට බැරි වුණාට කෝටිපතිය ප්‍රකෝටිපතිය වෙන්න අපිට පුළුවන් අනිත් අය.
1: තව කාව හරි කෙනෙක්ව කෝටිපතිය කරන්න.
0: ඔව්. අපේ කොහොමත් එහෙමනේ අපි හැමදාම මෙටා එකේ සගර්බර්ග් ෆේස් මේ පෝසත් කරනවා. අපි ගෙවල් ළඟ ඉන්න කඩේ මුදලාලි පෝසත්
1: කරනවා.
0: ඒ වගේ තමයි. එතකොට ගෝලීය තාක්ෂණික සහ මූල්‍ය ශාස්ත්‍රයේ උඩු යටිකුරු කරමින් ප්‍රකට TikTok සමාගම ඇතුළු ByteDance සමාගම ඒ නිර්මාතෘ ෂෑන් යිම් ඉන්දීය ව්‍යාපාරික ශාස්ත්‍රයේ දැවැන්තයෙක් තමයි මුකේෂ් අම්බානි. එයාව අභිභවා ගිහිල්ලා ආසියාවේ දෙවෙනියා වුණා. එතකොට බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ෂෑන් එයාගේ ශුද්ධ වත්කම් විදියට පෙන්නනවා අමරිකානු ඩොලර් බිලියන 92.8ක්. ඉතින් චීනයේ අංක එකේ ධනවතා. එතකොට යාට එයාගේ තව ආයතන ගන්නාවක් තියෙනවා. කෘතිම බුද්ධි තාක්ෂණය සහ ඩිජිටල් වෙළඳපළ ආධිපත්‍ය වෙනුවෙන් චීනය සහ අමරිකාව අතර කොහොමත් පොඩි ෆයිට් එකක් තිබුණා. ඔය භූදේශපාලනික බලවේග එහෙම නැත්නම් අරගලය එහෙම තියෙන කාලෙක වුණත් වඩ මතක ඇති චීන තාක්ෂණික සමාගම් අමරිකාවට වද්ද ගැත්තේ
1: නැහැ.
0: ඔය TikTok වගේව තහනම් කරා.
1: ඔව් ඔව්.
0: හැබැයි ඒවටත් මෙයා ගැහුවා වෙන ප්ලෑන් එකක්. එයා ඔය BlackRock ඒ වගේම Fidelity වගේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඒවට වෙන වෙන මාර්ගෙන් අමරිකාවට සමීප වුණා. එතකොට අමරිකාවට යන්නේ වෙන ආයතන පාවිච්චි කරා.
1: ඔව්.
0: එහෙම ගිහිල්ලා එයා මේ මැච් එක ගහලා තියෙන්නේ. එතකොට මිලියන 300ක් මේ සොෆ්ට්වෙයා එක විශේෂම ඔය චැට්බොට් කියලා එකක්
1: තියෙනවා.
0: චැට්බොට් එක එහෙම AI චැට්බොට් එක එහෙම මිලියන 300ක් මාසිකව පරිශීලකයෝ අත්පත් කරගෙන තියෙනවා. ඉතින් යාගේ වත්කම ඉහළ යන්න හේතු වෙලා තියෙන්නේ මේවා. ඩොලර් බිලියන 86.9ක වත්කම් හිමි මුකේෂ් අම්බානි ආසියාවේ තුන්වෙනි තැනට ඇදලා දැම්මා. එතකොට ඩොලර් බිලියන 117.4ක් තියෙන කවුද? ගෞතම්. ඔව් ගෞතම් මාදානි.
1: එයා තමයි එකේ ඉන්නේ.
0: එකේ ඉන්නේ. එක ගෞතම් මාදානි.
1: හරි.
0: දෙක ඔය අපි කියපු
1: ෂින්යම්.
0: ෂින්යම්.
1: ෂෑන් ෂෑන් නේ.
0: ඔව් ෂෑන් යම්. ඊට පස්සේ තුන්වෙනියා මුකේෂ්
1: අම්බානි.
0: හරි. ඉතින් ආසියාව පැත්තට ලෝකීය ආර්ථිකය හැරමින් තියෙන. එතකොට ඉදිරිය ඉතාම පැහැදිලි. ලෝකයේ බලතුලනය කියලා ගත්තම ඒ බලතුලනය අපේ පැත්තට එහෙම නැත්නම් අපේ කලාපයට එන
1: ආසියානු කලාප පැත්තට එන
0: එන විදිහක් තියෙනවා. මේවෙන් ආර්ථික විශේෂඥයෝ කියන කතාව තමයි ලෝකෙ ඉස්සරහට රන් කරන්නේ ආසියාව කියලා. ඕවම කියලා තිබුණා අපේ මෙහි ඉන්න ජ්‍යොතිෂ වේදියෝ. ඔව් ඒගොල්ලෝ කියලා තිබ්බා.
1: ඕකේ.
0: ඉස්සරහට ඉන්දියාව චීනය මේ ලෝකේ පාලනය කරන තැනට එනවා කියලා. ඒ අතරිනුත් චීනය බොහෝ දුරට ඉස්සරහින් ඉඳී කියලා. ඇමරිකාවේ බලේ බිඳ වැටෙනවා කියලා. ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී අහවලා තමයි ඒක කියන්නේ.
1: කිව්වේ. අපි බලන් ඉමු එක වෙනකන් නේ.
0: ඔව්. කොහොම වුණත් ඉතින් අපිට හොඳයිනේ.
1: ඔව් අනේ.
0: කලාපයකින් ගොඩ යනකොට අපි සතුටු වෙන්න.
1: ඔව්.
0: අල්ලපු ගෙදර මිනිස්සුන්ට හරියනකොට සතුටු නැති වුණාට
1: කලාපෙ ගොඩ යනකොට අපිට සතුටුයි.
0: ඔයාගේ වියදම අවම කළ ඔයාටත් වත් හිතන්න ඔයා කොහොමද මේද මාසෙන් මාසෙ හරි ඔයාගේ මෝල්ලේ කළමනාකරණේ හරියට කරගන්න කියලා
1: වැඩිපුර ගාණක් අතට ගන්න කියලා ඒ වෙනුවෙන් දැන් ඔය කරන රස්සාව ටිකක් මදිනේනේ කීයක් නම් දේවල් කරන්න තියෙනවද ඔය කරන එක රස්සාවෙන් හැබැයි ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගෙම කියලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඒ වෙනුවෙන් අපි හොඳම තැනගෙනත් කියලා තියෙනවා ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම කියලා කියන්නේ ඔයාට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පැත්තෙන් යන්න ආසාවක් තියෙනවා නම් ඔන්න ඒ වෙනුවෙන් හරියනම තැනක ඉන්වෙස්ට් කරන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරලා 0117 679 579 0117 679 579 එහෙම නැත්නම් නොමර 31 ඇල්හේන පාර මහරගම කියන මෙයාගේ ප්‍රධාන ශාඛාවට ගියත් ඔබට වැඩි විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා.

0: Lakhanda Radio ITN.
1: Hatai panas sekali. අපි ඩීප් ටෙක් සෝල ගැන ගොඩක් අය කතා කරලා කියලා තියෙන නිසා ඩීප් ටෙක් එකට කෝල්ස් එහෙම එනවා.
2: ඔව්.
1: ඒ ණය කතා කරලා ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා එහෙම අහනවා. දැන් මෙහෙමයි සමහර වෙලාවට තියෙනවා දැන් ඔය නිකන් අපි කියන්නේ කෝල් එකක් දීලා අහලා බලනවා.
2: ඔව්.
1: කෝල් එකක් දීලා අහලා අද ඉන්නවා හෙට ඉන්නවා ලබන මාසෙ මේක කරනවා කියලා ඉන්නවා.
2: කල්ලාන හැරි ඉන්නවා.
1: ඔයාලට මං කියන්නම් මං උදාහරණයකට කියනවා මට ඔය මේ බැංකු ලෝන් එකක් සම්බන්ධ පහුගිය මාසේ අත්දැකීමක් තියෙනවා.
2: ඔව්.
1: ඔයක පොලිය තිබුණා මෙන්න මෙහෙම ගානකට කියලා ඉලක්කමක් තිබුණා කිය. දැන් ඊයේ මං ආයේ කතා කරලා අහනකොට මේ මට කියනවා තව 104කින් විතර වැඩි වෙලා කියලා.
2: හරිනේ.
1: ඒ නිසා වැඩක් කල් දාන්න එපා.
2: අද තියෙන වැඩේ අද කරන්න කියලා තමයි අපිට නම් ඉස්කෝල යන කාලේ කියලා දීලා තිබ්බේ.
1: අපි ඉස්කෝලේට ලැවිල්ලා නේද අර හෝම්වර්ක් එහෙම කරන්නේ.
2: ඔව්.
1: ඒ දවස්වල වැඩ ඒ දවස්වල කරා.
2: හහහ.
1: නේ. ওই දිවයිනේ ප්‍රථමයා වෙච්ච අයගේ එහෙම ජීවිත කතා හොයලා බලන්න.
2: ඒ වැඩ එදිනෙදා කරා.
1: ඔව් ක්ලාස් ගියා. ඉස්කෝලේ ගියා.
2: හහහ.
1: ඊට පස්සේ ටීවීත් බැලුවා
2: සෙල්ලනුත් කරා
1: ඒත් අපි දිවයිනේ ප්‍රථමයා. ඒ වගේ තමයි. මෙහෙමයි වැඩක් කල් දානකොට ආර්ථික මේ වෙලාවේ හැසිරෙන විදිය ගැන චුට්ටක් පොඩි අයිඩියා එකක් තියාගන්න. ඒ නිසා ඔයා දැන් අපි හිතමු ඩීප් ටෙක්ට කතා කරලා ඔක්කොම දේවල් කතා කරලා ඔයා හිතනවා ලබන මාසෙ මේක කරා. අනේ ප්ලීස් මෙන්න මේක මතක තියාගන්න. පළවෙනි පියවර විදියට ඒගොල්ලොත් එක්ක වැඩේ කතා කරලා මූලික ගෙවීමක් කරලා නේද අන්න එහෙම ගියාම ඉස්සරහට යන්න ලේසි
2: වැඩේ ලේසි ඔබටත් ලේසි එයාටත් ලේසි
1: ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ වගේ ගෙදර ඔය කරන් බිල් එක සම්බන්ධව තියෙන හොඳම විසඳුමක්
2: අන්න ඒ නිසායි අපි කියන්නේ දැන් විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් උපය ගන්න විදුලි බිල ටිකක් අඩු කරගන්න ඕනාට අවස්ථාව තියෙනවා ඩීප් ටෙක් සෝලා එකක් ඔයාගේ ගෙදරට සවි කරගන්න විශේෂයෙන්ම ගෙදරට එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවට ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන් මේ ඕනම තැනකට ඩීප් ටෙක් සෝලා සිස්ටම් එක සම්බන්ධ කරගන්න සවි කරගන්න ඔන්න පුළුවන්කම තියෙනවා කෝල් එකක් දෙන්න 0711711 කියන නම්බරකට තමයි කතා කරන්න ඕන ඩීප් ටෙක් ටීම් එක සම්බන්ධ කරගන්න.
1: ඒ වගේම විජේ නිෂ්පාදන ජාත්‍යන්තර කුළුබඩු නිෂ්පාදකයා ඔයාගේ ගෙදර ඔයා පාවිච්චි කරනවා පොඩීම පැල්පතේ ඉඳලා මහා මන්දිර දක්වා විතරක් නෙමෙයි දැන් ලෝකේ නේද ලෝක ප්‍රකට වෙ තියෙන්නේ
2: සුපිරි හෝටල්.
1: ඔව් සුපිරි හෝටල් වල ලෝකේ ඉන්න ඉහළම නේද දැනුම තියෙන සූපවේදීන්
2: හරි
1: පවා විජේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා.
2: ඉතින් ඒ විශ්වාසය අවුරුදු ගාණක් තිස්සේ ගොඩනගාගෙන තියෙන අපේ රසය රටේ සැමට බෙදෙන කුළුබඩු ටික ගන්නකොට විජේ කියන නමින්ම ගන්න.
1: පැලත්ත නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට පැලත්ත තමයි නම.
2: ඔයාට කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මී කිරි මේ හැමදේම පැලවත්ත කියන නමින් ගන්න පුළුවන්. අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරගන්න දේශීය නිෂ්පාදන වලටම ඔබ තුරු වෙන්න.

0: Good morning, Vilavu Deyattai.
1: Vilavu Opavitha Kinda Aave.
2: Dotharayye Perilikarana NLB Mega Power. Tavantha Mega Supri Tag Gata Amatarava Rupiyal Koti Eka Power Supri Tag Saha Grand Supri Tag Gata Supri Motor Ratiya. NLB Mega Power Oban Adama Minadhi Kan.
3: Iye match Eka. ඊ මැච් එක අපි දින්න ලකුණු 46කින්
0: කුසල් ඔයා හොඳයි
3: කුසල්ගේ පළවෙනි ඒ කියන්නේ නායකත්වයේ අරගෙන කියන අපි කියන ඔෆිෂියල් විදියටනේ නිල වශයෙන් නායකත්වයට ඇවිල්ලා ගහ පළවෙනි මැච් එක ගිහිල්ලා ගහන්නේ කොදෙව්වන්ගේ ගෙදරට ගිහිල්ලා ගහලා සබිනා පාක් එකට අපේ අය හොඳට කරා අලුත් කෝච කෙනෙක් ඉන්නේ ගැරි කර්ස්ටන් ගැරි කර්ස්ටන්ගේ ගමන සුබයි වගේ එකක් පේන්න තියෙනවා
0: ඔයා නම් මම කියන්නේ කටවහන් ඉන්න තරමට හොඳයි
3: මේක ගැරි කර්ස්ටන්ගේ ගමන තීරණය කරන අපේ ටීම් එක තමයි මේක මීට කලින් කියපු කතාවක් එතකොට ඊයේ කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක හොඳට බැට් කරලා දුන්නා ඊට පස්සේ ජනිත් ලියනගේ මැදින් ඇවිල්ලා හොඳ ඉනිං එකක් ගැහුවා පහුගිය කාලේ ලංකාවේ ක්‍රිකට් වල කරපු හොඳම හොයා ගැනීමක් තමයි ජනිත් ලියනගේ
0: කියන්නේ
3: එයාට බැට් කරන තැන වැඩක් නැහැ කොහේ වුණත් එයා එයාගේ රෝල් එක ගොඩාක් වෙලාට කරනවා ඒ නිසා තරඟ 30ක් ගහලා 44ක් එයා සාමාන්‍යයෙන් රඳවගෙන ඉන්න බැට්ස්මන් කෙනෙක් එතකොට දැන් පැතුම් නිස්සංක කියන්නේ කොහොමත් ලංකාවේ ටීම් එකේ ගැලවුම් කාර්යය.
0: පැතුම.
3: ඊට පස්සේ කුසල් නේද?
0: ඔව්.
3: කුසල් මෙන්ඩිස්ටෝ කොච්චර කයි කතන්දර කිව්වත්
0: කුසල් ඕන වෙලාවට කුසල් රැස් කරගන්නවා.
3: කුසල් ඉන්න ඕනේ ටීම් එකේ.
0: අනිවාර්යයි.
3: ඉතින් කුසල් කියන්නේ ලෝකෙම පිළිගන්නවා සෑහෙන සොලිඩ් හොඳ ප්ලේයර් කෙනෙක් කියලා. එයාට ඉඳලා හිටලා එයා ෆේල් වෙන තැන් තියෙනවා.
0: හැමදාම මේ 100වල් 50වල් ගහන්න ඕන කියලා දෙයක් නැහැනේ නේ.
3: ඔව්. ඊට පස්සේ ඊයේ චමීර හොඳට කළා. චමීර ටිකට හතරක් දැම්මා.
0: හරි.
3: මහීස් තීක්ෂණ වුණත් ඇඟෙහිම අඩු කරගෙන ඉන්න හොඳ ස්පෙල් එකක් දැම්මා. වනිදු හසරංග කවදත් අපිට සාමාන්‍යයෙන් නේ.
0: ඕකේ. විකට්
3: එක. මම කියන්නේ දැන් අද අපි හොඳ කියනවනේ.
0: හෙට දැන් බනින්න තියාගන්න එපා.
3: ඊළඟ මැච් එක පැරදුනොත් අපි මේක ඉක්මනට වෙනස් කරනවා.
0: අහහ.
3: මේක තමයි අපේ ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස් ලාගේ විතරක් නෙමෙයි. ලංකාවේ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ මනසේ ස්වභාවය
0: මේ හොඳ කියන කටින්ම තමයි සමහරක් විට හෙට බලිනවා වෙන්න පුළුවන් වෙන්නේ.
3: වාහිදරේ ඉදිරි ඊයේ මැච් එකේ එහෙම නැත්තම් දැන් ඔය මේ අපි විනින් මොමන්ටම් එකකට ඇවිල්ලානේ තියෙන්නේ.
0: ඔව්.
3: මේකට හේතුව ගැරි කර්ස්ටන්ද කුසල්ද එහෙම නැත්තම් වාහිදරේ විදියට කවුද ඊයේ තරගයේත් එක්ක වට මොකද්ද පේන්නේ?
0: මට හිතෙනවා කට්ටියද එක රිදම් එකකට ඇවිල්ලා

0: இல்லை நம்ம நாயக்கத்து இடத்து හොඳ පුහුණු කරුවෙක් සහ නව නායකත්වය යටතේ කට්ටිය හොඳ ටීම් එකක් විදිහට වැඩ කරනවා කියලා මට තේරෙනවා.
1: එතකොට දැන් පෙරදුනොත් අර දෙන්නගේ
0: පෙරදුනොත් බයිනෝ.
1: අන්න ඒකයි. හරියට කියව ගන්න වෙනවා.
0: අහහ.
1: නෑ ඊයේ මැච් එකේ රිසල්ට් එක බලනකොට බලන්න ඊයේ ටීම් එකට දීලා තියෙන දායකත්ව.
0: අහහ.
1: අර කියපු නම් ඔක්කොම ටීම් එක දිනවන්න දායකත්වයක් දීලා තියෙනවා.
0: හරි.
1: වෙනදට එකෙක් ගැහුවොත් එකෙක් ගහන්නේ.
0: ඔව්.
1: එක්කෙනෙකුට විකට් වැටුනොත් අනිත් කෙනාට විකට් වැටෙනවා.
0: හරි.
1: අනිත් එක්කෙනා කරොත් අනිත් එක්කෙනා හානවා. එහෙම නේ අපි කියන්නේ.
0: ඔව්.
1: ඊයේ ඔක්කොම එකතුලා ටීම් එකක් විදිහට සෙල්ලම්.
0: පිච් එකත් හොඳයි නේද?
1: පිච් එක හොඳයි.
0: පිච් එකේ අවුලක් තිබෙත් නැහැ.
1: පිච් එකේ ප්‍රශ්නයක් නැහැ. කොදෙව්වන්ට ඒ රටට ඇතුළේට ගිහිල්ලා ගහනවා කියන එක ලේසි පාස් වැඩක් නෙවෙයි. නිකන් ළඟින් හිටගත්තත් අපේ අයත් එක ගත්තම නිකන් ගලිවර්ලයි අරගොල්ලෝ වගේ.
0: එහෙම කියන්නේ. එහෙම කියන්නේ පා.
1: නෑ ඇඟෙන් උඩට බලන්න ඕන. ඒ කොහොමුණත් මේ ඉතින් හොඳ නායකත්වයක්. නායකත්වයේ හොඳ වෙන තැනක ටීම් එක හොඳට කරනවා.
0: අනිවාර්යයෙන්.
1: උදාහරණ ඕනේ.
0: කෙන්ද?
1: අර්ජුන රණතුංග. හොඳ නායකයෙක්. අර්ජුන රණතුංග කියන්නේ ලංකාව බිහිවෙච්ච හොඳම නායකයා. මහේන්ද්‍ර සිං ධෝනි කියන්නේ ඉන්දියාව බිහිවෙච්ච හොඳම නායකයා. ඒගොල්ලන්ගේ ක්‍රිකට් කවදාවත් කඩන් වැටුනේ නැහැ මේ කියන නායකත්වයන් ඇතුලේ. රෝහිත් ශර්ම කියන්නේ ලෝකේ මේ වෙනකොට කතා කරන්න මේ ආසන්නම අපිට ඉන්න හොඳම උදාහරණයක්.
0: පොඩ්ඩක් පණ්ඩිතයි. ඒක වෙනම කතාවක්.
1: පණ්ඩිතකම තිබුණාට කමක් නැහැ වැඩේ වෙනවා.
0: වැඩේ වෙනව නැද්ද?
1: සමහර මිනිස්සුන්ගේ තියෙනවා වැඩේ වෙන්නේ නැහැ පණ්ඩිතකම
0: වැඩි. 8 විනාඩි 5යි.

0: అటాయి వినాడి ఎక్కడహాయ్ విలా పలతురులోకి రాజ్జురు విధి అని హనున్నాన్ని కావుదు
1: పలతురులోకి రాజ్జురు
0: సత్తులోకి ఇలా సింగి అని పలతురులోకి కావుదు
1: పలతురులు అన్నాసి
0: అన్నాసి ఐ అన్నాసి కిలకి
1: మటితనార ఒట్టున్న వాగే కేళ్ళ తీర
0: ఏక వితరాక్ మంది
1: ఏనా
0: యా తాని కేలిం హిటగని ఇన్న గేని එයාට ඔටුන්නක් තියෙනවා
1: ඕකේ
0: එයා පිටතින් හරි තද රළු ගතියක් තියෙනවා ඒ වගේම ඇතුළතින් හරිම රසවත් බවක් තියෙනවා
1: රයිට්
0: එහෙම ගත්තාම සියලු දේවල් වලින් පෝෂණය වෙච්ච කෙනෙක් තමයි
1: අන්නාසි කියලා කියන්නේ
0: අන්නාසි කියන්නේ පළතුරු ලෝකේ රජු වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක්
1: හැබැයි කෑවොත් මට පළු දානවා සමහර අයට එහෙම තියෙනවානේ
0: ඔව් රජු වුණත් සමහර කෙනෙකුට දිරවන්න
1: තියෙනවා ඇලර්ජික් නේ
0: නේ
1: අන්නේ
0: රජා කියලා එහෙම නෑ ඉතින්.
1: දිරවන්න නැත්තම් දිරවන්නේ
0: නෑ. සමහරුන්ට දිරවන්න නැති සමහරුන්ට දිරවන්නේ.
1: ඔව්.
0: මටත් දිරවන්නේ අන්නාසි.
1: එහෙමද?
0: මට දිරවන්නේ. මං ඉච්චර ආස ගෑවන් නෙමෙයි.
1: ආ මම මට කන්නු බෑ.
0: 8යි විනාඩි 12යි නිකන් දැන ගැනීම සඳහා මතක් කරේ. මාක් ස්පෙන් හෝල් ඩිංග්ස් කියලා කිව්වම
1: ඔව්.
0: අපි ඩෝම ගැනනේ හැමදාම කතා කළේ.
1: ඔව්.
0: අපි අද කතා කරමු වෙන මොකද්ද? ස්ටීම් බට්ට ගැන කතා කරන්න.
1: ස්ටීම් බට්ට
0: පොල්තෙල් පොල්තෙල්.
1: ඊ කිව්වනේ අපි ස්ටීම් බට්ට.
0: පොල්තෙල් මැෂින් එක ගැන කතා.
1: දැන් ගෙදර ඉඳන්ම ඔයාට පිරිසිදුවට සෞඛ්‍යාරක්ෂිතව පොල්තෙල් ටික හදාගන්න පුළුවන්කම තියෙන ඔන්න ඩෝමා හෝම් ඔයිල් මේකර් යන්ත්‍රයක් මිලදී ගත්තොත් ඒකත් මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් හරහාම මිලදී ගන්න ඔන්න ඔබට අවස්ථාව හදලා දීලා තියෙනවා. ඉතින් ගෙදර ඉඳන් බොහොම සෞඛ්‍යාරක්ෂිතව ඔයාට පුළුවන්කම තියෙනවා ඔන්න ඩෝමා හෝම් ඔයිල් මේකර් එකෙන් ඔයාට ඕන කරන ඒ තෙල් ටික හදාගන්න. විශේෂයෙන්ම දැන් මේ පොල් තෙල් විතරක් නෙවෙයි තල තෙල්, ආමන්ඩ්, කජු, රටකජු ආදී තෙල් නිෂ්පාදනය කරන්න පුළුවන්. සුදු යකඩ නිමාවකින් යුතු හරිම හුරු බුහුටි ඔබේ මුළු තැන් ගෙදරටම හරියන විදිහට තමයි මේ පොල් තෙල් සිඳීමේ යන්ත්‍ර මාක් ස්පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා මේ අය සම්බන්ධ කරගෙන විස්තර දැනගන්න 0117 679 579 න්.

0: අලුත තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සෙත් සුවඳින් පිරි

0: වෝට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝට ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power. දැවැන්ත Mega Supri Tagකට අමතරව රුපියල් කෝටියක Power Supri Tag සහ Grand Supri Tagකට Supri Motor රටයක් දිනන ලොකුම Supri Tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ලුකයියා මාර වෙඩනේ ඕනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala tiya ganna
5: evening drive with chamit and charu
0: sama anugrahaya
5: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
0: vijaya products ape rasaya rate samata
6: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
7: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
6: ජූනි 5වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
7: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සත්කාරයක්
0: ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
7: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස්රි සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
8: උදේ 8යි විනාඩි 33යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත මානවී

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
4: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ලකන්ද රේඩියෝ ITN

0: අටයි විනාඩි හතලිහයි දැන් වෙලාව.
1: ඔයාගේ මොලෙයි ඔයාගේ කටයි අතර තියෙනවා මේ වයර් එක. ඔය වයර් එක සමාලාට ඩිස්කනෙක්ට් වෙනවා. ඒ නිසා කතා කරන දේ නේද? සමහර විට මොලේ මොලේ එක්ක සම්බන්ධ නැති වුණාම ඔය කටින් ඕන දෙයක් කතා කරනවා.
0: දැන්
1: මේ වෙලාවේ මට කාට හරි අයියෙන් බයින් හිතෙනවා කිය. මාව අහගෙන ඉන්න කෙනෙකුට මට හිතෙනවා පරුෂ වචනයෙන් බයින්. මේ මයික් එක පාවිච්චි
0: කළා.
1: හරි. හැබැයි මට හිතුණාට
0: කරන්න බෑනේ.
1: කරන්න ඇත්තේ ඇයි? මගේ හදවතයි මොලේයි කටයි ඔක්කොම එකට සම්බන්ධ වෙලා.
0: කනෙක්ට් වෙලා තියෙන මේ වෙලාවේ.
1: අන්න ඒකයි. ඔය කනෙක්ෂන් එක නැති වුණ ගමන් මොලේ එක වචන ටික එළියට දාන. හිතෙන දේ කියනවා. හදවතයි කටයි මොලේයි එකට සම්බන්ධ වෙන්නම ඕනි. සමහර අපේ ඉස්සරහට එන මිනිස්සුන්ට අපි මේ සමහර පුංචි පුංචි දේවල් වලින් හිත රිද්දනවනේ. ඒ කියන්නේ හිත රිදෙයි කියලා මම හිතුවේ නෑ. හිතුවේ නෑ කියන්නේ මොලෙන් හිතුවේ නෑ.
0: හිතන්නේ නැතුව තමයි කියලා තියෙන්නේ.
1: අන්න ඒකයි. මොලේට හරියට මැසේජ් එක ගියේ නෑ. අන්න එතෙන්දි තමයි අර වගේ තත්ත්වයන් උදා වෙන්නේ.
0: ඊට පස්සේ ඉතින් ප්‍රශ්න.
1: ඒ නිසා කටට එන ඕන එකක් නිකන් ඔහේ අතාරින්න යන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ බොරු කියන්න, මිනිස්සුන්ට අපහාස කරන්න,
0: හරි බනින්න.
1: ඔව්. මිනිස්සුත් එක වචනකින් පුළුවන් ලෝක මට්ටමේ රණ්ඩුවක් ඇති කරගන්න. බැයිද?
0: පුළුවන්.
1: ඊළඟ ලෝක යුද්ධ කරන්න බැයිද?
0: පුළුවන්.
1: පුළුවන්. පුළුවන්.
0: ට්‍රම්ප් කටවහන් ඉන්න තරමට හොඳයිනේ.
1: ට්‍රම්ප් අපි අවිතුමු අපි කෝල් එක කරන් මෙහෙන් කවුරු හරි කෙනෙක්
0: සද්දිලස
1: අපිගෙන ගේම ඉල්ල. බැරිද මේක යුද්ධයකට යන්න?
0: නැත්තම්
1: වචනයකට කරන්න පුළුවන් දේවල් කොච්චර
0: එක අහස් කුරයි.
1: ඒ වගේම දෙයක් ලබා ගැනීම වෙනි වුණොත් වචනයකට පුළුවන් කරන්න. ලෝකයක් දිනා ගන්නත් වචනයකට ඔයාගේ මොලේ පාවිච්චි කළ එළියට දාන එක වචනකින් පුළුවන්.
0: හරි.
1: පොඩ හිතලා බලන්න. ගෙදර රණ්ඩුවක්. ඔයා ඒ රණ්ඩුව පාලනය කරන්න ඔයාට ක්‍රම දෙකකින් පුළුවන්. එකක් නිහඬව ඉඳලා අනිත් එක ඒක නිවෙන විදිහ වචන දෙක තුනක් කතා කරලා.
0: හරි.
1: ඒක අවුලවලා මරණයක් දක්වා ගෙනියන්න පුළුවන්.
0: පුළුවන්.
1: නේ?
0: ඇත්ත.
1: ඒ නිසා මොලේ එක්ක තියෙන කනෙක්ෂන් එක
0: දිගටම තියාගන්න.
1: ඒක ඒ කියන්නේ ඩිස්කනෙක්ට් වෙන්න දෙන්න එපා.
0: අහහ.
1: කට අරින්න කලින් බලන්න මොලේ එක්ක සම්බන්ධද කියලා. වචන එළියට දාන්න කලින් ඒ ගැන අවධානයක් දෙන්න.
0: හරි.
1: හා 8යි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: 8:42 කියලා අපි වෙලාව බලන්නේ ලස්සන සින්දුවක් අහන්න. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන අපේ රටේ අපේම නිෂ්පාදන දෙකක් ගැන. එකක් තමයි විජය නිෂ්පාදන. කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න. දැන් තත්වෙන් උසස් කුළුබඩු ටික ගන්නවා නම් විජය කියන නමින්ම ගන්න මතක තියාගන්න. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර වෙළඳපොළෙනුත් මේ රසට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තවත් අපේ රටේම නිෂ්පාදනය කරන විශේෂයෙන්ම ඔය දේශීය කිරි කර්මාන්තය ගොඩනගා ගන්න දැන් කිරිගොවියට හයියක් වෙන්න පැල්වත නිෂ්පාදන ආයතනයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා පැල්වත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතල් මී කිරි මේ හැමදේම පැල්වත කියන නමින්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: බස්නාහිර සහ සබරගම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළේ දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තදබැසි ඇතිවිය හැකි බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ ඇතුළු ස්ථාන කිහිපයක සුළඟේ වේගය 50 කිලෝමීටර 50ක් පමණ වනවා. ගිගුරුම සැතිවැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඒ සාර්ථක වීම සඳහා මූලික කොන්දේසියක් ලෙස හිස්බුල්ලා සංවිධානයේ එල්ල කරන ප්‍රහාර නතර කළ යුතු වනවා. ඒ අනුව සටන් ව්‍යාම ගිවිසුම ක්‍රියාත්මක කළ හැකි බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ. ඊශ්‍රායලයේ උතුරු කලාපයේ පසුගිය දිනවල හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර එල්ල කර තිබෙනවා. ලකඩ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: morning. Udai namaya vinadi hatai dang velava.
1: Deep Tech Solar ගැන මතක් කරන්න ඕනේ මේ පැය දිවාට.
0: වට Deep Tech Solar එක ඔයගේ ගෙදරට ව්‍යාපාරික ස්ථානයට කර්මාන්ත ශාලාවට හරියනම සෝලා සිස්ටම් එක සවි කරගන්න නම් හොඳම තැන තමයි Deep Tech. කෝල් එකක් දෙන්න 071 711 711 1.

උදේ 9යි විනාඩි 12යි දැන් වෙලාව. ලැකන මෝනින් ඩ්‍රයිව් එකත් එක්ක ඉන්න අතරේ ඔබට නිෂ්පාදන කීපයක් ගැන මතක් කරන්න තියෙනවා. මේ ඔක්කොම අපේ රටේ නිෂ්පාදන නිසා බය නැතුව කියන්න පුළුවන්. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්න ඔබ පැල්වත්ත කියන නමේ. ඒ වගේම කැම ටික රස කරන විජය නිෂ්පාදන කුළුබඩු ටික ගන්නකොට නම බලලම ගන්න මතක තියාගන්න. ඒ වගේම ක්‍රිමිරාජ ගැන මතක් කරන්න ඕන. හදිස්සියකට ගෙදර තියෙන්නම ඕන ඖෂධයක් තමයි ක්‍රිමිරාජ කරල්ගුලි කියලා කියන්නේ. හදිස්සියේ බඩේ අමාරුවක් හැදුනට පස්සේ විශේෂයෙන්ම ලදරුවන්ගේ පණු රෝගවලට එහෙම ඉක්මන් සුවය ලබා ගන්න පුළුවන්කම තියෙන. ගෙදර ඉන්නවා නේද, හිටපු ගමන් උදේට ඉස්කෝලේ යන්න බෑ, බඩ රිදෙනවා කියලා කියන ළමයි. අන්න ඒ අයට හොඳ පාඩමක් දැන්. ක්‍රිමිරාජ කරල්ගුලි තියෙනවා බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයක් අරගෙන එන. වැඩි විස්තර දැනගන්න 0112753889 කියන නම්බරෙකට තමයි ඔයා කතා කරන්න ඕනේ. ඒ වගේම මහජන සම්පත. මහජන සම්පත අලුත්ම විස්තරය දන්නවද? නැහැනේ නේ. ඔන්න දැන් කියන්නයි යන්නේ. දැන් අද සියවසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයි ප්‍රමුඛයා තමයි මහජන සම්පත කියලා කියන්නේ. අපි කියන්නේ ලොතරැයි ලොව රජ කිරුල කියලා නෙනේ මහජන සම්පතට. රටේ සංවර්ධනයට, ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වාගෙන යන රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් ගිය අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයෝ 12 දෙනෙක් බිහි කරන්න, ඒ වගේම සුපිරි මෝටර රථ හිමිකරුවෙක්, ඒ වගේම ලක්ෂ 25ක ජයග්‍රාහකයෝ 300කට අධික ප්‍රමාණයක් හොයාගන්න ඔන්න මහජන සම්පත ටිකට් එක හරහා පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් මේ වෙනකොට නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත හරහා ඔන්න හොයාගෙන තියෙනවා. ඉතින් මීළඟ වාසනාව ඔබේ වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම වාට අපි කියනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්නකොට අද කියපු ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. උදේ 9යි විනාඩි 14යි දැන්.

0: නමයයි විනාඩි 18යි දැන් වෙලාව.
1: ගෙදර ගෑස් එක පාවිච්චි කරනකොට ගෙදර අපි දන්නවා විදුලිය පාවිච්චි කරනකොට අර පිරිබැස්ම කියන එක වගේම තව එකක් තියෙනවා ආරක්ෂාව කියලා එකක්. ඔයියේ මේ හොරණ වැඩිහිටි නිවාසයේ සිදුවීමට හේතු වෙලා තියෙන්නේ සමහර මේ මේ මේ කියන්නේ නිරීක්ෂණ අනුව තහවුරු කරගත්තම කියන්නේ සීරිසියක් හරි එකක් නෙමෙයි මේ කියන්නේ.
0: ගෑස් සිලින්ඩරයක් පුපුරලා කියලා
1: නේ. එහෙම උපකල්පනයක් තියෙනවා. මේ වෙනකොට තියෙන මතය ඒක කොහොමද කියලා තවදුරටත් තහවුරු කර ගැනීමින් ඉන්නේ. ඒ නිසා ඔබට තේරෙනවා ගෑස් සිලින්ඩරයක් පිපිරීම ඇතුලේ වෙන හානිය කොච්චරද දරුණුද කියලා.
0: නැත්තම්
1: හා 11 දිනකට පමණ ජීවිතය අහිමි වුණානේ දැන් ඔය ඊයේ සිදුවීමේ ඔයගේ සිද්ධි ගණනාවක් වාර්තා වෙලා තිබුණා. එක කාලෙක මතය ලංකාවේ ගෑස් සිලින්ඩර් පිපිරෙන්න පටන් ගත්තා.
0: එක දිගට එක පෙළට.
1: ඔව්. එක පොකුරට.
0: එක පොකුරට වගේ කා.
1: එතකොට ඒක ඊටම අවාසනාවක් සිදුවීමක් වුණා. ඊහරහා ලොකු ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. අපි මේ කියන්නේ ගෑස් සිලින්ඩර් පාවිච්චි කරන්න කලින් අර රෑට නේද? දොරවල් ජනෙල් ඔක්කෝ වහලා දාලා සමහර විට ඔබේ මුළු තැන්ගේ ඔබ උදේට ගිහිල්ලා එකපාරට ගෑස් එක ඔන් කරනකොට යම් කිසි ගෑස් කාන්දුවක් රාත්‍රිය පුරා සිදුවෙලා තිබුණා නම්
0: ඒක සෑහෙන භයානක සිදුවීමක් වෙන්න පුළුවන්.
1: ඒ නිසා අර මතක් කරනවනේ නිතර සමහරලාට ගෑස් එක දාන්න කලින් දොරවල් ජනෙල් ටික එහෙම
0: පොඩ ඇරලා නේද?
1: ඇරලා තියන්න ඇරලා ඊට පස්සේ ඒක කරන්න කියලා. ඒ වගේ දේවල් සමහරලාට කෙනෙක්ට අමතක වෙන්න පුළුවන් කාර්ය බහුලත්වය තුලින්. ඉතින් පොඩි හරි ගෑස්
0: කාන්දුවක්
1: දැනෙනවා ඒ ගැන ඉතාම ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. වගේ ගොඩාක් දේවල් තියෙනවා. විදුලිය සම්බන්ධ වුණත් එහෙම තමයි. විදුලි පරිපථ එක්ක සම්බන්ධ වෙනකොට පොඩි දරුවෝ ඉන්න නිවෙස්වල අර බිත්තියේ ඇයට ටිකක්
0: කළා වෙන්න එහෙම නේද තියෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන සෑහෙන ලොකු අවධානකින් ඉන්න කියලා අපි මතක් කරනවා.
1: මොකද මේ වසරේ මේ ගත වෙච්ච දවස් ගණනාව සිද්ධි විදියට බැලුවොත් ඉතාම අවාසනාවන්ත සිදුවීම් නිසා අපේ රටේ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වුණා. අපි අවදාම කතා කරනවා මාර්ගානුතුරු ගැන. ස්වාධීන උපාධි මාධ්‍ය ජාලයේ විදිහට අපි වක්‍යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ඉවෙනුවෙන් පෙනී හිටිනවා ටේකියා වැඩසටහන වෙනුවෙන් නේද?
0: ඒ කියන්නේ අනාගත පරපුර දැනුවත් කරන්න පාසල් වලට ගිහිල්ලා වුණා පාසල් අවදියේදීම රියදුරු අසුනට වාඩි වුණාට පස්සේ කොහොමද හැසිරෙන්න ඕන ඔබ පදිකේක් විදිහට පාර ගමන් කරනකොට කොහොමද හැසිරෙන්න ඕන මේ කියන හැමදේම ඉස්කෝලේ යන කාලින්දම්ම දරුවන්ගේ ඔළුවට දෙනවා. මොකද රටේ අනාගතේ බාර ගන්න ඉන්නේ ඔබ නිසා. ඉතින් මේ ගැනත් අපි අවධානය යොමු කරන්නේ ඉදිරි පරම්පරාව ගැන හිතලා.
1: ඔව් ඉතින් ඒ නිසා ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. මොකද මේ ඔය එක සිදුවීමක් මාර්ගානතුරු ඊට පස්සේ විදුලිය අනතුරු ඊට පස්සේ ගෘහස්තව සිදුවෙන ඔය වගේ ගෑස් කාන්දු වීම වගේ දේවල් ඊට අමතරව තව ඕන තරම් දැන් ඩෙංගු වගේ අවදානම් තියෙනවා. ඉතින් අවසානේ ගත්තම රටේ මිනිස්සු වැඩි ප්‍රමාණයක් වසරකට නිරපරාදේ නොසලකිල්ල නිසා ජීවිතක්ෂයට පත් වෙනවා, ජීවිත අහිමි වෙනවා. ඒ හරහා ආදරණීයන්ට තමන්ගේ නේද
0: ආදරණීයන් අහිමි වෙනවා.
1: ඉතින් ඒ නිසා මේ වළක්ව ගන්න පුළුවන් තැනදී පළමු අවස්ථාවේදීම ඒ වගේ අවදානම් වළක්ව ගන්න කටයුතු කරමු කියන යෝජනාව අපි කරනවා මේ පැය පටන් ගද්දී.
0: 9යි විනාඩි 21යි දැන් වෙලාව. අපි ඒ කියපු විදිහට දැන් අර ටේක්කියා ගැන මතක් කරපු නිසා මම කියන්නේ ටේක්කියා වැඩසටහනේ දැන් ඊයේ කඩුවෙල බෝමිරිය ජාතික පාසල කේන්ද්‍ර කරගෙන පැවැත්ුණා. ඉදිරියට ඔබේ දරුවගේ පාසලටත් එනවා. ඉස්සරහට මිගමුව ශාන්ත ජෝන් විද්‍යාලයට ඒ වගේම හෝමාගම විද්‍යාලයක් අපි බල්ලා තියෙන. ඉතින් මේ හැම දෙයක් එක්කම අවට පාසල්වල දරුවොත් එකතු කරගෙන තමයි ටේක්කියා සුරැකිමු මගතොට අපි වැඩසටහන ඔබේ දරුවන්ට අරගෙන එන්නේ.

0: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: තිළිණ කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: උදේ 9යි විනාඩි 30යි වෙලාව හරියටම අපේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ වාසනාවන්තයෙක් කරපු ඊයේ දවසේ දිනුම්මැදපු ටිකට් පත්තල නිල ප්‍රතිඵල ටිකයි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. මහජන සම්පත ගැන අපි කලිනුත් කිව්වා. ලොතරැයි ලොව රජ කිරොල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඊයේ දවසේ ක්‍රියාත්මක වුණේ 6207 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M, ජය අංක බිංදුව අංක 5, නැවතත් බිංදුව අංක 7, අංක 5 සහ නැවතත් අංක 5. ගොවිසත D අක්ෂරයත් එක්ක අංක 14, අංක 64, අංක 67 සහ අංක 72. මෙගා පවර් J අක්ෂරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙනවා. සුපිරි අංකය වෙන්නේ අංක 16. ජය අංක පිළිවෙලින් අංක 1, අංක 33, අංක 43 සහ අංක 68. ධන නිදානය Y අක්ෂරයත් එක්ක ජය අංක, අංක 1, අංක 14, අංක 26 සහ අංක 42. හඳහන මේෂ ලග්නයත් එක්ක අංක 2, අංක 9, අංක 10 සහ අංක 56. අද සම්පත M අක්ෂරයත් එක්ක බිංදු අංක 7, අංක 5 සහ නැවතත් අංක 5. NLB ජය W අක්ෂරයත් එක්ක බිංදු අංක 2, අංක 8 සහ බිංදුව. සුබ දවසක්. ධනු ලග්නයේ ජයග්‍රහී ලග්නය වෙනවා. ජය අංක, අංක 4, අංක 9 සහ අංක 62යි. ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් ඔබත් අද දවසේ මිලදී ගන්න. උදේ 9යි විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත ලකාඩ රේඩියෝ ITN

0: උදේ 9යි විනාඩි 36යි දැන් වෙලාව.
1: යස්.
0: මොකක්?
1: වදන්නද සල්ලි හොයන?
0: ඔව්.
1: සෙල්ලම් තියෙනවා.
0: සල්ලි හොයන සෙල්ලම්.
1: ඔව් ඒ කියන්නේ දැන් සල්ලි හොයනවා කියලා කොහොම සෙල්ලම් කියලා කියවම දැන් ඔය ක්‍රීඩාවක් කියලා නෙන්නේ. නෑ සල්ලි හොයන්න ඔයා කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් තියෙනවා. ගොඩාක් වෙලාවට ඔයා නිශ්ශබ්දව වැඩක් කරන එක. නිශ්ශබ්දව ඕනම දෙයක් සැලසුම් කරන එක.
0: හරි
1: වටිනවා ඔයා ඔයාගේ ඒ ඉලක්කයට යනකොට කාටවත් කිය කී මං අරග කරන්න යන්නේ මේක කරන්න යන්නේ කියලා නේද? ඒ කියන්නේ මුලින්ම කට වහගන්න ඕනේ. තමන්ගේ ළඟම කෙනෙකුටවත් කියන්න හොඳ නෑ. සල්ලි ලැබුණා කියලා මුළු ගමටම සමහර විට Facebook live ගිහිල්ලා එහෙම කියන්නෙත් නෑ. ඒ කියන්නේ මේ ඇවිල්ලා ඔය මූල්‍ය සම්බන්ධ අපි කියන්නේ මූල්‍ය ශාස්ත්‍රයේ දැවැන්තයෝ ඉන්නව නේද? ඒ අයගේ ජීවිත ඇසුරෙන් ගත්ත ලිපියක් ඇසුරෙන් මම මේ කියන්නේ. රහසිගතව තියාගන්නවා ඒ ඕනම කාරණාව. අපි හිතනවා නෑ කියන්න ඕනේ, අරයට කියන්න ඕනේ, මෙයාට කියන්න ඕනේ, ගර්ල්ට කියන්න ඕනේ, වයිෆ්ට කියන්න ඕනේ නේ. ඊට පස්සේ තව සමහරු ඉන්නෝ සැලරි එක සම්බන්ධ එහෙම. කවුරු හරි සැලරි එක හැම කියන්නේ නෑ නේ. ඒ කියන්නේ නැත්තේ එයා මේ කියන ඒ රහස් දන්න කෙනෙක්. ගොඩාක් වෙලාවට එයා මාසෙට උපයන ආදායම ගැන කාටවත් කියන්නේ නැහැ. කිව්වම ඊට පස්සේ ප්‍රශ්න වෙන ඔය ආදායම් පදුවා නම් මනම් ගොඩක් කතන්දර තියෙන. අපේ සමහර යාළු කතා කරලා කියනවා අසා මේ මෙන්න මෙහෙම වැඩක් මම කරනවා. මේක ගැන කාටවත් කියන්න එපා. ඉතින් මට කිව්වා කියන්නේ ඉවරයි.
0: රටක් ලෝකයක් දැනගත්තා වගේ තමයි.
1: ඊට පස්සේ ගොඩාක් වෙලාවට ඊළඟට කරන එක තමයි සල්ලි ටිකක් අතට ලැබිච්ච ගමන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මනස නිදහස් කරන්න මීට කලින් අරන් තියෙන ණයට තුරුස්තික ගෙවලා දානවා.
0: අනේ ණය ගෙවන මිනිස්සු කොහෙද ඉන්නේ?
1: එහෙමයි ඉන්නවද?
0: හා
1: අපෙන් ඉන්න ණය ගන්න අය විතරයි.
0: ඒකනේ.
1: දෙන අය නැහැ. දෙන්නේ නැතුව ආයෙ ඉල්ලන ණය.
0: හා
1: හරි. ඊට පස්සේ සල්ලි ටික account එකේ ගන්න බැරි account එකක් තව එකක් තියන. ඒ කියන්නේ
0: fixed deposit එකක්
1: වගේ. ඔය වගේ නිතර ගන්න නැති එකක් තියන. මොකද සල්ලි ටික අතේ තියෙනකොට මිනිස්සුන්ට නිකන් නේද?
0: ඔව්.
1: නිකන් ඉන්න බෑ.
0: මොනවා හරි ගන්න ඕනේ.
1: ඊට පස්සේ සල්ලි ආපු ගමන් එක පාරට ඔළුව නේද
0: වෙනස් වෙනවා.
1: ඔළුව උදුම ගන්න
0: මම මෙතන මෙහෙම නෙමෙයි ඉන්න ඕනේ.
1: ඔයා දැන් අති ලක්ෂ ගාණක් තියෙන කෙනෙක් නම් ඔයාගේ ඔය මුදල තව දහ ගුණයකින් වැඩි වුණොත් ඔයාට එනවා වෙන වටපිටාවක් මානසික. ඒකයිල මොලේ එහෙම නැත්නම් ශරීරය ඇතුළේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිපත්තියක් ලැක්කලා හිතමු. එහෙම හිතමුකෝ අපි. ඒක හරියට මැනේජ් කරන්න. ඊට පස්සේ තව සමහර ඉන්න සල්ලි ටික අතර එනකොට කර හිටපු වැඩ ටික අතාරිනවා. ජොබ් එකෙන් අයින් වෙනවා. වෙන වෙන ආදායම් මාර්ගෙ කිරියන ඒවා නතර කරනවා. එක්තරා විදිහක පොඩි ලොකු ලයින් එකක් එනවා.
0: ඇඟට ගන්නවා.
1: ඊට පස්සේ බ්‍රෑන්ඩඩ් දේවල් පස්සේ දුවන්න පටන් ගන්නවා. වාහන පැද හිටපු වාහනේ අයින් කළා. ඔයා හිතනවා නෑ දැම්මම මේ වගේ වාහනයක් පදින්න ඕනි කියලා. හීනකින්වත් හිතන්න බැරි එහෙම නැත්තම් ටිකක් සෑහෙන දුර තියෙන ඉලක්කයකට යනවා. එතකොට ඔයා එන්න එන්න පිරිහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාළුවෝ නෑදෑය එක්ක සමහර විට බිස්නස් පටන් ගන්නවා. යාළුවෝ එක්ක මුකුත් එපා. කරාර කියනවනේ නේ. හවුලේ කැඳත් එපා කියලා කියනවනේ. ඒ වගේ තමයි. එතකොට ළමයින්ට දරුවන්ට වාගේ සල්ලි එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා. මොකද ඔයා තමයි දන්නේ ওই ටික හම්බ කරපු විදිය.
0: කාපු කට්ට සල්ලි හම්බ කරන්න.
1: ඔය මස්ගේ ජීවිත කතාව එහෙම ගත්තම එයා මේ වගේ දේවල් සම්බන්ධ සෑහෙන උනන්දුවක් දක්වන කෙනෙක්ලු. අපි අහලා තියෙන දේවල් එක
0: කියන්නේ.
1: එයා ගොඩාක් කාලවලට අනවශ්‍යයි කියලා හිතන කිසිම වියදමක් කරන්නේ නැලු. එයා රුපියලක් හරි රුපියලක් නේ සෝනේ.
0: ඩොලර් එකක්.
1: ඩොලර් එකක්. වියදම් කරන්නේ ලාභයක් තියනවනම්.
0: අපේක්ෂාවෙන්.
1: ඔව්. එහෙම තියනවනම් විතරයි.
0: සහ මේ මික පාර ඔය සල්ලි කන්දක් හම්බුණාට හම්බෙලා ටික කාලයක් යද්දී අතේ සතේ නැති වෙන කට්ටියත් ඉන්නවනේ.
1: එහෙම ඉන්නවා. ඔය දැන් තරඟ වලින් එහෙම දින්නම් සමහරුන්ට හම්බෙනවනේ අසීමිත ජනප්‍රියත්වයක් සහ මුදල් කන්දරාව. ඊට පස්සේ හිටියට
0: ටික දවසයි.
1: ඔව්. හිටියටත් වැඩි අඩියට වැටලා අන්තර වෙයි.
0: හරියට මැනේජ්මන්ට් බෑ ඒකයි.
1: අපිට උනේත් ඒක. මැනේජ්මන්ට් බෑ.
0: කොහෙද?
1: අපිට ඕන තරඟ මැනේජ්මන්ට්.
0: ඔකේ. 9:40.

0: ලකන්න රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 9579.
0: රීදම් වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .706 366

0: මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: 9:47
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: නවයයි විනාඩි 48යි වෙසක් කලාපත් ඉවරයිනේ.
1: අපේ පිළියන්දල වෙසක් කලාපයක් තියෙන්නේ අවසන් වුණානේ.
0: ඔව් ගොඩක් තැන්වල තොරන් එහෙම දැන් ගැලවෙනවා. එතකොට පහන් කූඩු ආයේ ලබන අවුරුද්දට නේද?
1: පොසොන් එක වෙනකන් එල්ලලා තියයිද සමහර කූඩු?
0: සමහර තියෙනවා. කොමනත් පොසොන් එකත් උත්කර්ෂවත් විදියට සමරන්න රටම සූදානම්. හරි එහෙමනම් අපි යන්න හදන අද දවසට පැලත් නිෂ්පාදන අපේ ලංකාවේ අපේ කිරිගොවීන්ටත් සපෝට් එකක් දෙන ගමන් නේද?
1: හොඳට කිරි ආශ්‍රිත නිෂ්පාදන ඔබට ලබා දෙනවා. කිරිපිටි පැකට් එකක ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරි මේ හැමදේම දැන් ඔයාට පැල්වත් කියන නමින් ගන්න පුළුවන්. ඒ වගේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ල ගැන මතක් කරන්න ඕන. තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් එවෙනුවෙන් හරිම තැනක ඉන්වෙස්ට් කරන්න. හරිම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. කෝල් එකක් දෙන 011 6779 579.
0: විජය නිෂ්පාදන කැමරාස්ස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. අදත් ඔයාලට විජය නූඩ්ල්ස් ට්‍රයි කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. වර්ග ගණනාවකින් ගන්න අවස්ථාවක් තියෙනවා. බොහොම ඉක්මනට පහසුවෙන් හදාගන්න පුළුවන් විජය නූඩ්ල්ස්.
1: එහෙනම් අපි ගිහින් එන්නම් හෙට උදේ 7ට මුණ ගැහෙනවා. සුබ දවසක්.

0: අද මම තන්න බිදු එක එකයි හතයි හයිසේ හත නමයයි පන්සේ හැත නමය
1: උණුසුමක් සැනසුමක් හදවතේ රැඳි විජයතේ
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පරරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: அனுத்துனாய் தசமபா அனுத்துனாய் தசமஹத லக்கண்ட ரேடியோ ITN சபே ஸ்ரீலங்கைய ஹண்ட
1: வெலவுதே 10යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: කළු සහ කැලණි ගංගාවල ජලය යම් මට්ටමකට ඉහළ යා හැකි බව වරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ඒවා ගං උතුර දක්වා වර්ධනය වීමේ තත්ත්වයක් නැහැ. වර්ෂාව සමග නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. මිල්ලලිය බටකොටු ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයේ ඇතුළු ගිනි ගැනීමර හේතුවෙන් 11 දිනක මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. තවත් 9 දිනකට තුවාල සිදු වුණා. ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණැස් සහ ගල්පාත රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මුදාගත් පිරිස තාවකාලිකව බටකොටු කලිෂ විද්‍යාලයේ රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. යුද්ධයට අප්‍රසාදයේ පළ කිරීමේ යෝජනාවක් ඇමරිකා මන්ත්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා. ඒ 215 208ක් ලෙස. රිපබ්ලිකන් නියෝජිතයින් 4 දිනකද ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඉරානයේ එරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද ක්‍රියාමාර්ග වැළැක්වීමට උත්සාහ කිරීමේ පියවරක් ලෙස එම යෝජනාව සම්මත කර තිබෙනවා. කෙසේ වෙතත් ඊට කොංග්‍රස් අනුමැතිය ලැබී නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ලකුණු මීලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: Good morning. උදේ 10:00 විනාඩි

0: மைதா வாய் பீட் இட் மிக்ஸ் வெனா ஹார்ட் பீட் අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙක අපව ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙක අපව
2: අයිබෝන් සුබදාසන ක්ෂේග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගුඩ් මෝර්නින් අද ජූනි මාසේ 4 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ දිලක්කන හර්ට් බීට් අපේ උදෑසනින් මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් කොහොමද කට්ටියට ආවේ නැහැ කියලා ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා. ඉතින් ඔන්න අද අපි ලක්කන හර්ට් බීට් අරගෙන ඉතින් ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරා අපේ බොනිකා හිටියේ අයියේ. ඉතින් හදත් වාට පුළුවන් දවල් එක වෙනකම් මේ පැත්තට එන්න FM 93.5 FM 93.7 මම ඉන්නව දවල් එක වෙනකම් ලක්කඩ හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා. ඉතින් වාට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0703 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා වාට මතක් කරනවා. එතකම දැන් මතක් කරන ඕන ඒ රාත්‍රියේදී පැවතුන ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියව් කොදෙව් කණ්ඩායම අතර පැවති තරගය පළමු එක් දින තරගය ලංකාවට ලකුණු 41ක ජයග්‍රහණය කී දවසේදී හිමි වුණ අපේ මැච් එක ගැන කතා කරන්නත් සූදානම් වැඩසටහන අතරතුර ඉදිනවත් දන්න විස්තර ටිකක් මේ පැත්තට එවන්න අපි බලන් ඉන්නවා එනකන් ලකන හાર્ට් බීට් වල ඉන්න වලක වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන් ආයේ මොනික නෙමෙයිනේ නේද ඊ රනිල් හිටියේ ඒකනේ මටත් පොඩ්ඩක් පටලැවුණා හරි එහෙනම් අපි උන දවස්වලදී මේ විදිහට ලකන හાર્ට් බීට් ආරම්භ කරනවා මට ජයග්‍රහී දවසක් ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාද දවසම තින්නද මොනවා හරි ස්පෙෂල් වැඩක් තියෙනව නම් මේ පැත්තට මැසේජ් එක දාන්න මම බලන් ඉන්නවා දවල් එක වෙනකන් ලකන හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා ඉන්න ලස්සනම ලස්සන සින්දු ගොඩක් තියෙනවා ප්ලේ ලිස්ට් එකක් තියෙනවාද හොඳම හොඳ ප්ලේ ලිස්ට් එකක් ගෙනත් තියෙන්නේ වහන්න ආස කරන සින්දු ටිකක් එක්ක ඉතින් දවල් එක වෙනකන් වාට අවස්ථාව තියෙනවා මේ පැත්තට එන්න අපව මතක් කරනනම් අපේ නම්බර් එක 0703 93.5 93.7 0703 93.5 93.7 තමයි අපේ නම්බර් එක ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරේ වගේම තමයි දැන් පොඩ්ඩක් ඔන්න වැස්සනම් චුට්ටක් අඩුවෙලා තිබුණත් සුලංනම් පොඩ්ඩක් වැඩි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සඳහන් කළා තිබෙනවා අපි මේ පිළිබඳව තව දහන යොමු කරමු ඉතින් ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලක්කනත් එක්ක එකතු වෙලා ඉන්න හරි අපි ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තිනවා අතුල අධිකාරිකගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ පළවෙනි සින්දුව විදිහට අපි එනම් සින්දුව අහලා ආයේ මේ පැතරෙමු ලකන හાર્ට් බීට් හන වෙලාවත් මතක් කරගෙන සින්දුවට යන මුදේ 10යි විනාඩි 11යි

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

Radio ITN ratata waga kiyana radio heartbeat ඔදහ විනාඩ විස්ස වෙලාල කට හඩ ට ල පලවනි පැවය තම එකතු ලන්න අපි තක් ති තවත් ලස්සන සිදුව ලාස්සිකරගත කවසෝන් එකක් තමයි මං ලඟට ලස්සිකරගෙන තියන්නේ ගොඩක් නාදරය කරන තවත් ලස්සන කවසෝන් එකක් අපි මේ විදිහට තෝරගෙන තියෙනෙති නවාට පුළුවන් මේ වගේ ලස්සන පලලිස්ට එකක් එක් එකතු වෙලා ඉන්න පැමනු තුන දශම පහන පැමනු තුන දශම හතෙන් ලකන හඩ බිට් එක් එකතුනොත් ඇතක මතක් කරන ඕන මේ පැය දිවාට පැල්වත නිෂ්පාදන පිළිබඳව පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ සිරසියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් වයනදෝ පරිභෝජනය කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත කියලා කියන්නේ පැල්වත ගත්තට පස්සේ වෙන පැල්වත නිෂ්පාදන වල පැල්වත කිරිපිටියකට වෙළඳපොලේ දෙන ඉතාමත් ඉහළ තැනක් ඒකට හේතුව තමයි වස විස නැති කෘතිම රසකාරක වර්ණක කල්තබා ගැනීම ද්‍රව්‍ය නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් හින්දා තමයි පැල්වත කිරිපිටියකට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ. දැන් පැල්වත කිරිපිටියක ගත්තට පස්සේ වඩ පැල්වත කිරිපිටියක මේද සහිත මේදු රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත නිෂ්පාදනවල පැල්වත යෝගට් එක, පැල්වත අයිස්ක්‍රීම් එක, පැල්වත අයිස්ක්‍රීම් එක ගත්තත් ඔය ආස කරන ෆ්ලේවර්ස් කරනාවකින් වාට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම පැල්වත බටර් එක බයනතෝ පොඩ්ඩක් රත් දෙන්න පුළුවන් හොඳම බටර් එකක් තමයි පැල්වත බටර් එක කියලා කියන්නේ. ඉතින් පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පළවතු ශාඛාව තියෙනවා, ඒ වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තියෙනවා. මේකේ ශාඛාවන් වලට ගිහිල්ලා වඩපැලවතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි, ලකන හඩ් බීට් වල දෙවෙනි පැයේ වාකතුලින් වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම්. උදේ 10:22 එක්වෙන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න මම බලන් ඉන්නවා එනකන්.

0: උදේ 10:26යි.
1: ලුකයා මාරේ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාර සුන්නද?
1: මම කිලිගේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
3: මයි ගොඩ්.
2: සුපර් ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: Evening drive with Chamit and Charu.

0: අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: සතිය දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011176679579
1: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: උද 10 විනාඩි 36
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්හාල් බී

උදේ දහවිනාඩි 34 වෙලාව ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පැය තාම ඔයා එකතු වෙලා ඉන්න මේ පැත්තෙන් ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට මැසේජ් එකක් දාන්න මම බලන් ඉන්නවා 0403935937 පේ නම්බර් එක 0403935937 මේ නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගත්තා කවර් සොන්ග් එකක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ එහෙනම් අපි සින්දුව අහලා ආයේ මේ පැත්තට එමු උදේ 10 විනාඩි 35

0: ලකන හාඩ්බීට් අහන වෙලාවමද කරන උදේ 10යි විනාඩි 38යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

නාලුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: උදේ 10 විනාඩි 45 වෙලාව ලකන හાર્ට් බීට් එකකින් වෙලාව මතක් කරේ ඔයාට. දැන් ඉතින් ඊයේ කැට්ටිය පොඩ්ඩක් නිදිමරාගෙන මැච් එක බැලුවා. නිදිමරාගෙන මැච් එක බැලුවට පාඩුවක් උනේ නැහැ. කොහොම නමුත් අපේ කණ්ඩායමට දවසේදී තරගයේ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණා. ලකුණු 41කින් තමයි තරගයේ දවසේදී ජයග්‍රහණය කරේ. අපි මැච් එක පැත්තට පොඩ්ඩක් යන්න ඕන. මොකද අනිවාර්යෙන්ම මැච් එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ නේද? ඒ කොහොම නමුත් තරගය ආරම්භ වුණේ බටහිර කොඩේව් කණ්ඩායමේ නායකයා ඔහු තමයි ඊ දවසේදී කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කරේ. නමුත් ඔහු තීරණය කරනවා ප්‍රථමයෙන් පන්දු රැකීමට යනුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසේ. සබිනා පාක කිංස්ටන් ජමයිකා හිද තමයි තරගය ඊ දවසේදී රාත්‍රියේදී ආරම්භ වුණේ. කොහොම නමුත් ඊ දවසේදී ආරම්භක කඩුල්ල ලකුණු 22කට සීමා කිරීමට හැකියාව ලැබුණා. ඊ දවසේදී බටහිර කොඩේව් කණ්ඩායම කමඳු මෙන්ඩිස් තමයි ලකුණු 12ක් ලබාගෙන සිටියා. ඔහු තමයි පළමු කඩුල්ල විදිහට දැවී ගියේ පන්දු 21කට මුහුණ දෙමින් 4 පහර 1ක් සහ 6 පහරක් සමග තමයි ඔහු ලකුණු 12 ලබා ගත්තේ. ඒ දවස්වල විශිෂ්ට නිමා ක්‍රීඩා කලාප ඇතුම් නිශාංක පන්දු 103කදී 4 පහර 9ක් සහ 1 පහරක් සමගින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත්ුණා. එතකම නායක කුසල් මෙන්ඩිස් පන්දු 62කදී ලකුණු 72ක් ලබා ගැනීමට සමත්ුණා. ඔහු ගැනීමට 4 පහර 4ක් ඒ වගේම දැවැන්ත 6 පහර 4ක් ඒ දවසේදී ඇතුළත් තුන. එතකම පවන් රත්නායක පන්දු 37කදී 6 පහරක් සමගින් ලකුණු 24යි. චරිත සලංක පන්දු 44කදී 4 පහර 3ක් සහ 6 පහරක් සමගින් ලකුණු 45ක් ලබා ගත. ජනිත් ලේනගේ වේගවත් ඉනිම කී දවසේදී ක්‍රීඩා කළා. පන්දු 29කට මුහුණ දෙමින් ලකුණු 44ක් ලබා ගත. 4 පහර 5ක් සහ 6 පහරක් ඔහු ගිනීමට තුන තුන. වරුදු හසරංග ලකුණු 7ක් ලබා ගැනීමට සමත් වුණා. මහේෂ් තීක්ෂණ නදවි ඊ දවසේදී පන්දු 5 දුන අනිත් ක්‍රීඩකයා බවට පත් වුණා. අතරේක ලකුණු 20ක් සමගින් පන්දු අර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවි ලකුණු 303ක් ලබා ගැනීමට සමත් වුණා. ඔවුන්ගේ පන්දුවට පහර දීමේ වේගය දවසේදී සටහන් වුණේ 6.06ක වේගයක්. ඒ දවසේදී පන්දු යැවීමේදී බටහිර කොළේව් කණ්ඩායමේ ජේඩන් සීල්ස් ඔහු පන්දු වාර 10ක් ක්‍රියාත්මක කරා. පන්දු නිලකුණු පන්දු වාර 3කුත් ඔහු ඊ දවසේදී යොමු කිරීමට හැකියාව ලැබුණා. ලකුණු 67කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. මැතිව් ෆෝඩ් ඔහු පන්දු වාර 9ක් ක්‍රියාත්මක කරා. එක් නිලකුණු පන්දුවක් සමගින් පන්දු වාරක් සමගින් ලකුණු 44කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. රොස්ටන් චේස් පන්දු වාර 10යි එක් නිලකුණු පන්දු වාරයි ලකුණු 47කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. චග්‍රහි ලකුණු 304ක ඉලක්කයක් කරා හඹා ගිය බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායමට සිරු දෙනා දැවිපා ලකුණු 262ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණ. පන්දු වාර 49යි පන්දු 2කදී තමයි ඔවුන් මේ ලකුණු 262 ලබා ගන්නේ. ඒ දවස්වල විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා දශමන්ත ශාමීර ලකුණු 67කට කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. එතක මහේෂ් තීක්ෂණ පන්දු වාර 10ක් කිය දවස්වල ක්‍රියාත්මක කර එක් නෙලකුණු පන්දු වාරයක් සමගින් ලකුණු 26ට කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. එතක මනදු හසරංගේ දවස්වලදී පන්දු වාර 10ම ක්‍රියාත්මක කර ලකුණු 43කට කඩුල්ලයි. චරිත සලංක එක් කඩුලක් දවා ගැනීමට සමත් වුණා. පන්දු වාර 1යි පන්දු 2ක් පමණයි ලකුණු 6කට එක් කඩුලක් විදිහට තමයි ඊ දවස් දෙහුට හැකියාව ලැබුණේ කඩු දවා ගැනීමට. එතකම අසිත ප්‍රනාන්දු පන්දු වාර 8ක් ක්‍රියාත්මක කර ලකුණු 59කට එක් කඩුලක් දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. යනුව තරගාවලියේ 3-1 විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ඊයේ දවසේදී ජයග්‍රහණය හිමි වුණා. දැන් අපහු දෙවන තරගය පැවැත්වෙන්නේ මේ ඉරිදා. ජමයිකා හිද තමයි තරගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. තරගවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයගත්තොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායමට කල් තියාම තරගවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව වැඩි වාසියක් හිමි වෙන බවත් සඳහන් කරන්න ඕන. මැච් එක පැත්තෙන් වාර්තා වෙන්නේ මේ වගේ තොරතුරු. හරි, අපි යන්න හැදුවා WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්න අපේ යාළුවෝ කීප දෙනෙක් ආදරෙන් එකතු කරගන්න ඕන. අපි යනවා WhatsApp chat එක පැත්තට. අපි අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ මට මැසේජ් එකක් දාලා තිනවා යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා. ගුඩ් මෝර්නින් ගිහාන් තුෂාරි දමුණුපොළ ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. එතකම ගුඩ් මෝර්නින් ගීතයි ඔයාලට. ඔයාවා හැමදාම අහනවා. අද තමයි මැසේජ් එකක් දාන්නේ. ලස්සන සින්දුවක් දෙන්න අපේ ප්‍රියා බණ්ඩාරගම ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවකට එකතු කරගන්න ගෝණපොළ කුඹුකෙන් ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. අපේ ගීතානි හස්බන් ඉන්නවා මෙන්ඩිස්. ඒ වගේම දුව රේකා දිනේෂා පුදා ඉන්නවා රුචිර රුවන්. ඒ වගේම සුරාජ් ඒ වගේ මුණුබුරන් ඉන්නවා තවිෂ් ඍෂිනි ඒ වගේම ජේසුත් ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන ඉතින් කට්ටිය මාදුරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට ඉතාලි පැත්තට යන්න කියලා හිතුවා මෙන්ඩිස් කොහොමද අද කලින් මැවිලා මෙන්ඩිස්වත් ආදරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට වාසනාවන්ත සුන්දර දවසක් උදෑසනක් ලක්කන ඉන්න අපිවත් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අපේ චතු රෝසි ඒ වගේම ශ්‍රියානි අයුරාංගනි ඒ වගේම කීර්ති නැන්දා නන්දා නේද නන්දා කුසුම් සමන්මලී ශ්‍රීමති අපේ සර් හසන්ත ඒ වගේම සිංහබාහු හසන්ත සිංහබාහුවත් එකතු කරගන්න කියලා තමයි අපේ ගීතිකා මැසේජ් එක දාලා තියෙන ගීතිකා වුණාවයි වාගේ ආලු කට්ටියම අපි ආදරණ එකතු කරගන්නවා අයබෝන් සුබ දවසක් ජයග්‍රහී දවසක් වේවා ගිහන් මල්ලි මගේ හස්බන් කුමාර ඒ වගේම දෝනි යෝෂි මේ වෙලාවේ ලක්කන හංගින හැමෝම අයවාවයි ආදරණ එකතු කරගෙන ලස්සනම ලස්සන සෝන් එකක් ඕනි කියලා අපේ නොවරින් ප්‍රියංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හයි ගුඩ් මෝර්නින් ගිහන් බ්‍රදර් අපේ ජීවිතවලට ඇතුවත් බැරි නැතුවත් බැරි නැති වුණාම කෝ නෑනේ ආදර අදත් නෑනේ කියලා හොයන වැඩි වුණාම අපෝ එපා වෙනවා මේක ඉවරයක් නෑනේ කියලා වැස්ස ආදරණීය වැස්ස කියන ලස්සන ගීතයක් ඕනි කියලා මැසේජ් එක දාලා තින අපේ කැලණියන් බ්‍රෂි බලමු ට්‍රයි එකක් දෙන්නම් අද බලමු කොහොමද වැස්සගෙන සින්දුවක් නම් දාලා නෑ අපි බලමු ට්‍රයි එකක් දෙන්න හෙලෝ කලබල පැන්චෝ ගුඩ් මෝර්නින් ගිහන් අයියේ කොහොමද ප්‍රශ්නක් නැතුව සතුටින් ඉන්නව නේද අපේ මාතලේ දිලිනි අහලා තිනවා අයයි ගෙදර හැමෝම එකතු කරන් සින්දුවක් අහමු ගිහන් අයියාගේ වොයිස් එකෙන් සින්දුවක් කියන්නලු ආසයිලු අහන්න කරන්න බැරි වැඩක්නේ බලමු ට්‍රයි එකක් දීලා දෙලිනි හරිද රයිට් වාවත් ආදරෙන් එකතු කරගන්න අපි ලක්කන හાર્ට් බීට් වලට එතකම ඩුබායි වලින් මහේෂ් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා එයාගේ දුව චේනාය වයිෆ් නිමේෂා ලක්කන හන හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ එතකම කෝ මං දවස් 3ක් ඔන්ලයින් නෑ සුබ දවසක් වේවා හැමෝටම නිරෝගී වාසනාවන්ත දවසක් වේවා කොහොමද බින් කොන් ඔයාට ගෙදර හැමෝමත් ලක්කන හන හැමෝමත් මගේ TikTok යාළු ආදරෙන් එකතු කරගන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් දාලා දෙනවා මෙහෙට කරන්ට් එක නැහැ. ඊරා ලක්ෂපාන බලාගාරයෙන් දඩෝන් ගෑව විතරයි කරන්ට් එක නැහැ. පරිස්සමෙන් ඉන්න බින්කෝ. ජේසු පිහිටයි වාටත් හැමෝටම අපේ ගිනිගතේනින්. අරලිය නේද මැසේජ් එක දාලා තියෙන්නේ. රයිට් වවත ආදරේ නිකුත් කරගන්නවා මේ වෙලාවේ. ආයෙත් එකම තවත් යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. අපි මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යෙන් යාළුවත් එකතු කරගන්නවා. තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා. BNS BNS ලගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ ඊළඟට. අපි එහෙනම් යමු සින්දුවට ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනවා ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 10යි විනාඩි 48යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සැතඹර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
4: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
3: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
4: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාතික සංගමයේ තවත් සක්කාරයක්
5: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
0: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝ ශ්‍රී සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

ලෝක පරිසර දිනය තමයි හෙටට යෙදී තිබෙන්නේ. ඒ වගේම ස්වාධීන රූපහානි මාධ්‍යාලයේ 47 වන සංවත්සරයට සමගාමීව ඉව හරිත සත්කාරය ග්‍රීන් ලෙගසි 2026 හරිත සත්කාරය දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙහෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඉතින් අපි හරිත හෙටක for green tomorrow තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසිදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන ලාබ්ස් එකෝ ශ්‍රී ලංකා ආයතනයත් සමගින් නෙල වශයෙන් අත්වල් බැඳගෙන හෙට උදෑසන 8ට දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රචාර සත්කාරය ආරම්භ කිරීමට අපි සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ග දෙපස පරිසරය සුරක්ෂිත කිරීමේ අරමුණෙන් තමයි හෙට දවසේදී අපි මේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කළ තිබෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ 47 වන සංවත්සරයට සමගාමීව. එතකම ඔබට මතක් කරන්න තියෙනවා අපේ ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. හීන හැබෑ කරගන්න අපිට ලොකු කැපකිරීම් කරන්න තියෙනවා නේද? පුංචි රුපියල් 40ක් වියදම් කරලා අපේ හීන අපේ පාඩ කරගන්න පුළුවන් නම් ඔච්චර දෙයක්ද නේ? එහෙම හීන පාඩ කරගන්න පුළුවන් තැනක් තමයි අපි මේ පිළ මේ වෙලාවේ මතක් කරන්න යන්නේ. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ශ්‍රී ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB Mega Power. යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ගක් සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට අමතරව සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්නත් උන අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. මුදල් හිනේ වගේම සුපිරි මෝටර රථයක හිනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑග්ගි 3ක් බදින ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB Mega Power කියලා කියන්නේ. ඉතින් ඔබත් අදම NLB Mega Power ලොතරැයියක් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. එතක මතක් කරන උනාට පැලවද නිෂ්පාදන පිළිබඳව මේ පැයේදීත් පැලවද නිෂ්පාදන කියලා කියන සිරසියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. පැලවද නිෂ්පාදන මිලදී ගන්න උන අවුට්ලට් ටිකත් මම එක්වන්ට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි තිලකරත්න මහවතුන් උකේකොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව, එවැගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් උනවා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ලොතරැයි නිෂ්පාදන වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. හරි, අපි එහෙනම් ලකන හાર્ට් බීට් පළවෙනි පැයට මේ විදිහට සමු දීලා යනව දෙවෙනි පැයට. අපි අපහු හම්බ වෙන්නේ ඊළඟ පැයේ ප්‍රවෘත්ති විකාශයේ නනතුරුව. ආරාධනා කරනවා FM 93.5 ලකනත් එක්ක එකතු වෙන්න. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 10:58

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: තීරුතරත්යක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඒ අතර වෙනවා. තීරුත රථයේ රියදුර දිවි බේරාගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ තීරුත රථයේ මතට එම ගස කඩා වැටී තිබෙනවා. මියගේ තුන්දෙනාගේ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඊශ්‍රායලයේ ගාසා තීරයේ අමතර හමුදා මුරපොළ ඉදිකරමින් සිටින බවට චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී තිබෙනවා. සරන් විරාම ගිවිසුමේ එක් අධිහරක් ලෙස හමුදා ව්‍යවහාර කිරීමට පිළිබඳව ඊශ්‍රායලයට යෝජනා ඉදිරිපත් වුණා. කෙසේ වෙතත් ඔවුන් මුරපොළ ඉදිකරමින් සිටින බවටයි හෙළිව තිබෙන්නේ. පසුගිය මාර්තු මාසයේ සිට ඔවුන් ඒ ක්‍රියාත්මක කර තිබෙනවා. ඇත මුරපුල තවමත් ඉදිකරන බවත් ඡායාරූපවලින් තහවුරු වුණා. ලක්කන ප්‍රධාන පැවැති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 11 විනාඩියට වෙලාව ලකඩ හાર્ට් බීට් වල හිනංග උන්න අදවසේදී දෙවෙනි පැයට අපි මේ විදිහට ආයිබෝන් කියලා වාදරින් පිළිගන්නවා මේ පැයටත් අපිට කලින් පැයේදී මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් එකතු කරගන්න බැරි වුණා මං හිතුවා මේ පැය පටන් ගන්නකොටම ආදරණ යාළුව එකතු කරගන්න අපි යනවා ගල්පහත පැත්තට මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චම්ප්‍රලතායි වගේම ශ්‍රයානි රේණුකා යුරංගි චාන්දනි ගයානි ඒ වගේම කාන්ති කට්ටියම එකතු කරගෙන ලස්සන සිංදුව කෝණි කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ ආදරණ එකතු කරගන්නවා මේ පැයට මෙහෙට නම් හොඳටම වැස්ස හැමදාම වගේ අදත් ගිනිගත් හේන පෝස්ට් ඔෆිස් එකේ ටැපල් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිල් දෙනාමත් ලස්සන සිද්ධකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ මංචුල හේමන්ත ගිනිගත් හේන ඉඳලා නයවත ආදරෙන් එකතු කරගන්නවා ස්ටාෆ් එකත් එක්කම මේ වෙලාවේ නාරම්මල පැත්තට යද්දී අපේ ධම්මික සරත් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා සුනිල් අයියා ඒ වගේම ආයතනයේ වැඩ කරන සියලු දෙනාම වගේම මේ වෙලාවේ ලක්නහන හැමෝමත් එකතු කරන් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ හේතකම අපි යනවා කවුද මේ වෙලාවේ මේ මැසේජ් එක දාලා තියෙන්නේ අනේ අද නම් කොහොම හරි සින්දුවක් ඕනේ මේ ටිකේ මිල්ලුව ලැබුණේ නැහෙනේ කියලා මැසේජ් එක දාලා තිබ්බේ මොකද්ද ඔයාලට ඕන සින්දුව බලමු දෙන්න ට්‍රයි එකක් දෙන්න හරිද අපි අනිවාර්යෙන් 12 පැයට හරියන්නේ ඔයාට මේ සින්දුව දෙන්න ට්‍රයි එකක් දෙන්නම් මාත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා අපේ ඩිල්ෂානි රන් වෙල ඉඳලා තමයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා අදරණ එකතු කරගන්නවා අපසලා අපි ජී අනුර අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා එතකම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුට අදරණ එකතු කරගන්න ඕන කේඩී සමරසිංහ සර්වා වෙල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා හෙතකම අයබෝවන් සුබ දවසක් ඔයාලට කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේ රත්නපුරේ තමරා කුමාර් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් හැවත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා හයයි මරත් ලස්සන සින්දුවක් ඕනේ අපේ මලිති මත්තේ ගොඩින් දැන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා මලිති කොහොමද ගුඩ් මෝර්නින් ඔයාවත් ආදරෙන් පිළිගන්නවා මේ පැයට සුබ දවසක් වේවා ගීතයි කොහොමද ඉතින් ඔයාට හොඳින් ඉන්නව නේද මම හෂිනි මගේ හස්බන්ඩ් මනෝජ් ගීතය ආවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව්වේ කොහලාන ජයකලනි තමයි මැසේජ් එක දාලා තියෙන සින්දුව අහන්න මේ වෙලාවෙ එකතු කරගන්නවා උපාලි චිත්‍රානි මාධව කසුන්නතුරු ලක්ෂණහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන සුබ දවසක් වේවා සින්දුවකට මාවත් එකතු කරගන්න කෑගල්ලගම් මීදනී ගම අපේ උපනන්දයි මැසේජ් එක දාලා තියෙන එතකම අලව්වේ අපේ උපාලි මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා යා වැඩ කරන තන අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදේ කුමාර සර් ඒ වගේම සමන් සමිත වසන්ත ඒ වගේම වසන්ති අනිලන්ති ඇතුළු ලක්නහන සිල් දෙනා මත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් ඕන කැටියම ආදරෙන් පිළිගන්නවා මේ පැයට හරි අපි තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන්නේ ආත්මාලියන ගීක සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරන් තියෙන සින්දුවක් සින්දුව විදිහට වාට පුළුවන් මේ පැත්තට එන්න තමල එක වෙනකම් වෙලාව තියෙනවා 93.5 FM 93.7 අපි ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් එක්ක ලක්න හાર્ට් බීට් අරගෙන අවිලි ඉන්න දවසේ වාට පුළුවන් ඔයා කැමති සින්දුවක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට මොනවා හරි බර්ත්ඩේ විෂ එකක් මොනවා හරි තියෙනවා නම් මෙවතර මැසේජ් එක දාන්න නම් එක මතක කරන්න 0703939357 0703939357 අපේ WhatsApp නම්බර් එක එක් මන්ට මැසේජ් එක දාන්න ඉතින් අපි මේ පැයදිත් කතා කරන්න ඕන අවත ගොඩක් දේවල් තියෙනවා කතා කරනවත් එක්ක මම දන්නවා අනිවාර්යෙන් කොහෙ හිටියත් මාව අහගෙන ඉන්නවා කියලා හරි අපි ලකන හાર્ට්බීට් අහන වෙලාවත් මතක් කරලා සින්දුවට යන්නම් ලකර හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් උදේ 11 විනාඩි 12
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: පරිශීලන කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: නවරාත්‍රී නවයට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්. කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ස්වාධීන රූපවාහිනී සේවයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනී නිමිත්තෙන් සංවිධානය කරන
3: ග්‍රීන් ලෙගසි 2026 ජාතික රෝග රෝපණ වැඩසටහන
1: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සැතපුම් කණුව අසලදී
3: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
4: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
0: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලෆ් ඉකෝශ්‍රී සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
6: Memory lost? Call the doctor. Yaadu sunnadu.
5: Mama kirike bunne ayya sini vedune muku tatapai vedukrene ayya mata.
7: Oh my god.
6: Supuri doctor ne. Doctor hariyatama kiyala diyenaale.
4: Hina vevi sindu ahanna. FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening drive with Chamit and Charu.
1: සම අනුග්‍රහය.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් වබිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
8: පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: WITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 26 වෙලාව ලකඩ හાર્ට් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට මාත් එක්ක එකතු වෙලා ඉන්නේ ආඩ මේ වේදිත් මතක් කරන තියෙනවා පැල්වතුන් නිෂ්පාදන පිළිබඳව දැන් ඔෆිස් එකේ ඉන්නව නම් ඔයාට කිරිත එකක් එහෙම බොන්න හිතනව නම් ගිහිල්ලා බොන්න කැන්ටින් එකෙන් පැල්වත්ත කිරි එකක් බීල බලන්න ඒ උකු රසේ නැවුම් බව වාඩ වෙන කිරිපිටි එකකින් හම්බ වෙන්නේ නැහැ අපේම රටේ අපේම නිෂ්පාදනයක් නැවු නැගෙනති අපේම රටේ අපේම නිෂ්පාදනයක් වෙච්ච පැල්වත්ත කිරිපිටි එක වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා පැල්වත්ත කිරිපිටි ගත්තට පස්සේ වාඩ මේද සහිත මෙදරහිත කියන කාණ්ඩ දෙකින්ම දැන් වාට මේ වෙළඳ පොළට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි පැල්වත්ත යෝගට් එක ගත්තොත් එහෙම කිරි රසය ඒ නැවුම් බව යෝගට් එකක තියෙන ගතිය වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ එවගේම පැල්වත් අයිස්ක්‍රීම් එක ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවකින් දැන් ඔයාලට වෙළඳ පොළෙන් මිලදී ගන්න පුළුවන්. එවගේම පැල්වත් බටර් එක පිළිබඳවත් මතක් කරනවා. වයනතෝ පොඩ්ඩන්ටුරුවක් දෙන්න පුළුවන්. හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත් බටර් එක කියලා කියන්නේ. එවගේම තමයි පැල්වත් නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී වා මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. ස්ථාන තිලකරත්න මාවත නුගේ ගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව බතරමුල්ල පළවතු ශාඛාව ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තොනවිනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පළවතු නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් ඔයාලට මතක් කරනවා. 11 විනාඩි 28යි වෙලාව.

0: ලක්කඩ හට්බීට්.
1: ලකඩ හට්බීට් හැංගෙන වෙලා මතක් කරන්නම් 11 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සමහාල්
0: බී
1: 11 විනාඩි 32යි. වෙලාව ලැකන හાર્ට් බීට් වල දෙවෙනි පෑය මේ විදිහට ගෙවිගෙන යනවා. ඉන්නාට පුළුවන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා එන කම් 07.3935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න. ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් හදවසේදීත් අපි අරගෙන අවිල තියෙනවා. වාස කරන සින්දු වලින් ගොඩක්ම අද අපේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒක හින්දා බලනතෝ මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ආඩ පාළුවක් නැතිව කොහේ හිටියත් FM 93.5 FM 93.7 ලක්කරත් එක හිටියොත් ඒ පාළුව ඔයාට කවදාවත් දැනෙන්නේ නැහැ. වාගේ ළඟින් තියාගන්න පුළුවන් හොඳම යාළුවා. එහෙම නැත්නම් හොඳම මිතුරා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ලක්කන විතරයි. හරි අපි යනවා තවත් ලස්සන සින්දුවකට. ශෂිකා නිසංසලාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ආරාධනා කරනවා දෙකට FM 93.5 FM 93.7 ලක්කන හાર્ට් බීට් එක. දවල් එක වෙනකන් එකතු වෙන්න. 11:33

0: 11 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

ජීවිතයක් නැතිකර ගැනීමට කතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්නේ.

කොළහයි විනාඩි 53 වෙලාව ලැකඩ හාඩ් වීට එහෙනම් ඔන්න අපිට දෙවෙනි පැය ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා. අපි හැමෝටම හීන තියෙනවා. හීන පාට කරගන්න පුළුවන් හොඳම තැනක් පිළිබඳව මම මතක් කරනවා ඔයාට. එතමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය මෙගා පව ලොතරැයි කියලා කියන්නේ රුපියල් කෝටි 47ක වගේම රුපියල් කෝටි 23ක මැටක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින් බා රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ අංක කියලා උතරයි තමයි NLB මෙගා පව කියලා කියන්නේ. අලුත්වරක් මේ වර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනාගෙන පුළුවන් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටි 1 පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් ඔබට දැන් දිනා ගන්න පුළුවන්. මුදල් හිනේ වගේම සුපිරි මෝටර රථයක හිනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිම තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පව කියලා කියන්නේ. ඉතින් ඔබට අපි යෝජනා කරනවා NLB මෙගා පව ලොතරැයියක් ඔබත් අදම මිලදී ගන්න කියලා. එතකම දැන් හෙට දවස ගත්තොත් එහෙම හෙට ජූනි මාසයේ 5 වෙනිදා ලෝක පරිසර දිනය. ඉතින් හෙට දවස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ශාලේටත් විශේෂයි. අයිටින් මාධ්‍ය ශාලේ 47 වන සම්වත්සරයට සමගාමීව හෙට දවසේදී ග්‍රීන් ලෙගසි 2026 හරිත සත්කාරය ජනි 5 වනදා දකුණු අධිවේගී මාර්ගයේදී ආරම්භ කිරීමට නියමිතයි. ලාෆ් එකෝ ශ්‍රී අත්වැල් බැඳ ගන්න මේ වැඩේට වසර 47ක් පිරීමේ අභිමානවත් සම්මාන්තරික සමරුව වැඩසටහන් මාලාවට සමගාමීව මතු පරපර උදෙසා පරිසර සුරක්ෂිත කිරීමේ ග්‍රීන් ලෙගසි 2026 විශේෂ ව්‍යාපෘතිය හෙට දිනේදී උදෑසන ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කළා තිබෙන්නේ. අධිවේගී මාර්ග දෙපස පරිසර සුරක්ෂිත කිරීමේ අරමුණු කරගත් මෙම සුවිශේෂී හරිත ව්‍යාපෘතිය සමග හරිත හෙටක් For a Green Tomorrow තේමාවෙන් මෙරට වායුගෝලයේ පිරිසුදුකම වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන ලාෆ් එකෝ ශ්‍රී ආයතනය නිල වශයෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා. එනෝ හෙට උදෑසනටට දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව මෙම ප්‍රජා සත්කාර වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි. එහිදී දකුණු අධිවේගී මාර්ගයේ පරිශ්‍රයේ පැල 47ක් කලුතෙන් සිටවීමට කටයුතු ද ඇති වෙනවා. එවැගේම තමයි ප්‍රදේශීය පාරිසරික සමතුලිතතාවය සහ හරිත භාවය ඉහළ නැන්වීම උදෙසා තවත් පැල 150ක් පරිත්‍යාග කිරීමටද පියවරගෙන තිබෙන බවත් අපි ඔබට සතුටෙන් යුතුව දැනුම් දෙනවා. හරි, ලකන හાર્ට් බීට්. එහෙනම් අපි ඔන්න මේ පැයටත් සමුදෙනම්. අපි ආපහු හම්බ වෙන්නේ ලකන හાર્ට් බීට් වල 3 වෙනි පැයේදී. ඒ කියන්නේ අපි 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ තමයි අපි ආදරෙන් හම්බ වෙන්නේ. එතකන් සතුටින් පරිස්සමින් අපි වහගෙන ඉන්න කියලා අපි ඔබට මතක් කරනවා. 10:12 ප්‍රවෘත්ති වලට මොනවද තියෙන්නේ කියලාත් අපි අහලා හරියටම 12:30 ආපහු හම්බ වෙමු. 11:56 වෙලාව.

ජීවිත 11ක් අයිමු ගින්නෙන් දැවුණු සෙනෙහසේ නම තැන ගැන පරීක්ෂණ. තීරුද රත්යකට ගසක් වැටි තුන් දිනක ජීවිතක්ෂිර. සුවසිරිය ගැන පළවෙනි ප්‍රචාර අසත්‍ය බව එහි සභාපති කියයි. රේබිල්ඩින් මුදල් සුරක්ෂිත බව විගණකාධිපතිනියගෙන් ප්‍රකාශය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි අයිතීන පූජා වෙසක් කලාපය අවසන්. අමරිකා ජනපතිට එරෙහි වූ යෝජනාව. ලකඩ දේශීය ප්‍රවෘත්ති. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. මෙල්ලිය බටකුඩි ප්‍රදේශයේ සෙනෙහසේ නවාතන වැඩිහිටි නිවාසයේ ඇතු ගිනි ගැනීමක් හේතුවෙන් 11 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. තවත් 9 දෙනෙකුට තුවාල සිදු වුණා. ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණැස් සහ ගල්පාත රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මුදාගත් පිරිස තාවකාලිකව බටකුඩි කනිෂ්ඨ විද්‍යාලයේ රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන සිදු කරනවා. තිරුවුත් රත්යක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. පාස සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඒ අතර වෙනවා. තිරුවුත් රත්යේ රියදුරා දිවි බේරාගෙන නැති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ. මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ තිරුවුත් රත්යේ මතට එම ගස කඩා වැටී තිබෙනවා. මේගේ තුන් දෙනාගේ සිරුරු නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ අතර ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී මගේ ප්‍රවාහන බස් සතියක් මාර්ගෙන් ඉවතට ගොස් තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් තුන්දෙනෙක් තුවාල ලැබුවා. රේදුරට නිඳ යාම හේතුවෙන් අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. දහනවේ අනුව සුවසැරිය හදිසි ගිලනත සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව සුවසැරිය පදනම අවධාරණය කළා. ඒ අක්‍රියවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවයි සුවසිරිය පාලන අධිකාරිය සඳහන් කළේ. එසේ මේ ජනතාව නොමග යවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්තියක් බව ගිලන්පත සේවී සභාපති විශ්‍රාමික මේජර් නිරෝෂන් රත්නායක මහතා ඇතුළු පාලක මණ්ඩලය පෙන්වා දුන්නා. සුපුරුදු ආකාරයේ මේ සේවාව උසස් සහ කාර්යක්ෂමව ඉටු කරන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. අයිතීන පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ සාර්ථකව අවසන් වුණා. ඊයේ දිනෙත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒ නැරඹීමට පැමිණ සිටියා. සර්වජිතාතුන් වහන්සේ වැඳ පුදා ගනිමින් තොරණ සහ පහන් කුණු නැරඹීමටද ඔවුන්ට අවස්ථාව හිමි වුණා. සර්වඥතාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතිනවා. ඒ පිළියන්දල ධර්මශාස්ත්‍රෝදී පිරිවෙන් විහාරස්ථානයේදී වෙසක් කලාපයේ වෙසක් කූඩු තරඟාවලිය අංශ 4ක් යටතේ පැවැත්ුණා. ඒ ජයග්‍රහකයන්ට ත්‍යාග පිරිනැමීම සිදුවේ කැස්බෑව නගරාධිපති චාමර මද්දුම කළුගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍යංශය ජයග්‍රහණය කළේ කැස්බෑව නගර සභාවේ මඩපාත ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයයි. පාසලංශයේ ජයග්‍රහණය ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයේ හිමිකරගත්තා. විවෘතංශයේ ජයග්‍රහණය දිමුතු අකලංක සිල්වාට හිමි වුණා. දාම් පාසල් අංශයේ ජයගත්තේ

0: ස්කමුව වේරහැර පුණ්‍ය සාරදහම් පාසලයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වාරික දෙකක් එකවර ලබා දෙමින් ඇමරිකා ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට බැර කිරීමට කටයුතු කළා. ඉන් ආර්ථිකයේ සුවිශේෂී ශක්තිමත් පියවරක් ලැබීමට හැකි වූ බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.4ක සමස්ත මූල්‍ය සහයක් ලබා දී තිබෙනවා.
1: සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික දෙකක් අපිට ලැබෙන්නේ නියමිතයි. 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මුදල් ලැබීම විසින් මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වැඩි වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දළ විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ යම් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරාවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. ඒ වගේම ව්‍යුහාත්මකව වෙනස් කරගත යුතු දේවල් පිළිබඳව මේ වැඩසටහන තියෙනවා. ඒ සියල්ලක්ම පායි අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ අනුව පෙනෙනවා රට ඇතුලේ ආර්ථික ස්ථාවරත්වයේ මූල ස්ථාවරත්වයේ අත්පත් කර ගැනීම සඳහා අපි මේ වැඩසටහනේ අනුව නියම ආකාරයට වැඩ කටයුතු කරනවා කියන කාරණය ඕනම කම්පණයකදී පොරොත්තු දෙන්න පුළුවන්, ඒකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්, ප්‍රතිපත්ති මේ වශයෙන් විවරදි ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ප්‍රතිපත්ති අපි අනුගමනය කියන කාරණය.
0: මේ අතර ජනතාව බලාපොරොත්තු ශක්තිමත් ජීවන තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් වත්න රජයේ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ගමකිතර දිසානායක මහතා පවසනවා.
2: මේ විපක්ෂය විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා ඩොලරේ ක්‍රමානුකූලව ඉහළට නැගලා ඩොලර එක 400-500 යනකොට අර ගෝඨාභයට ඇතිවෙච්ච තත්ත්වය මේ ආණ්ඩුවටත් ඇති වෙයි කියලා. නමුත් මේ වෙලාවේදී ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව සුන් වෙලා තිබෙනවා. ඩොලරේ ක්‍රමානුකූලව දැන් පහළට වැටෙමින් තිබෙනවා. රජයක් හැටියට සියල්ල කළමනාකරණය කරගනිමින් ජනතාව පීඩණයටපත් නොකර ජනතාවගේ පැත්තෙන් හිතන ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න අපි සමත් වෙලා තිබෙනවා. අපි ජනතාවට පොරොන්දු වෙච්ච පරිදිම පොහොසත් රටක් ගොඩනගන්නත්, ඒ වගේම මේ රටේ ජන ජීවිතයේ ලස්සන ජීවිත බවට පත් කරන්නත් අපේ සියලුම මහජන නියෝජ්‍යයන්, ඒ වගේම අපේ ක්‍රියාදරයන් කටයුතු කරනවා. ඒ විශ්වාසයෙන් ජනතාවට කටයුතු කරන්න කියලා අපි තාමත්ම ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා
0: සිටිනවා. රේබිලින් ශ්‍රී ලංකා ගිනුම ඕනෑම අවස්ථාවක විගණනය කිරීමේ හැකියාවක් පවතින බව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය සඳහන් කළා. මුදල් කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
3: අපිට මුදල් කමිටුව හැටියට මම හයිපොතටිකලි මේ ප්‍රශ්නේ අහන්නේ. account ගොඩක් ඇතිනේ. account 25ක් තියෙනවා කියමුකෝ. ඒත් අපිට කියන්න පුළුවන් ද මෙන්න මේ මුදල් අමාත්‍යාංශයේ DST එකේ මෙන්න මේ account එක audit කරන්න කියලා.
4: දැනටත් ඒක තියෙන්නේ government DST account එක ඇතුලේ
3: නේ. ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා.
4: එතකොට ඒ DST account එකේ සල්ලි තියෙන තාකල් ඒ DST account එක ඇතුලත් finance ministry එක අපි audit එක කරනවානේ. එතකොට අපි ඒ scope එක ඇතුලේ තමයි තියෙන්නේ.
5: සල්ලි තියෙන පාරවන්නේ නැහැ. site එකේ ඕනෑම කෙනෙකුට transparent විදිහට කාගෙන් දාවේ ඒක බලන්න පුළුවන්. ඕනෑම වෙලාවක තියෙන amount එක ඊටම බලන්න පුළුවන්.
3: හරි දැන් එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් අපිට ඕනේ නම් මේ fund එක මේ ඔඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
6: රිබිල් ශ්‍රී ලංකා කියලා සල්ලි යනවනේ දැන්. ඒක ඒ purpose එකට අර වෙන purpose එකකට වියදම් වුණාද කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්ද?
0: බස්නාහිර හා සබරගම් පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ ඇතුළු ස්ථාන කිහිපයක සුළඟේ වේගය 50 km/h පමණ වෙනවා. ගිගුම් සැති වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි කාර්යනියුතු කාලිකුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
7: අද දවසේදී දිවයිනේ බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ අතරින් බස්නාහිර සහ සබරගමු පළාත්වල, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ අද වැසි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු සහ උතුරු මැද පළාත්වල බත්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැය කිලෝමීටර් 40ක 50ක පමණ තද සුළං අද දවසේදී පැවතිය හැකි. සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැය කිලෝමීටර් 30ක 40ක පමණ අරමග තද සුළං පැවතිය හැකි. දිනට මුතිරේ වැසි තත්ත්වය සල්කා බැලීමේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරා හම්බන්තොට දක්වා වෙරළටොබ්බෙන්නන බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි යෝගිකුණු සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළං නිරිත දෙසින් නමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 අගයන් ගනීවි. එසේ වෙතත් මුලදී සිට ගංකාසන්තුරේ මන්නාරම පුත්තලම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටොබ්බෙන්නන බොහෝ ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 අගයන් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්න පුළුවන්. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි. ඒ වගේම මන්නාරම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටොබ්බෙන්නන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස දවසේදී මීටර 2-3 අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. එසේ මහලාවත සිට කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදුරල ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතින ඒ සම්බන්ධයෙන් වෙරළබඩ ජනතාව සහ තීව්‍ර සනාවක ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස මතක් කර සිටිනවා.
0: මේ අතරේ කළු සහ කැලණි ගංගාවල ජලය යම් මට්ටමකට ඉහළ යා හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ඒ වගම් උතර දක්වා වර්ධනය වීමේ තත්ත්වයක් නැහැ. වර්ෂාව සමග නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. කෙටි ආහාර සංසතුක පිළිබඳව නැවත සිතා බැලිය යුතු කාලය එළඹැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. සෞඛ්‍ය ජනමාත්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පාසල් දරුවන් අතර පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අදහස් පළ කළා.
8: අපි ගත්තොත් පාසල්ම් වයස 5ට අඩු දරුවන් 5ට වැඩි දරුවන් ගත්තහම මේ ලෝක සමීක්ෂණයට අනුව මන්ද පෝෂණය මිටි බව ස්ටන්ටිං 10.1 වේස්ටිං ෂර්වේ වියෑම 8.1 බර අඩුකම 16.1 බර වැඩිකම සුලතාවේ 0.5 වගේ සුළු ප්‍රමාණයක්. එතකොට මේකෙන් පෙනී යනවා අපේ දරුවන්ගෙන් 5-6 විතර මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියන එක. එවැනි රටක මේ දරුවන් වයසට ගිහිල්ලා තරුණ සහ මැදිවියට එනකොට සූලභාවයට පත් වෙනවා. මේ මාසයේ විශේෂයෙන් මාතෘකාව ගත්තොත් එහෙම කෙටි ආහාර මෙන්න මේවා සම්බන්ධයෙන් තමයි මේ ගැටලු දැඩි ලෙස තියෙන්නේ. මේක කුඩා ළමුන්ගේ ඒ වගේම පාසල් යන අවදී ළමයින්ගෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. දරුවන්ගේ ඉඳලා දැනුවත් කිරීම ඒ අයගේ දිවට මේ වෙනත් රසයන් පුරුදු වෙන්නේ නැතුව හොඳ රසය පුරුදු වෙන ආකාරයට ඒ අය සමග අපි ගනුදෙනු කිරීම සාකච්ඡා කිරීම ඔවුන් දැනුවත් කිරීම ඔවුන් දිරිමත් කිරීම එකක්. දෙවැනි එක තමයි ආහාර පරිසරය ආහාර වෙළඳපොළ උදාහරණයක් හැටියට පාසල්වල කැන්ටීන් සෞඛ්‍යමත් කැන්ටීන් ඇති කරගෙන යෑම. සේවා ස්ථානවල හොඳ ආහාර තියෙන කැන්ටීන් ඇති කිරීමේ ප්‍රවණතාවය. මේවා සම්පූර්ණ වෙලා නැහැ. නමුත් මේ කාලේ අපි ඒක තාම තදින් කතා කරනවා.
0: විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මියද පෝෂණ තත්ත්වයේ පිළිබඳ අදහස් පළ කළා.
9: ශ්‍රී ලංකාව කියන්නේ දකුණු ආසියාතික රටවල් අතර මීට සමාන රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට සෞඛ්‍ය දර්ශක ඉතාම ඉහළ තත්ත්වයක තියෙන රටක්. ඒත් එක්කම බලනකොට මේ පෝෂණ දත්ත සම්බන්ධයෙන් ගත්තොත් එහෙම පොඩි මන්දගාමී තත්ත්වයක තමයි අපි ඉන්නේ. පහතට යන්නේ නැහැ. නමුත් ඒවා අපිට අපි බලාපොරොත්තු වන ආකාරයෙන් මේවා වැඩි දියුණු කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඇත්තට මේකට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට තනිවම කැප වෙලා ඒක ඒ රාජකාරිය අපිට කරන්න අමාරුයි. මොකද ඔබ කණ්ඩායමක වෙලා අනිකුත් අමාත්‍යංශයක අත්වල් බැඳගෙන මේ සෞඛ්‍ය පෝෂණය සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් වගවීම සහ වගකීම කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකත් ඒක එක පිවිසීමක්. අධික තෙල් සහිත ආහාර 29.3% දරුවෝ පරිභෝජනය කරනවා. අධික සීනි සහිත කෑම වර්ග 46.9% දරුවන් පරිභෝජනය කරනවා මේ දෛනිකව. ඉතින් ඊට අමතරව මේ දරුවන්ගෙන් 70.4% දරුවෝ පහුගිය සතිය ඇතුළත කවදා හරි දවසක පාසලේ හෝ පාසලෙන් පිට වෙලා යන මගදී මොනවා හරි ෂණික ආහාර පරිභෝජනය කරලා තිබුණා. ඉතින් එතකොට අපිට මේකත් එක්ක බලනකොට පේනවා මේ ප්‍රශ්නය කොයිතරම් දුරට සමාජගත වෙලා තියෙනවද කියලා මේ ළමයින්ගේ කෙටි ආහාර ගැනීම පිළිබඳව. එතරම්මයි මේ වැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මේක මේ න්‍යූට්‍රිෂන් ට්‍රාන්සිෂන්, ඒ කියන්නේ පෝෂණ සංක්‍රාන්තිය මේ විදිහට වෙලා තියෙන්නේ ඇයි? ගොඩාක් වෙලාවට මේ කඩවල් වලින් ලේසියෙන් ගන්න පුළුවන් ආහාර විදිහට මේ කෙටි ආහාර වලට පෙළඹිලා තියෙනවා. ඊට අමතරව කොච්චර පෝෂදායි ආහාර ගැන අපි කතා කරත් මේවා සම්බන්ධයෙන් ඇතිවන ප්‍රචාරණය ඇත්තටම හරිම අඩු මට්ටමක තමයි තිබෙන්නේ. සකස් කළ ආහාර පිළිබඳව විශාල වෙළඳ ප්‍රචාරණයක් වාණිජ වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒ කරුණු හින්දා මේ දරුවන් සහ වැඩිහිටියන් මේ ආහාර රටාවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒ ඔය කරුණු සියල්ල පාදක කරගෙන තමයි අපි මේවල තේමාව කෙටි ආහාර නැවත ගැන නැවත සිතමු. ඇත්තටම කෙටි ආහාරයක් ඕනද? අපේ වැඩිහිටියෙකුට නිරෝගී හොඳ BMI එකක් තියෙන වැඩිහිටියෙකුට ඇත්තටම කෙටි ආහාර අවශ්‍යයි කියලා අපි කියන්නේ. ප්‍රධාන ආහාර වේල් තුන නියමාකාරයෙන් සමබල ආහාරයක් ගත්තොත් ඒගොල්ලන්ට කෙටි ආහාර අවශ්‍ය නැහැ.
0: සබරගම් පළාත් පාසල් ළමුන්ගේ අඩුපාඩු සොයා බැලීමට යුනිසෙෆ් සංවිධානය පියවර ගත්තා. රත්නපුර දිස්ත්‍රික්කයේ චාරිකාව නිරත වූ ඒ සමාජිකයන් පිරිසක් පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් හමු වී සාකච්ඡා කළා. ළමා සුබසාධනය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුණා. මෙම අධ්‍යයනයේ මගින් ශ්‍රී ලංකාව ඇතුළු සමාජික රටවල් සඳහා ඉදිරි වර්ෂයේදී ආධාර සහ සෙසු දායකත්වය ලබා දීම පිළිබඳ සැලසුම් සකස් කිරීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීම නියමිත සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමට උපදෙස් ලබා දෙන්නේයි විභාග දෙපාර්තමේන්තුව සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නා. අයදුම්පත් කැඳවීමට පෙර හැඳුනුම්පත් සකස් කර ගැනීම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ වගකීමක් බවත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සහන මත යැපෙන මානසිකත්වය වෙනස් කර සර්ත් සහය නැගී සිටින ප්‍රජාවක් නිර්මාණය කර ගැනීම ඉලක්කයේ බව අමාත්‍ය මහාචාර්ය චන්දන අභිරත්න මහතා සඳහන් කළා. ඒ දිනදු බවතුරන් කිරීමේ ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කරන ගම් දහසක වැඩ දහසක් පුතලම් දිස්ත්‍රික් ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් නාතන්ඩිය මයිලඩී වැවෙන් ජලය බැස යන ස්ථානයෙන් පැතිපෙමි සකස් කිරීම මේ අර්ථයේ සිදු කෙරුණා.
10: අපි මේ ප්‍රජාශක්ති වැඩසටහන තුළින් අපේක්ෂා කරන්නේ සම්පූර්ණ දරිද්‍රතාව දුප්පත්කම තුරන් කිරීම නැවත අපේ රජයේ හෝ අනාගතයේ වෙන කවුරු හරි බලයට එනවා නම් අපට වැඩි හොඳ ආණ්ඩුවක් ඒගොල්ලන්ට හෝ ජනතාවට සහන මත යැපෙන තත්ත්වයක් නිර්මාණය කරන්න නැතුව සෝත්සාහයෙන් නැගී සිටින ජන ප්‍රජාවක් නිර්මාණය කිරීම. අද ගම් දහසක් වැඩ දහසක් යාපදී යටතේ ඔබ දන්නවා රුපියල් මිලියන 25,000ක් මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කරලා තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට සමාජ මාධ්‍ය වල එහෙම යනවා. මොනවද මේගොල්ලෝ කරලා තියෙන්නේ? හැබැයි මේ බිඳවැටලා තිබුණු ආර්ථිකය භාණ්ඩාගාරයේ පුරවලා තියෙනවා. ගිය අවුරුද්දේ 2025 අපි අවුරුද්දකින් භාණ්ඩාගාරයට රුපියල් ට්‍රිලියනයක් කෝටි ලක්ෂයක් එකතු කරගත්තා.
0: දිටවා සුලකු නාටයම විපතටපත් පවුල් සඳහා ඉදිකළ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කර තිබෙනවා. රජයේ ලබා දුන් වන්දි මුදල් මගින් ඉදිකළ නිවාස තුනක් ජනතා අයිතියට පත් කිරීම සිදුවේ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් ඒ සඳහා ඔවුන්ට හිමි වුණා. මේ නිවාස ඉදිකිරීම ආරම්භ වුණේ මීට මාස 3කට පෙර. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අනෙකුත් නිවාසද කඩිනමින් ඉදිකිරීමයි සැලැස්ම.
11: ඉස්සලා මතකයි මාස 3කට කලින් මං හිතන්නේ ජනාධිපතිතුමා ඇවිල්ලා තමයි මුල්ගල තිබ්බේ. ඉස්සලා තියෙන ගෙදර තමයි මුල්ගල තිබ්බේ ජනාධිපතිතුමාගේ. මෙන්න ඔය දෙන්න ගෙදර. ආ ඔය දෙන්න ගෙදරට මුල්ගල තිබ්බේ. ඉතින් ඒ ගෙවල් 10ක් පටන් ගන්න හදන්න පටන් ගන්න තිබ්බා. ඒකේ පළවෙනි ගෙවල් තුන අපි හදලා ඉවර වෙලා දැන් අද දින අම්මලා තාත්තලා ඒකේ පදිංචි දින දවස තමයි අද. ඉතින් ඒක තමයි අද විවෘත කරේ. විදුලි ගෙවලුත් හදාගෙන යනවා. කෙටි මාස 3ක් ඇතුළත ජතාතතර ගෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හිටපු ජීවන තත්ත්වයට වඩා උඩ තැනකට කල කතා කරලා බලන්න උඩ තැනක උඩ ජීවන තත්ත්වයක් ලබා දෙන එක තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.
0: දිට්වා සුලකුණාටුවෙන් දැඩිලෙස හානි සිදු වූ බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ බත්මරිල්ල මහාවාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතුද සාර්ථකව ආරම්භ වුණා. ඒ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හින්නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලකල්‍යාණ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. அமெரிக்கா ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப்கே ஈரானிட எரி யுத்தே நதர கிரிம சந்தா சகஸ்கல் யோஜனாவுக்கிட்டு நியோஜித்த மந்திரி மண்டலியே அனுமதி ஹிமுனா யோஜனாவட பக்ஷவ சந்த தேசிய பகலவக் ஹிமு அத்தர விபக்ஷவ ஹிமு அத்தே சந்த தேசிய அட்டாக் பமனாய் ஏத்தர ரிபப்ளிகின் நியோஜித்தின் ஹத்தர தின குது வனவா கெசே விதத் தெம யோஜனா சந்தா சிரேட் சபாவே அனுமதி ஹிமு வனவா ஏ சார்த்தகுவது ஹமுதா மிகும் சம்பூர்ணிம நதர கிரிமே ஹக்கியாவக் நெஹே ஜனாதிபதி டொனால்ட் ட்ரம்ப் நிஷேதபலே யோதா கனிமின் ஏ அவலவு கிரிமட ஹக்கிவீமாய் ஈட்ட ஹேதுவ மீட்ட பெரத அவஸ்தா துணகதி நியோஜித மந்திரி மண்டலேட்ட எம யோஜனா விதிரிபத்துனா யுத்தே அரமுனிட்டு கரகனீமட அபவசாத் வீம சஹா இந்தனிமில இஹலயாம அத்துனு கருணு ஈட்ட ஹேதுவனவா மேதர ஹிஸ்புல்லா சங்கதானே பிரஹார நத்தர கரண்ணே நாம் இஸ்ராலே சஹா லெபனே அத்தர சட்டன் விதாம கிவிசும கிரியாத்மக்கல ஹக்கிபாவ அமெரிக்கா ராஜ்ய டிபார்ட்மெண்ட்துவ சந்தஹன் கர திபனவா கொதிவு கண்டாயமட்டேரி பலமு எக்தின கிரிக்கெட் தரங்கே லக்குனு 41 ஜாய்கனிமட்டு ஸ்ரீலங்கா கண்டாயம சமத்துனா தரங்கே முலிம் பந்துட பாரதன் ஸ்ரீலங்காவே கடலு 7 லக்குனு 203 கிரஸ்கலா பெதும் இஷாங்க லக்குனு 79 குசல் மின்னிஸ் லக்குனு 72 லபாகத்தா சரித் அசலாங்க லக்குனு 45 பிரித்தினம கிரீடாக்கள் கொதிவு கண்டாயமட்டு பந்துவார 49 பந்து தக்ககதி லபா கிரிமட்ட ஹக்கியுயே லக்குனு 262 பமனாய் ஷாய் ஹோப் லக்குனு 56 ரஸ் கலா மேத்திர ஸ்ரீலங்கா கண்டாயம் லபன பசரே ஜனவரி சா பிப்ரவரி நவசினந்த சஞ்சாரி நிறுத்தவன பாவு ஸ்ரீலங்கா கிரிக்கெட் ஆயத்தினே சதஹன் கலா சஞ்சாரிட்ட எக் தின ஜாத்தந்திர தரங்க துணக் பந்துவார 20 தரங்க துணக் சஹா டெஸ்ட் கிரிக்கெட் தரங்க தெகக் அத்துராத் லக்கண்டு பிரவுர்த்தி யலி சிரஸ்தல ஜீவித 11 அய்மு கின்னின் தேவனு செனஹசே நமாதனகன பரீட்சண தீரோதரத்தேகட கசக் பட்டி துந்தெனகு ஜீவிதாக்ஷேர சுவசரியகன பலவன பிரச்சார அசாத்திய பாவ ஏ சபாபதி கியாய் ரீபில்டின் முதல் சுரக்ஷித பாவ விகனகாதிபதி நியகின் பிரகாஷயாக் லக்ஷ சங்கியாத பிரிச பெமினி ஐடியன் பூஜா வெசாக் கலாபிய அவசான் அமெரிக்கா ஜனபதி எரிவு யோஜனாவ லக்கன மீலங்க பிரயோதி பிரகாஷ் பசுரு எக்கட பலாபுரத்துவான தென் இக்கனமிக் கோல் விசேஷாங்க
12: அத்த இட்ட சரு ஹிட்ட தவசட்ட ஆர்த்திக இலக்கய இக்கனாமிக் கோல் இக்கனாமிக் கோல் கோலிய ஆர்த்திக பிரவணதா ஹமுவே ஸ்ரீலங்காவ சத்து விதேசிய வெலந்தபுல அவஸ்தா விதேசிய விநிமய கலா ஏம் சஹா ஜாத்தியந்தர மூல்ய சமதாவல தீரணாத்மக காரியபாரிய கிட்டுக்கரன விதேசிய அன்ஷய கிரியாக்காரித்தே பிலிபந்தவ தொருத்துரு தனகனிம சந்தா அப்ப சம்பந்த கரகத்தே ஸ்ரீலங்கா சஞ்சாரகஹா ஹோட்டல் கலமனாகர நாயத்தினே அத்தியக்ஷ ஜெனரால் வரையா சஹா ஸ்ரீலங்கா விருத்த விஸ்வவித்யாலய சஹா ஸ்ரீ ஜெயவர்தனபுர விஸ்வவித்யாலயே பாஹிர கதிகாச்சாரு வரை குலச கட்டியது கரன வசந்த மந்திரி பால மகாத்மா
13: விதேசாசி கிரியாக்கார අපි සරල වශයෙන් හඳුනා ගතොත් කිසියම් රටක් ජාත්‍යන්තර ගනුදෙනු වලට සම්බන්ධ වීම තුළින් ඒ ලබා ගන්නා වූ ප්‍රතිලාභ ඒ වගේම කෙරෙන්නා වූ වියදම් වගේ දේවල් තමයි මේ තුලින් අපි හඳුනා ගන්නෙ. ඒකට බලනවා අපි ජාත්‍යන්තරව වෙළඳාමල සම්බන්ධයෙන් ගනුදෙනු වලට සම්බන්ධ වීමෙන් අපි කොච්චර ප්‍රතිලාභ ලබනවද බොහොමයක් ඒ වගේම කිසියම් ආකාරයක පාඩු ලබන විටම මේ අපි තක්සේරු කරගන්න නැත්නම් අපි තොරතුරු ලබා ගන්න අපේ බාහිර ගිණුම තුලින් අපි එකට කියන external account එක කියලා මේ බාහිර ගිණුමෙන් තොරතුරු වලින් අපි බලනවා මේ අපි වෙළඳාම වලට සම්බන්ධ වීම ජාත්‍යන්තර ගනුදෙනු වලට සම්බන්ධ වීම ලාභදායිද අලාභදායිද කියන එක තමයි අපි මූලික වශයෙන් තේරුම් ගන්න.
12: අපේ රටේ විදේශීය අංශය හරහා කෙරෙන ප්‍රධාන ගනුදෙනු මොනවාද?
13: මේදී අපි ප්‍රධාන වශයෙන් බලන්නේ රටට විදේශ විනිමය රට තුරට පැමිණෙන සහ පිටට විදේශ විනිමය ගලා යන ගනුදෙනු මොනවාද කියන එක තමයි අපි මේදී ප්‍රධාන වශයෙන් බලන්නේ. අපේ රටට විදේශ විනිමය ගලා යන ප්‍රධානම දේ තමයි ජනායන ඊළඟට විදේශීය ශ්‍රමිකයන් මේ රටට එවන ප්‍රේෂණයන් කියන අපේ රටින් විදේශ රටවලට ගිහිලා රැකියාවක් කරන එවන ප්‍රේෂණයන් ඒ වගේම සංචාර කර්මාන්තයෙන් අපි උපයා ගන්නා වූ විදේශ විනිම එතකොට මේ වගේ තමයි අපි ප්‍රධාන වශයෙන්ම රටට එන විදේශ විනිම අපේ අතර ගෙවීම් වගේ දත් ගත්තොත් එහෙම බොහෝ දෙනෙක් දකින ප්‍රධානම දේ තමයි අපි කොතෙක් දුරට ආනයන සඳහා වියදමක් දරනවාද උදාහරණයක් ඇටියට අපි 2025 වර්ෂයේ ගත්තොත් එහෙම අපනයන ආදායම නැත්නම් විදේශ රටවල් වලට බාණ්ඩ සැපයීම තුලින් අපි ඇමරිකානු ඩොලර් බිලියන 17ක පමණ ප්‍රමාණයක් උපයාගෙන තියෙන ඒ වගේම අනිත් පැත්තෙන් ආනයනයන් සඳහා ඩොලර් බිලියන 21ක් පමණ දරලා තිබෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම විදේශ ශ්‍රමිකයන්ගෙන් මේ රට ලැබෙන ප්‍රේෂණයන් ගත්තොත් එහෙම ගිය වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 8ක් පමණ උපයගෙන තියෙනවා. සංචාරක කර්මාන්තයෙන් අපි ඩොලර් බිලියන 3.2ක් උපයගෙන තියෙනවා. මේවා තමයි ප්‍රධානම අපි දකින ගනුදෙනු. ඒ තුලින් අපි බලනවා ජාත්‍යන්තර මුදල් ලේකකයන්ගේ හුවමාරු වගේ අපි කියනවා. විනිමයේ අනුපාත මේවත් මේකට බලපානවා. මොකද විනිමයේ අනුපාත වල වෙනස් වීම සිදු වෙන්නේ ජාත්‍යන්තර වෙළඳපොලේ අපි කරන ගනුදෙනු ප්‍රමාණයන් අනුව. يعني අපි අධික ලෙස අපි බාණ්ඩ ආනයනය කරනවා නම් විදේශ විනිමයට තදබල ඉල්ලුමක් එනවා. මේ ඉල්ලුම තුල මොකද වෙන්නේ? ඒ වලාකයන් වැඩි වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් විදේශ විනිමයේ ගලා යන ප්‍රමාණය වැඩි වුණොත් වෙන්නේ විදේශ විනිමය නැත්තම් අපිට ඇමරිකන් ඩොලරේ අගේ වගේ අඩු වෙන්න පුළුවන්.
14: මැද පෙරදිග පවතින යුදමය වාතාවරණයත් සමග විදේශීයංශයේ කටයුතු අපේ රටේ ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද කරන්නේ?
13: ඇත්තටම මේක අපි සරලව ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් අපිට බලපාලා තිබෙන අපේ බල ශක්තිය වල. මොකද අපිට ඕන කරන ඛනිජ තෙල්, ඒ වගේම ගෑස් වගේ දේවල් අපි ආනයනය කරන්නේ ওই මැද පෙරදිග කලාපය ඔස්සේ. එතකොට ඒවට වියදම් වැඩි වුණා. රක්ෂණ ගාස්තු වැඩි වීම තුළ ආනයන වියදම වැඩි වෙනවා. අපි ආනයන වියදම් වැඩි වෙනවා කියලා කියන්නේ අපේ රටේ තියෙන විදේශ විනිමය සංජිකන ඩොලර් වගේ අපි උපයාගත්ත විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් අපිට එළියට ගෙවන්න සිදු වෙනවා. අනිත් පැත්තෙන් මේක අපිට අපනායන වෙළඳාම කිරෙත් බලපානවා. මේ ප්‍රදේශයේ තියෙන උතුමේ තත්ත්වය තුළ අපි මේ ප්‍රදේශ වලට කරන අපනායනයන් වලට දැඩි බලපෑමක් ඇති වෙනවා. මොකද අපනායන වියදම වැඩි වෙන්න පුළුවන්. ප්‍රවාහන ගාස්තු වැඩි වීම තුළ එස්පට වෙන්නේ බාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් විදේශ විනිමයට ඉල්ල වෙන පීඩනය. මොකද විදේශ විනිමයට ඉල්ලුම වැඩි වෙනවා. මොකද ආනයන වියදම් වැඩි වීම නිසා. ඒ නිසා මොකද වෙන්නේ? අපි ඩොලර් රේකට ගෙවන රුපියල් ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා. ආනයනය කරන බාණ්ඩ ගොඩක් අපි ලංකාවේ ගෙනවා පරිභෝජනයට. ඒවල මිල ගණන් වැඩි වෙනවා කියලා කියන ආනයන වේදම දේශීය මිල ගණන් වැඩි වෙනවා. දේශීය මිල ගණන් වැඩි වීම තුළ හටේ උද්ධමනකාරී තත්ත්වයකට යන්න පුළුවන්. ඒ නිසා අපි ඒක පාලනය කර ගන්න ඕන. ඉතින් පාලනය කර ගන්න හොඳම දේ තමයි අපි පුළුවන් තරම් අපි පරිභෝජනයන් සීමා කර ගන්න ඕන.
14: ශක්තිමත් විදේශීය අංශයක් යනු රටක ආර්ථික ස්ථාවරත්වයේ කොඳුරාරටියයි. එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳවයි අද ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
15: Economic Goal. Economic Goal.
16: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN.
1: දවල් 12 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 වෙනි. මහජන සම්පත රටටම සම්පත.

වෙජිටබල් හොබල් මේ වැඩේ නැගලා යන්නේ දැන් තිත්තරස වෙලා සද්ද හෙලි වෙලා පාටන් ගැලවෙන්නේ අනේ හොඳට පදම් වී විචාරදිය අද වයිලා නටා ඔය එන්නේ මායන සුදුරු රාත්‍රියේ මල කෙලිය කිවෙන්නේ මුන් ලයිට් නිවාගෙන තදට බදාගෙන ෆුල් සොමියේ ඉන්නේ ඩාන්සින් ෆෝ එක කට්ට කරුවලයි මොනාද මේ වෙන්නේ අයියෝ සඳ බඳ නැමෙල කනේ සයිමත් වැඩේට එන්ටර්නේ

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වෙන්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: රූපවාහිනි සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
1: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අටවන සැතපුම් කණුව අසලදී
1: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
2: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
3: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස්රි සමාගම විෂ දුමෙන් තොර හෙටක් උදෙසා
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: ගන්නද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: Пратете вага на Радио.
1: දවල් 12 විනාඩි 43 වෙලාව ලකඩ හර්ට් බීටර තුන්වෙනි පැය යාමේ විදිහට එකතු වෙලා ඉන්නේ. වෙලාව තිනව දවල් 1 වෙනකන් මේ පැතර එනවනම් 0703939537 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න. මම බලන් ඉන්නවා මේ පැතර එනකන්.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12යි විනාඩි 47යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: பீட்.
1: දවල් 12 විනාඩි 53 වෙලාව ලකන හાર્ට් බීට් වල තුන්වෙනි පෑය තමයි මේ විදිහට ගෙවිලා ගිහින් තියෙන්නේ. මේ වෙලාව මට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නෝ ඉක්මනට මේකතු කරගන්නම්. වාසනාවන්ත දවසකට ආසිර ගීතාට ආබුලත් සිංහලින් නම් මාතා තාමල්ලිලා දෙන්න නයඳුනිල් ඒ වගේම ප්‍රනීත් කෞෂි මදු තුහින බබායි ආදි බබායි මතුකම පළවතු රංගයි මගේ චූටි මැනක ඉනු කීගිටවා වයි ලකන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා අපේ දහරා මැසේජ් එක දාලා තියෙන්නේ. ආබුලත් සිංහල ඉඳලා ආදරණ එකතු කරගන්නවා දහරා මේ වෙලාවේ. හේතකම දේශාභිමානී ගීතයක් දෙන්න ලක්ෂඩහකට ඉන්නේ පිළියන්දල සුසිල් සහ සන්ධ්‍යා මැසේජ් එක දාලා තියෙන්නේ. බලමු ට්‍රයි එකක් දෙන. දැන් අපේ වෙලාවත් ගිහිලා තියෙන අනිවාර්යෙන් හෙට අපි එකක් දෙන්නම්. අයිබෝන් ලක්ෂඩ මාත් වෙනද වගේම අදත් හાર્ට් බීට් අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් ඕනේ. මට සඳුන් පෙරරගේ සින්දුවක් දෙන්න බැරිද? අපේ හොරණ වරකා ගොඩින් රේණුකා මේ වෙලාවේ ලක්ෂඩ නැහැ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් හෙට එනකොට අරගෙන එන්නම්. හරිද? අපිත් ඔයාව සද්දට අහගෙන ඉන්න පාඩුවේ වැඩ. ඉතින් සෙන්දුවකට එකතු කරගන්න අපිව සම්පත් මල්ලි, වගේ මෙයාගේ වයිෆ් ඉරේෂා, පවුලේ සියලු දෙනාම, ඇතුළු මගේ වයිෆ් සාගරි, ඔයාවයි මම මදුවා දරණියගල ඉඳලා. අපේ මදුව තමයි මැසේජ් එක දාලා තියෙන. ආදරණ එකතු කරගන්න ලක්ෂණ හાર્ට්බීට් වලට සින්දුවක් අහන්න ඕනේ. මගේ නමින් මාපලගම පියල් ජේ මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔයාවත් ආදරෙන් මේ පැත්තට එකතු කරගන්නවා. එතකම අපි යන්න හැදුවා කොහටද? කුරුණෑගල පැත්තට. කවි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. මාවත් එකතු කරගන්න අයියේ, මාත්වා වහගෙන ඉන්න කියලා ආදරණ එකතු කරගන්නවා මේ පැත්තට. එතකම ලස්සන සින්දුවක් අහමු. අලව්ව කැකුලව රත්නේ කහඳව තමයි මැසේජ් එක දාලා තිනේ. ඉතින් කට්ටියම එකතු කරගන්නවා ලක්ෂණ හાર્ට් බීට් වලට. අදට අපිට නියමිත වෙලාව ඉවර වෙලා තියෙන්නේ. අපහු හෙට උදේ 10ට හම්බ වෙමු. එහෙනම් ගිහිල් එන්නම්. මම ගියාට වඩ පාළුවක් නැතිව දවල් එක වෙනකන්, දවල් එකේ ඉඳලා හවස 4 වෙනකන් අපේ චාමීනෝ ඕල් ටයිම් බීට්ස් අරගෙන 4 ඉඳලා රෑ 7 වෙනකන් ඊවනින් ඩ්‍රයිව් එකත් අරගෙන අපේ චමිත් එක චාරු වෙනවා. ඊට පස්සේ රෑ 7ට සඳදේ දහරත් එක්ක මොනිකත් එක්ක හම්බ වෙන්න පුළුවන්. ඉතින් අද දවසම FM 93.5 FM 93.7 වට පාළුවක් නැතිව ළඟින්ම ඉන්න පුළුවන් අපිත් එක්ක හිටියොත්. හරි, එහෙනම් ගිහින් එන්න. හෙට උදේ 10ට තමයි අපහු හම්බ වෙන්නේ. එතකන් කට්ටිය සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. මම ගීතා.

0: vibe. Beat it a mix winner. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දේශීය ආදායම් දෙපාර්තමේන්තු සංශෝධන පනතුරු පතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළා. ඒ පසුගිය 19 වනදා සංශෝධන සහිතව සම්මත වුණා. ඒ අනුව පනතුරු පත 2026 අංක 11 දක්න දේශීය ආදායම් සංශෝධන පනත ලෙස බලාත්මක වෙනවා. සුවිශේෂී මූල්‍ය ගනුදෙනු වලදී බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංක සහතිකයේ භාවිතය අනිවාර්ය කිරීමතුරු වෙනස්කම් කිහිපයක් නව පනත මගින් හඳුන්වා දී තිබෙනවා. ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. නිවාස සංකීර්ණයක් සහිත ගොඩනැගිලිවලට එම ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඉන්හටගත් ගින්නෙන් සිදු හානි ඉහළ ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ. තවත් විශාල පිරිසක් ප්‍රහාරයට තුවාල ලැබුවා. සිවිල් වාසියන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

වසර එකපහ වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබ දා වෙලාවක්. අද ජුනි මාසය 4 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහෙන්නේ. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නවනේ හැමදේම හරි ගියාට පස්සේ හොඳම වෙලාවේ හරිම නැකතට අපේ වටිනාම අරමුණු අපි ඉෂ්ට කරගන්න වෙහෙසෙන්න ඕනේ, අපේ වැඩේ පටන් ගන්න ඕනේ කියලා නේද? මෙහෙමයි. හැබැයි කවදාවත් කිසිම දෙයකට 100% ගැලපෙන පරිපූර්ණ වෙලාවක් මේ ලෝකේ මෙහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අද තියෙන තැනින් ඔයාලගේ තියෙන සම්පත් වලින් ඔයාගේ ගමන අදම පටන් ගන්න කියලායි මම යෝජනා කරන්න හදන්නේ. කාලේ එනකම් බලන් නොසිටින මිනිස්සාගේ සිහින කවදාවත් සිහිනව වෙලා තියෙන්නේ නැහැ. ඒ සිහින යථාලෝකයේ හැබෑවක් බවට පත් වෙනවා. මොකද යා නැකත හදාගන්නේ මේ දැන් කියන තැනට. ඒක නිසා හිතන විදිහ වෙනස් කරගන්න. ඕල් ටයිම් බිට් සිත් චාමි පටන් ගන්නවා.

0: Anda Radio ITN.
1: Pasaru ekai wenada 13.
2: Lukayya mare wedene une. Dokki giwane mare memory loss kila.
3: Memory loss? Call the doctor. Yaadu sunnadu.
2: Mama kirike bunne ayya sini wedene muku tatta pay wedukrene ayya mata.
4: Oh my god.
3: Supri doctor ne.
1: සම
0: අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: පසරු 1යි විනාඩි 15යි වෙලාව 0.7යි 0.3යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්හඬ Facebook page එකට ගියාම අතත් අපේ post එකක් තියෙනවා. එකට like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්. මේ සින්දුවෙන් පස්සේ අපි බලමු එවලා තියෙන messages කාගෙන්ද කියලා.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ලකන රේඩියෝ ITN
1: තවල් එකපහ වෙලා වෙනාඩ වෙස්සයි
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
4: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
0: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.

0: Radio ITN. සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
1: කුමරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධය
2: ඕල්ඩයි බීට්ස් විත් චාම්
0: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්න එපා.

අසර එක පහ වෙලා විනාඩි 23යි වෙලාව. ITN මාත්‍යචාලයේ 47 වන සංවත්සරයට සමගාමී Green Legacy 2026 හරිත සත්කාරය හෙට දකුණු අධිවේගී මාර්ගයේදී සිදු කිරීමට නියමිතයි කියන කාරණාව අපි ඔබට මතක් කරලා දුන්නා. අධිවේගී මාර්ගයේ දෙපස පරිසර සුරක්ෂිත කිරීම අරමුණු කරගත් මේ සුවිශේෂී හෘද ව්‍යාපෘතියත් එක්ක හරිත හෙටක් කියන තේමාවෙන් මෙරට වායුගෝලීය පිරිසිදුකම පෙරවෙන් නිරන්තරයෙන්ම කැපවෙන Loves Eco Sri Lanka ආයතනය නිල වශයෙන් අත්ල් බැඳගෙන ඉන්නෝ. ඒ අනුව ගත්තාම හෙට උදැසන 8 වෙනකොට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන්න සියලු කටයුතු ලෑස්ති කරලා තියෙනවා. දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අලුතින් සිටුවීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පාරිසරික සමතුලිතතාවය සහ හරිතභාවය එළඟැන්වීම සඳහා තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් කටයුතු කරමින් ඉන්නවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට ආදරෙන් ආරාධනා කරනවා. 0.7 0.3 0.5 0.7 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන කලින් ඔයාලට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවා කියලා මම කලින් කිව්වනේ නේද? ඒකෙන් බලලා කර like එකක් දාලා අහන්න කැමති සිද්ධාක් තියෙනවනේ. එකතු කරගෙන ඕනා ඉන්න ඕන නම් එක comment එකක් විදිහට type කරන් යන්න. බලමු messages ටිකක් නෑ දාපු එකේ. අපේ තහගෙන ඉන්නවා සත්‍යෙන්ම කියලා කෙසල් හනාවේ දැන් අපිවත් එකතු කරගන්න කියලා ගීතික. ඔයා message එකක් කියවලා තියෙන ඔබ සින්දුවක් අහමු. සබදාසක් ශාමිනන්ගේ මේ දවස්වල ධර්ණිය ගල්ට වැස්ස කියලා වැඩක් නෑනේ. මෙහෙට තායිමත් වැස්ස. ධර්ණියගල වෙලකම සේනකම්ලත් පත්මලාල් අවන්ත යසෙන්ද්‍ර යාපමල්ලි සමග මින්දකවත් එකතු කරගන්න කියලා message එකේ තියෙන්නේ. හැමෝටම අහන ලස්සන සින්දුවක් රෙඩි කරලා තියෙනවා. ඊට පස්සේ සුරේකා රේනෝ ඔයාගේ message එකට ස්තුතියි. අපි සින්දුවක් අහමු. බර්බල් පොල්ට තියන්. කවුද ඉන්නේ ඒ පැත්තේ? අඳුර නේද? ශනාලිනෝ මිරොන් දුමින්ද සෛරි නතාලි ශනාලා රහිරු ශහානි එස් එල් ප්‍රනාන්දෝ ඇන්ටන් වසන්ත මැක්සිමස් වලව එකතු කරගන්න. හයි මනෝ, කොහොමද? ඔයා කෑවද? අපිට වහිනවා කියලා තියෙනවා. එක දෙකට ප්‍රශ්න ටික ඔක්කොම අහලා තියෙනවා. වෙනදා වගේම කුලියාපිටියේ කට්ටියත් එක්කම චූටි වරුණාංගව එකතු කරගන්න කියලා හලාවත හේමාල් ඔයාගේ මැසේජ් එක. ඔයා එවලා තිනෝ පෝස්ට් එක. කොත් මොකද්ද මේ කියන්නේ? ප්‍රේමයේ බර තනිකරින්ගෙන යන්න තව දුර බැරි නිසා මතකයේ බර තනිකරටගෙන නොබව මං නිදහස් කරා. ඒක ලස්සනයි. හොඳ වැඩක් කරලා තියෙනවා හැබැයි. දවල් 1:00 විනාඩි 26යි වෙලාව. මැසේජ් එකක් එවන කියාපු වෙලාව නන්ද මං කියන්නේ. 0.7 0.3 0.5 0.7 ඔන්නම මැසේජ් නම් දෙකත් මතක් කරලා දුන්නා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Pasaru ekapahu vela venade dehai.
2: Velav obaveta gena aave. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටට

0: වේමත් කලා
1: ඔවුන් ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්න හිතුණා
1: ඔවුන් ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපෑයා එකයි විනාඩි 35 දැන් ගෙතරතීම සෞඛ්‍ය ආරක්ෂිතව තෙල් හදාගන්න තියෙන ක්‍රමය හනිජ තෙල් නෙවෙයි මොකක්ද හේතුවේ මේ කියන්නේ එහෙම තෙල් ගැන නෙවෙයි ඒව අපේ සීමාවෙන් එපිට මං කතා කරන පොල් තෙල් ඒ වගේම සමහර කෑම වර්ගවලට උමනා වෙන සහ සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ගැන ඒ කියන්නේ රට කජෝ කජෝ සූර්යකාන්ත වටක අබ කොහොඹ එඬරු වගේ තෙල් වලට ගෙදරදීම හදාගන්න උමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන්න පුළුවන් නේද ඒක පහසුයි සිංගල් ෆේස් විදුලි මගින් තමයි ප්‍රයත්නක වෙන්නේ ධාරිතාවේ පැයට බෝතල් 1ක් 2ක් 4 ප්‍රමාණයක් වෙනවා මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන් මිලවෙන ලසු 8000යි වැඩි විස්සක් තව ඕනේ නම් ඔයාට කෝල් එකක් ගන්න මම නම්බර් එකක් කියන්න 01176676යි 579ට කෝල් එකක් අරගෙන ඔයාට තව වැඩි විස්තර හොයාගන්න පුළුවන්කමක් තියෙනවා ඒ අතරේ 07:03935:03:07ට ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා නම් අපි බලන්න හදන්නේ කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ කියලා. චාමි මම පින්නවලින් සතු අම්මා චන්දි අද මෙහෙට හොඳටම වැස්සගෙන තියෙනවා. අද ස්කූල් ගියේ නැල්ලු වල ගෙඩියක්. ටීචර්ට කියන්නම්ම. අයියා ගිහින් තියෙනවා මල්ලි ගිහිල්ලා නැහැ. ලස්සන සින්දක් කර කියලා තියෙනවා. තාත්තා අම්මා අයියා ලොකු අම්මා අමා අක්ක අකිල අයියා ඉන්නවා කියලා තේනවා මාත් ඔයා වගේ වෙනවා කියලා තියෙනවා දවසක හොඳ නිවේදකයක් වෙන හරිද අපිටත් වඩා ගොඩක් හොඳ දක්ෂ නිවේදකයක් වෙන්න කියලා අපි වට ආතරෙන් සුබ පතනවා සතු හොඳට ජයම වෙන්න ඕනේ ආගෙම බලාපොරොත්තුක් තියෙන එක ගැන මට සතුටුයි සියවත් මතක් කරන්න කියලා මැසේජ් එකක් ඇහලා තියෙනවා හරි ඉස්කෝලේ යන්න ඕනේ හැබැයි ඈ ඔබට වැස්සට පුරුදු වෙන්න ඕනේ වැස්සේ ඉස්කෝලේ ගිහිල්ලා බලන්න ඒකත් ඔයාට හොඳ මතක සටහනක් ඒ දේවල් මිස් කරගන්න එපා ජීවිතේ වැස්සට දෙමෙන්න ඕනේ නේ සපත්තු වල මේසල මඩ ගහගෙන ගෙදර එන්න ඕනේ ඒ හැමදේම ජීවිතේට අත්දැකීම් නැත්තම් අර හැමදාම පියුරු බබාලා වගේ ඉඳලා ජීවිතේ නේද අපිට හැමදේම සුබවාදීව දකින්න නම් අර අත්දැකීමක් තියෙන්න ඕනේ ඊට පස්සේ හොරට ගෙදර ඉන්නේ නැහැ වැස්ස කියලා හරිද යන්න ඕනේ සුබ දහවලක් වේවා චාමි කියලා තියෙන ළඟ මැසේජ් එක. බුලත් සිංගලෙන් දහරා ඔයාගේ අම්මා තාත්තා මලිලා දෙන්නා ඉඳනෙල ප්‍රනේත් කෞෂි මතු තුහින බබා ආතිපවත් දෙන්නා කියලා තියෙනවා. මතුගම පළවත් දෙන්න රංග මගේ චූටි මැණික ඉනුකි එයාවත් එකතු කරගන්න කියලා තමයි දහරා මැසේජ් එකේ මතක් කරලා තියෙන්නේ. හරි අපි සින්දුවක් අහමු ඊළඟට. ඊට පස්සේ නම් ගොඩාක් තියෙන මැසේජ් එක වහිතන කාගෙන්ද? විමල සෙන මහත්මයා ඔයාගේ. දෙලක නදේශන් රසික චනිතු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරි නිරෝෂා හර්ෂණි සුභා දිනුෂා කමනී චන්ද්‍රානි ඉරේෂා නයනි දෙල්ප චිත්‍රව අපි ඔපෙල්ලකෙන් එකතු කරගන්නවා ස්තුතියි මැසේජ් එකක් කියවට සුබ දවසක් වේවා අපිටත් සින්දුවක් දනවත කියලා මාතරේ කුමාරි එඩපුතු ගොල්ල අහලා තියෙනවා තනියමනේ මේනේ ඉන්නේ නයනි ඉන්නවා ගාමිනී ඉන්නවා සුභාෂිනී ඉන්නවා ඒ හැමෝමත් එකතු කරගෙන ලොකුම ෆෑන් අහන්න යන්න එකයි වෙනදී

0: 105 FM 93.7 लाखाना रेडियो ITN
1: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන
2: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
1: ජූනි 5වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
2: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
3: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
4: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය Love Equals Risamagama විෂ දුමෙන් තොර හෙටක් උදෙසා

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
4: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ.

0: සුම විරහවේ වේදනාව
1: මගිලොව දිනිසුරු කරුපත් සහතන උබයමියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාදරය
0: එක පහුවෙලා විනාඩි 44යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: ගානේ ගහන මද්දානේ දා හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑතුන
1: ඕල් ටයිම් බීට්ස් විත්

පසරු 1:48 වෙලාව සාධන රූපහණී මාත්‍යචාලයේ 47 සම්මත්සරයට සමගාමීව ග්‍රීන් ලැගසී 2026 හත සත්කාරය ගැන සිතක් මතක් කරන් යන් අපි දකුණු අධ්‍රේගේ මාර්ගයේදී පැලසිටුවේ මේ වැඩසටහනක් අපි පවත්වන්න සූදානම් කරලා තියෙනවා. කියන්නේ දවස් 60 වෙලාව උදෑසන 8ට දකුණු අධ්‍රේගේ මාර්ගය ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙන නියමිතයි. දකුණු අධ්‍රේගේ මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අතර සිටවන්න වගේම ප්‍රදේශයේ පාරිසරික සමතුලිතතාවය සහෘදභාවයේ ඉරණම් ගන්න තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් මේ වෙද්දී සෙලු කඩත සූදානම් කරලා තියෙන්නේ. වෙලාවක් තියෙනවා නම් ඒ පැත්තට හෙට එන්න. 05 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93 93
ලතා සොලලිත ජේකප් ඔබෙත් නේතන් චුරි දූ තීර්ෂා ඇතුළු ලක්කඳහන ඔක්කොමලව එකතු කරගන්නවා මං ස්තුතියි මෙසේජ් එකක් එව්වට ඊට පස්සේ අපිත් අහගෙන ඉන්නවා ජා ඇල ඇන් ඉරෝෂනි සහ පෞලියත් එක්ක යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා විසදුම අත්හැරීම බව තනිමේ අනෙත් සියලුතේ අත්හැරීමට හිත හදාගන්නට පොළවන් ඒත් පුතේ නුඹ කෙරෙහි ඇති අසීමිත දරු සෙනෙහස නිසාම තවමත් මේ සියල්ල කෙලෙස අත්හරින්නේ දැයි නොදනිමි දරුවෝ නිසා දෙමව්පියෝ නිසා ඒ බැඳීම් නිසානේ අපි සමහර වෙලාවට සමහර දේවල් දරාගෙන ඉන්න උත්සාහ කරනවා ඒ දරාගෙන හිඳීමේ හොඳ ප්‍රතිඵලයක් දවසකට ලබා ගන්න පුළුවන් වේ ඒ විශ්වාසයෙන් ශක්තිමත් වෙසට යනක තමයි වටින්නේ සුබ දවසක් වේවා මිනුවන්කුට කැනට් ඇඩ්වර්ටයිසින් එකෙන් මේ මැසේජ් එක ලක්මාල් තැන්ක්යූ ඉන්නවා කවුද නිහල් මාමා චමින්ද පාරිත කුමාර ශෙහන් තරෝෂ රවින්දු ලොකුමල්ලි ලසන්තික ශ්‍යාමලී නංගිලා ඇතුළු ගැනට් ටීම් එක මේකතු කරගන්න කියලා තියෙනවා ඒ කියන්නේ මේ නම් කියූ අය හැර තවත් අය ඉන්නවද ඔය ටීම් එකේ එයාලවත් එකතු කරගන්න හඳ ඊට පස්සෙම මහි අංගලයට යනවා නේහා ඒ පැත්තේ ඉන්නවා එයා කියනවා ආතරේ නම් කියන්න කියලා මතක ඔක්කොම එකම වචනයක හදවතේ හිර කරන්න නුඹට පුළුවන් ඕන විදිහට මගේ දෛවය ලියන්න මැරෙනකන් ඉන්න එපා බං මට රෝස මල් ගෙන තියන්න ආදරේ නම් ළඟට ඇවිදින් ආදරේ මම කියන්න ආදරේ මං ඕන කලින්ම කිව්වා ආයේ නෑනේ පහපහ කිරිලි දැන් හිතුණද දැන් කිව්වා එකයි විනාඩි 51යි

0: සුපිරිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කරමින් නිලධාරීන් බලගැන්වීමේ ජාතික වැඩපිළිවෙල සඳහා මූලික පියවර ආරම්භ වුණා.

0: සටන් ග්‍රාම ගිවිසුම් පැවැතියද ආරක්ෂකංශ අඛණ්ඩව ලිබිනේ රැඳී සිටිය යුතු බව ඊශ්‍රායල් දේශපාලඥයෙකුට බෙනි ගැන්ස් ප්‍රකාශ කළා. හිස්බුල්ලා සංවිධානයෙන් එල්ලවන ප්‍රහාර මැඩ පැවැත්වීමයි එහි අරමුණ. දෙපාර්ශ්වයේ අතර පැවති සාකච්ඡාවලදී කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වුණා. හිස්බුල්ලා ප්‍රහාර නතර කරන්නේ නම් සටන් ග්‍රාමයේ ක්‍රියාත්මක කළ හැකි බව එහිදී සඳහන් වී තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයි වෙනට නවයයි වෙලාව. ඕල්ටයිම් බෙඩ්සෙත් චාමී අපි අපේ දැවනි පෑට ඇවෙලා ඉන්නේ. 07:03 93:05 93:07 ඒ අපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් ඔයාලට පුළුවන් නම් මට මැසේජ් එකක් එවන්න. මම මේ මැසේජ් එක නොකියවා යන්නේ නැහැ සාමාන්‍යයෙන්. අසාමාන්‍ය විදිහට අද ඔයාව වෙලාව පහ වෙලා මැසේජ් එකක් එවුවොත් මම නොකියවා යයි. ඒක නිසා කලින් මැසේජ් එකක් එවන්න හොඳ. ලක්කඩ Facebook page එක පැත්තට ගියාද? ගිහිල්ලා අපේ post එක බලවද? එක්ක like එකක් දැම්මද? ගිහින් බලන්න හොඳ. සුබ දවසක් වේවා. සරා චතුර ඩයස් රයි ගමින් ගාමට message එකක් එවලා තිබුණා. අපි සිද්දුවක් හමු ඊට පස්සේ අපිට කොහෙද යන්න වෙන්නේ? මාපලගම පියල්චේ සිද්දුවක් ඕනේ කියලාත් message එකක් එවලා තියෙනවා. ඊජි අනුර පුස්සලාව BF ජනපදේ නීලක message එක. ML ගාමට කෙනොත් සුපුරුදු විදිහට මාතත් අහගෙන ඉන්නවා කියලා. අනුෂ්ක එපු මැසේජ් එක. කවුද ඉන්නේ ඔය පැත්තේ? ලලිත් සර්, සිසිර සර්, කුමාරි අක්කා, ගේත අක්කා, රම්ය අක්කා, තනුජ මිස්, තිලින, රෝෂණී, රමණී සහ මැෂින් අංශයේ සිසිර අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔයා එපු පෝස්ට් එක ඊයේ සජීවනීවල තිබුණා පොකුණු පිටින්. ඒක නිසා ඒ පෝස්ට් එක මම කියන්න යන්නේ නැහැ. චාමියාගේ කොහොමද ඔයාට හොඳින් නේද කියලා අහලා තියෙන්නේ. කවුද? ශෂිනි නුවරින් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා හැමෝම. ස්තුතියි වගේ කමෙන්ට් එකට. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තියෙනවා. අකියනවා උපකාර අවශ්‍ය විට පමණක් ඔබ වෙතට එන මිනිසුන් ගැන දුක් වෙන්න එපා. සතුට වෙන්න අඳුරු අවස්ථාවල ඔවුන්ට ආලෝකය ලබා දෙන දීප්තිමත් වස්තුවක් වීම ගැන. ඒක ඇත්ත නේද? සමහර වෙලාවට අපි හිතනවා නේද ඔයාට ඔයා ළඟට සමහර මිනිස්සු එන්නේ උදව්වක් වුණාම විතරයි කියලා. හැබැයි ඒගොල්ලන්ට වාගෙන් ගන්න උදව්වක් තියෙන මිනිස්සෙක් වෙන එක ඔයා කොච්චර වටිනවද නේ? ඔයා අනිත් පැත්තේ වටින මිනිස්සෙක් වෙන එකම ඇති වටිනිතේ සනසීමෙන් ඉන්න. මෙහෙට වැස්ස හොඳටම ඊළඟ මැසේජ් එක එහෙම තියෙන්නේ. ගිනිගත යන පෝස්ට් ඔෆිස් එකේ තැපැල් ස්ථානාධිපතිතුමා ඇතුලේ ටීම් එක හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා මංජුල හේමන්ත තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ලස්සන සින්දුවක් ගන්න දෙන්නම් ඊළඟට. හේමන්ත ටෙක්ස්ටයිල් එකට කට්ටි එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඉන්ද්‍රජිත්, අජන්ත, යසරත්න, සම්පත් කරුණරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාබරන්, ජනක, ගීනාත්, ටී ගාමිණි, කුමාරි, ශිමාලි, ජනකේ, සජානී, සන්ධ්‍යා, කුෂානිවත් එකතු කරගන්න ඔය පැත්තේ. ඒ අතරේ මට මේ දැන් අදද නැගිට වෙලේඳලා අහන්න ලැබිච්ච දේවල් ගැන හිතලා බලවම මට හිතෙනවා ඔබට යෝජනා කරන්න පුළුවන් තරම් පව් කරන්න බය වෙන්න කියලා. පුළුවන් තරම් දුට උත්සාහ කරන්න. ඔබ අතින් දනුවත් හෝ නොදනුවත්ව කාට හෝ ඔබට හෝ කිසිම කෙනෙකුට වැරද්දක් වෙන එක අවම කරගන්න. මොකද මේ ඉහළට ගත්ත හුස්ම පහළට වැටෙයිද කියන සැකයක් තියෙනවා නේද? ජීවිතේ හැරි පුදුමයි. අපිට අහන දකින දේවල් එක්ක පුළුවන් තරම් හිතේ සනසීම තියාගන්න හැම වෙලාවකම. පසුතැවෙන දේවල් ජීවිතේට එකතු කරගන්න එපා. දැනට එකතුලා තිබ්බනම් ඒව අමතක කරලා දාන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 22යි
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

යාළුවෝ හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: FM 93.7 लाखाना रेडियो ITN
1: हवस देखा है बनाते वैसे हाथ आए

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහර සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
0: සිනාසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම්.

හවස දෙකයි විනාඩි 30 වෙලාව 0.7 0.93 0.93 කෙසෙල් හේනාවෙන් මැසේජ් එකක් එවලා තියෙනවා. චතු කුසුම් රමාලේ සමීරා අයරාංගනී කීර්තිරන්ද ශ්‍රියානි ශ්‍රේමති සමන්මලි හසන්ත සිංහ බහුසවත් එකතු කරගන්න කියලා ගීතික වාගේ මැසේජ් එක. වාක්‍යනවා ජීවිතය යන වචනයකි. එහි නියම අර්ථය අවබෝධ වනතෙක් එය හිස් වචනයකි අර්ථ රහිතයි. නමුත් සත්‍ය වශයෙන්ම ජීවිතය හඳුනාගත් දින එයට භාෂාව තුළ වචනයක් සොයාගත නොහැකිය. එබැවින් සොයාගත යුත්තේ කිසිවක්ම නොව ජීවිතයම පමණයි. සැබෑ ජීවිතය කටුක නැත, නිම්හිම් යන ප්‍රීතියක්ද නැත. ජීවිතය සරලය, නම්‍යශීලිය, එමෙන්ම සැනසෙලිදායකය. හොයල හොයල බලන්න හම්බුනොතින් කියන්න. ලස්සට පොස්ට් එකක් ස්තුතිය පිටක ෂෙයා කරගත්තට ඊට පස්සේ මේ මොකද රේ නුනේද මොකද වෙලා තියෙන්නේ අතත් අහන් ඉන්න ඔයාව කියලා හසදරා එවලා තියෙන පෝස්ට් එක thank you. කොච්චර මල් තිබුණත් මල් ලස්සන පෙතිවල පාටින්, මිනිස්සු කොච්චර හිටියත් එයාලා ලස්සන හිතවල පාටින්, ආතරේ හිතට දැනුනහම හිස වටේ සමනල්ලු යනවා රතු පාටින්, වැස්ස වහින්න තනි පාටින් වුණාට අපිට පේන්නේ පාට පාටින්. සබහාදම එච්චර සුන්දරයි නේද? මට පාත පැත්තට යනවා. ඉලේ පෙරව ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සොමදාස කන්නදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් හැමෝම හොඳින් කියලා විශ්වාස කරනවා. පරිස්සමට එන්න. මටත් සින්දුවක් ඕනේ කියලා කවුද මේ කියන්නේ? ලසන්ත මදුෂන් අපේ වික්‍රම ස්ටෝර් සෙකන් මාතලේ පැත්තේ මැසේජ් එක හැමෝම එකතු කරගන්න. සුබම සුබදාව ලක්වේවා චාමි අපිටත් සින්දුවක් දෙන්න කියලා මාතිවිලිත් ගාත්මි එපු මැසේජ් එකට ස්තුතියි වහට. අස්සලාමු අලිකුම් චාමි. අස්සලාමු අලිකුම්. ජීවිතය කියන්නේ හරියට පෙර කර්ම වලට තමන්ම ලියාගත්තු ප්‍රශ්න පත්‍රයකට උත්තර සපයනවා වගේ දෙයක්. කිසි විටක එක හා සමාන ප්‍රශ්න පත්‍ර දෙකක් නැති බැවින් තමාගේ පිළිසරණ තමන්ම තමයි. අභිෝග වලට ශක්තිමත් මූණ දෙන්න කියලා තමයි අපිට මේ මැසේජ් එක වන්නේ සංජය. හරි ලස්සනයි, ස්තුතියි. වටිනා අදහස් අපිත් එක්ක ලෝභ නැතුව ෂෙයා කර ගන්නවට සිද්ධවක් අහමු.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 35යි.
2: විලාබ් ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
6: evening drive with chamit and charu
7: sama anugrahaya
6: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena doma swantri wiketime yantrika sadambara himikaru ekuwanna adumama thanna 01117979
8: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
9: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අමෘතා.
11: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: FM 93.5 FM 93.7 La Khanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 37යි වෙලාව. මම මෙතනට පැමිණියේ මිත්‍රවරුනි. අයියාවේ මට මතක නැහැ. මං ආවේ ඩෝම ගැන කියන්නනේ. දැන් ගෙතරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳ මිස්තුම තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් යොස් කරන එක. වෙළඳපොලේ තියෙන පොල්තෙල් වෙනුවට දැන්වට ගෙතරදීම පොල්තෙල් හදාගන්න පුළුවන් වාගේ අතින්ම ඉතාම පහසුවෙන් සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2-4 ප්‍රමාණයක් වෙනවා. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි. පොල්තෙල් විතරක් නෙවෙයි හැබැයි තව තියෙනවා. ඒ කියන්නේ සමහර බෙහෙත් වර්ගවලට කැම වර්ගවලට උමනා වෙන රට කජෝ කජෝ සූර්ය කන්ත වටකා අබ කොහොඹ එඬරු මේ දේවල් වලනුත් තෙල් හදා ගන්නවට ඩෝමා හෝම් ඔයිල් මේක එක යූස් කරන්න පුළුවන් කමක් තියෙනවා. මිල වෙන රුපියල් 86.1117 679.579 කෝල් එකක් අරගෙන ඔයාට තව වැඩි විස්තර දැනගියා ගන්නත් පුළුවන් කමක් තියෙනවා. එතකොට දැන් හෙට ජුනි මාසයේ 5 වෙනිදා අපි පරිසර දිනය ගැන කතා කරනවා. ITN මාධ්‍යාලයේ 47 සංවත්සරයක් යෙදලා තියෙනවා. ඒ වෙනුවෙන් Green Legacy 2026 හත සත්කාරය හෙට දකුණු අධිවේගී මාර්ගයේදී සිදු කරන මේ වෙද්දී සියලුම කටයුතු සූදානම් කරලා තියෙන අපේ වෙල්ෆෙයාර් ටීම් එකත් එක්ක ලබ්ස් එකොස්ට්‍රී මේ එක්කම අත්ල් මැදගෙන ඉන්නවා කියලා අපි ආඩම්බරෙන් මතක් කරනවා. හෙට උදේ 8 වෙනකොට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව මේ ප්‍රජා සත්කාරක වැඩසටහන ආරම්භ වෙනවා. ඒකෙදී දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අලුතින් සිටවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තවත් පැල 150ක් පරිත්‍යාග කරන්නත් කටයුතු දලා තියෙනවා. වෙලා වක් තියනවා නම් ඒ පැත්තට එන්න කියලා මම මතක් කළේ. 2:39

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී.
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

හවස දෙකයි වෙනටේ හතලෙස් පහයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසජ එක කෙව්වද බලන්න මේ අතර වගේ නම මම කියයිද කියලා මැසජ එක දකීද කියලා මම නැත්තම් ඉතින් බැර බැර චුට්ටක් ඉන්න ඕනේ හතර වෙනකම්ම ගල්පත එච්.කේ.ඩී. ගවර්න්මන්ට් එකෙන් මාෂා දෙල්හානේ කමල් දිශාන්ත ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානී රේණුකා ඉරංගේ චන්දනී ගයනී කාන්ති මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි යනවා කෑගල්ල කොටට නද ආරම්භතරට දිනේෂ් මණ්ඩාගල ඉන්දිකා ප්‍රදර්ශනී තිසර මණ්ඩාගල හංසනී මණ්ඩාගල ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හයි හයි සුබ දවසක් මනෝ. මට නම් අද ප්‍රෝග්‍රෑම් එක අහන්න විදිහක් නැහැ. ඒත් තනුව අහනවා කියලා තියෙනවා. කමක් නැහැ කමටුවක් පත් කරලා තියෙන්නේ. තනුව කියන මම මැසේජ් එක කිව්වා කියලා චාවරගේ. ඊට පස්සේ මේ කවුද ආතරණීය දවසක් වේවා පොකුරවිත සංජීවනී වගේ මැසේජ් එක නේද මේ. මහත්තයා දමින්ද පුතාලා දෙනා සඳල සහ රේෂ්මිතවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හිනාව ලස්සන වුණාට පළක් නැහැ ඒ හිනාව සමාජචලයට නම්. පණ දෙන්න කතා කරට පළක් නැහැ ඒ මෝනිචාවට නම්. මූණ ලස්සන වුණාට පළක් නැහැ හිත අවලස්සන නම්. මිනිහෙක් වුණාට පළක් නැහැ මනුස්සකම නැත්නම්. ඒක පෝස්ට් එකක් ඊට පස්සේ කියනවා. හවසට එන්නම් කියලා උදේට යන අය හවස නොඑන්න පුළුවන්. පස්සේ කතා කරමු කියන අය හමු නොවෙන්න පුළුවන්. අද හොඳට ඉන්න අය හෙට නිහඬ වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය කියලා. මේ කතාව නම් හරියට හිතට දැනනවානේ. හවසට එන්නම් කියලා උදේට යන අය ආයෙ හවස නොඑන්න පුළුවන්. පස්සේ කතා කරමු කියලා කියන අය ආපහු හමු නොවෙන්න පුළුවන්. අද හොඳට ඉන්න අය හෙට නිහඬ වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය කියලා අපිට නිකන් ඉන්නත් බෑ නේද? තරහකාරය අඩු කරගන්න. සමසේමෙන් ඉන්න පුළුවන් පරිසරයක් ඔයා විසින්ම ඔයාට නිර්මාණය කරලා දෙන්න.

0: filming us with this, man. Yep. South Asian music on top. Let's get it.
1: හවස දෙකයි වෙනහට 52යි වෙලාව. අපිට නම් ඉතින් ඔය නම් ගැලපෙන්නේ නැරන්දුකාරයේ වගේ නම්. ඊතර මිනිස්සු දෙහන් නැති නිසා හොඳයි. 0.7, 0.3, 0.5, 0.3, 0.7 බර්ත්ඩේ විෂ එකක් මට වෙලා තියෙනවනේ. ඔපෙල්ලේකේ කුමාරී, සේන කුමාරී. වැහගෙන දෙන්නේ. අද වගේ බර්ත්ඩේ එක කියලා විමල සෙන මහත්මයා මට මැසේජ් එකක් එවලා කියලා තියෙනවා. ඔපෙල් ටීම් එකම එකතු වෙලා ආවිෂ්කරනවා කියලා කියන්න කියලා තමයි කියන්නේ. 35 වෙනි උපන්දිනය කියලා වයසත් එවලා තියෙනවා. කාරි නෑ. කුමාරී අපි වාට ප්‍රාර්ථනා කරනවා. නිතුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා හැමදාම සතුටින් ඉන්න වෙලා වැඩ කරන්න. සතුටින් ඉන්න හැකියාව ලැබේවා කියලා ආදරෙන් ආශිර්වාද කරනවා. Happy birthday වාට. හොඳද? ඊට පස්සේ තියෙන මැසේජ් එක බණ්ඩාරගමින් ප්‍රියා. ඕ ප්‍රියා කොහමද? සුබතවසක් ශාමී කියලා තියෙන ආදරේ ලක්කඳ සහ ශාමී. හරි, thank you අපිට ආදරේ. ඊට පස්සේ මේක යන්නේ කවුද කියලා බලමු. සුබතවසක් ශාමී වැඩ කරන ගමන් ලක්කඳ අහගෙන ඉන්නේ. චින්තක කොරියාවෙන් ලස්සන සින්දුවකට බිරිඳ අචිනී දුව කුසිදී ලොකු පුතා මෙන්දට පොඩි පුතා ගඟුල්වත් එකතු කරගන්න කියတဲ့ මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ ශාමී ගී පොච්චක් ඕනේ කියලා තියෙනවා බොය ගොඩ පැත්තට. දෙන්නම් දෙන්නම්. සුමනා, සසන්ත, ලසන්ත ට්වින්ස්ලා ඉන්නා කියලා තියෙනවා. සුජා, රුවන්ෂී, ජගත්තත් එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එක කෙව්වට. මාත්මේ ඉන්නෝ. හරි, කවුද? එහෙම අහන්න බැයිනේ මේ මැසේජ් එක වෙලා තියෙන විදිහට. ඩුබයි ඉඳලා ලසන්ත තමයි මැසේජ් එක වෙලා තිබුණේ. වාටත් සෙන්දා කරන්න දෙන්නම්. හයි චාමි, සුබ දවසක් වේවා. අදත් ඔයාව අහගෙන ඉන්නේ මෙහෙට නම් හොඳටම වැස්ස කියලා තියෙනවා. අංජන ජයතිලක නේද? ඔයා කොහෙද කියලා දන්නේ නැහැනේ අංජන මං. අපි අන්ද එහෙනම් අපේ අන්තිම පැයට. 0.7, 0.3, 0.5, 0.3, 0.4 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා මම ඒ පෝස්ට් එකේ කමෙන්ට්ස් දාලා තියෙන අය, ලයික්ස් දාලා තියෙන අය ඊළඟ පැයදී මතක් කරන්න ලෑස්ති. ඒ අතරේ ඔයාලා තියෙනවා නම් මං කැමතියි.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. වෙලාව පසර තුනයි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවකයන් සඳහා ස්ථිරපත්වීම් පිරිනැමීම නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. වසර ගණනාවක සිට තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම් මත සේවය කළ 826 දෙනෙකු යුද හමුදාවේ ස්ථිර සිවිල් සේවක සංචිතයට අනුයුක්ත කර තිබෙනවා. ඔවුන් දිගු කාලිනව මුහුණ දුන් රැකිය අනාරක්ෂිත භාවයට විසඳුම් ලෙස එම පියවර ගත් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ඊශ්‍රායල් ආරක්ෂකංශ දකුණු ලෙබනේ පදිංචිකරුවන්ට යළි අනතුරු ඇඟවීමක් කළා. ඒ සහරාණී ගංගාවට දකුණු දෙසින් පිහිටි ප්‍රදේශය රැඳී නොසිටින

0: RTN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස

හවස තුනයි වෙනදි හතරයි බලාව ඔල් ටයිම් බෙඩ් සෙට් චාමි. අපි අපේ අන්තිම පැය පටන් අරගෙන තියන්නේ 0.7, 0.3, 0.5, 0.3, 0.7 හතර වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.7 Lakhana Radio ITN
1: ධන්නවද කුලී ගෙවල් වගේ හිත්වලට ආදරේ කරන්නේ පරිස්සමින් මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස තුන පහු වෙලා විනාඩි 8යි නේ වෙලාව. All time bed set Chami අපි අන්තිම පැය පටන් අරගෙනත් විනාඩි 8කුත් ගත වෙලා ගිහිල්ලා. 0.7 3 3 4 messages වල තියෙන බලන්නත් ඕනේ text messages පැත්තට ගියම නෑනේ. යන්ද බලන්න. Hi Chami akka කොහොමද ඉතින් ඔයාට කියලා හෂිනි ඔයා අම්බාරෙන්නේ message එකක් එවලා තියෙනවා. Hasan Manoj ලොකු මස්සිනයි ලොකු නංගිත් ඉන්නා කියලා තියෙනවා. මල්ලි කුලන් නංගි වරුණි චුටි නංගි දෙවුමි පොඩි මල්ලි දිල්ෂාන් එයාවත් එකතු කරගෙන ලස්සන සෙන්දා ගහන්න ඕනේ කියලා තියෙනවා. හැම විස්තරයක්ම මට කියලා තියෙනවා. Thank you. සංජීව රෙකලගස්කඩින් දවස බලකඩත් එක්ක ඉන්නා කියලා තියෙනවා. ලස්සන සෙන්දා ගහන දැන්නම් විඩාපත් උන මනස කූල් වෙලා යන සෙන්දාක් ඕනේ කියලා කියනවා. සුපතවසක් ශාමේ සතුටින් ඉන්න කියලා දුමි මල් වත්තනේද ඔයාවත් එකතු කරගන්න කොහෙන්ද කියලා නෑ මැසේජ් එකේ. ලස්සනම සින්දුවක් අහමු අලව කැකුලාවල රත්නක හඳව නිල්මිනී ෆොන්සේකව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ගුණසිරි කුල් හවස් එකේ ඔපාලෙ ඉන්නවා. ඊට පස්සේ පත්මිනී මිස් අහගෙන දෙන්නේ උදේ කුමාරස සමන් සමිතා වසන්ත වසන්ති නිලන්ති අතුල ඇතුළු ලක්හඩ අහන හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. කවදාවත් හමු නොවුනත් දැක නැතුවත් මට ආදරේ කියලා තියෙන්නේ. ස්තුතියි රත්නපුරේ එරත්නේ තමරා කුමාරි අපි ලස්සන සින්දුවක් කහම ස්තුතියි වගේ මැසේජ් එකට. චාමි මරත ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා චන්දි මහවත්ත පස්සාලේ මැසේජ් එකක් කියලා තියෙනවා. අර ධීරෙ ධීරෙසෙ දුන්නනේ මං කලේ. ඒක නිසා ආයෙ හින්දි සින්දුවක් අහන්න දෙන්නා තුනම ආරේ පස්සෙම. හරිද? එතකම් මේ සින්දුව ඔහට ලස්සනට ඇහෙයි. ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා පෝස්ට් එක ගන්න මම තව ටිකකින් කියන්න. හවස 3 වෙනකම් කලයි.

0: වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුරේ

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට ඔබ

0: ලකඩා රේඩියෝ ITN
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
2: ලෝකේ මිනිස්සුන්ට දැනෙන දරුණුතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වේමත් කලාවෙන්න
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැයි හවස තුන පහු වෙලා වෙන හට විසි තුනයි වෙලාම බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත මන් නිකම් මැසේජ් නම්බර් එක කිව්වේ මං කියන්න ගියේ මේ මැසේජස් ටික නෙවෙයි අයිටෙන් මාතිචාලේ 47 වන සංවත්සරයට සමගාමි ග්‍රීන් ලෙගසි 2026 ගැන මම පොඩ්ඩක් කතා කරන්නයි හදන්නේ දකුණු අධිවේගී මාර්ගයේදී රුක් රෝපණ වැඩපිළිවෙලක් අපි හෙට දවසේදී ක්‍රියාත්මක කරනවා වේලාව උදෑසන 8ට දකුණු අධිවේගී මාර්ගයේ ආශ්‍රිතව තමයි මේ ප්‍රජා සත්කාරක වැඩසටහන අපි ආරම්භ කරන්නේ දකුණු අධිවේගී මාර්ග පරිශ්‍රයේ පැල 47ක් අරුතින් සිටීමට කටයුතු දරලා තියෙනවා ඒ වගේම තවත් පැල 150ක් පරිත්‍යාග කරන්න පියවර අරගෙන තියෙනවා ITN welfare team එකත් එක්කතු වෙලා තමයි අපි මේ වැඩේ කරන්නේ වාට වෙලාවක් තියෙනවා නම් එතන පොට්ටක් ඇවිල්ලා යන්න එන්න දැන් යමු මැසේජස් ටික බලන්න. කවුද ඉන්නේ? ඇහැරියකට පැත්තට ගියාම ආනන්ද මහත්මයා මැසේජ් එකක් එවලා තිබුණා නේ. ඔන්න දැන් තමයි දැක්කේ. හයකි අපිට වහගෙන වැඩානේ කියලා තියෙනවා. සතුටින් කියන්නනේ. මඩ අනේ කියන්න එපා. අපි ලස්සන සින්දුවක් අහමු. සම්පත් මාලි. අනේ නෑ වැරදි වැරදි වැරදි වැරදි. සම්පත් මල්ලි. සම්පත් මල්ලි ඇතුළු එයාගේ වයිෆ් මගේ වයිෆ් සාකරි පොඩි බබාලා හැමෝමයි පවුලේ හැමෝමයි එකතු කරගන්න කියලා මදු තමයි මැසේජ් එක වෙලා තියෙන ධර්මිය කලින් මදෝ කියලා දාන්න මදුවා කියලා කියන්න එපා. එතකොට මට අපේ මදු සංකෝ මතක් වෙනවා. අපිත් එක්ක මදුවා කියලා තමයි කතා කරන්නේ. චාමි මේ සයිබෝවන් කොහොමද ඉතින් ආදරේ යහස තරම් හද අහන තරම් ඇහෙන තරම් වෙන සතුටක් නැති තරම් ඇයි මේ ඇබ්බැහියද ඒකට කියන්නේ කියලා අහලා තියෙනවා. හරි තැන්ක් යූ තුෂාරි ආවාදරේ නෙගතු කරගන්නවා. රංචි අයියා ඔයා අමතකුණා කියලා හිතනවා නම් අද මෙයා නමේ වලත් නෑ ඔයාගේ කොටින්ම බලන්නනේ. දෙන්න මාදර නෙගතු කරගන්න. හයියාකේ අපි වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තුෂාරා කොස්වත්තෙන් මැසේජ් එක වෙලා තියෙන්නේ. කොස්වත්තේ කියන්නේ මේ බත්තරමුල්ල කොස්වත්තෙන්ද? ඇවිල්ලා සින්දුවක් ඉල්ලගෙන යන්න එපයි මේ ළඟනේ. හයියාකේ මෙහත් කොස්වත්තෙන් සඳුනි ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම නිමේෂිකා අපි හැමදාම ඔයා වහනවා කියලා තියෙනවා. කවුද නෑගේ නම? එයාගේ නම කිව්වොත් මම මෙහෙම කියන්නම් ඈ. ඔයා සඳුනී සින්දුව ඉල්ලලා තියෙනවා මේ සින්දුව ඇහුවට පස්සේ ඒ සින්දුව දෙන්න. හරිද? හයි චාමි. චෝටි බබාව නිදි කරන ගමන් අතත් ඔයාව අහන් ඉන්නේ කියලා තේනවා. මහත්තයා ලහිරුදුව මිනදී පුතා මිනුත් ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා අතත් අයේෂ ඔයාට ඔයාගේ නම ටයිප් කරන්න අමතක වෙලා තියෙනවා. එච්චරට පිසි. හැබැයි ඉතින් පොඩ්ඩක් නිදි කරනවා කියන්නේ නේ. වැවාදරයකුතු කරගන්න. හයි චාමි, සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාටත්. හුරු පුරුදු වෙලාවේ ආතරෙන් ලෙන්ගතුකමින් අපිත් කොට වැදුනා ඕල් ටයිම් බීට්ස් විත් චාමි වහන්න කියලා. නිෂු මට මැසේජ් එකක් එවලා තියන්නේ. කියනවා ජීවිතය කියන්නේ පුංචි කතාවක්. මේ පුංචි කතාව ඇතුලේ අපි හිතන තරම් කාලයක් අපිට නැහැ. අද හිනා වෙලා කතා කරන අපි හෙට මතකයක් විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හුරු වෙන්න ඕනි හැමෝටම ආදරණීය මනුස්සයෙක් වෙන්න, එකිනෙකාට සමාව දෙන්න, එකිනෙකාට ආදරය කරන්න. මොකද හෙට කියන දවස අවිනිශ්චිතයි. හොරන බටකොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් තැවුණු සවුම සුවපත් වේවා කියලා තියෙනවා. මේකේ හැම ආත්මයකටම ශාන්තිය ලැබේවා කියලා තියෙනවා. මෙවන් විපත් අහන්න දකින්නවත් නොලැබේවා කියලා නිෂු ප්‍රාර්ථනා කරලා තියෙනවා. මම නොකිය කිව්වේ ඒ ගැන. අපිට එකම දේ කීප කීප වතාවක් කියලා හිත පාරන්න බෑ. මේවා සංවේදී කතා. ඒක නිසා හිත රිදෙන බව දැන දැන මට ඒවා කියන්න බෑ. නමුත් මෙවැනි දේවල් වළක්වා ගන්න පියවර ගත යුතුයි කියලා දේ අපි මතක් කරගන්න ඕනේ. අම්මලා තාත්තලා මීට අපි පරිස්සම් කරගන්න ඕනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. 3:27

0: හවස තුනයි වෙනට දෙයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සතුටේ සින්දුව ඉල්ලපු කෙනා වෙනුවෙන්

0: ප්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් සංවිධාන කරන
2: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
0: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
2: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
0: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
2: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකුස්රි සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: හවස 9 වෙනාඩි 38යි

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 3:45
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: හවස 3:42 වෙලාව මං ආව ලකඩ Facebook page එක පැත්තට. පොඩ්ඩක් ලහුණාද? හරි බලමු. දුලීප් සමරසිංහ නව ශ්‍රීලන්තේ අපේ සීතල රාත්‍රිය ලස්සන කරන මට ස්තුතියි කියලා තියෙන ලස්සන සින්දු හන්න දීලා ස්තුතියි. අංජන ජයතිලක හයි හයි චාමේ සුබ දවසක් ඒවා අතත් අහන් ඉන්න ඔයාට කියලා ඔයාව කියලා තියෙනවා. හෙට වැස්ස කියලා අංජන මම දැක්වා අපිට මැසේජ් එකකුත් එවලා තිබ්බනේ වට්ස්ඇප් එකට. නිලංක තුෂාර සුබ දවසක් ඒවා ඔයාටත් ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට. එසිල් ෆර්නාන්ඩෝ අට තැන්ක්යූ. විශ්ව විහග සුබදාව ලක්ෂාමේ ලසර සිින්දුවක් දෙන්න කටනායක චෙෆකෙන් අසඳ ෆනන්ඩෝ සුබදාසක්කයවායාටත් ඔශාන්ත බවන්ත මනුකටයස් ඉශ්‍රාලයෙන් එකතු කරගන්න කියලා කසුන් එවලතින මැසේජ් එක. අම්මා තාතා පොඩිමල්ලි නංගේ පබලු එහම මාතරය මම මතක් කරනු. සුරේකරයනු කොහොමද ඕල් ටයිම් බීට්ස් විත් චාමී එනකම් මග බලන් ඉන්නේ කියලා තියෙනවා. මං ඉන්න කලින් පෝස්ට් එක දැම්මනේ. දැන් ඉතින් ඇවිල්ලා යන්නත් වෙලාව ළඟයි. ප්‍යාජය ස්තුතියි ආගේ කමෙන්ට් එකට. ඊට පස්සේ කවද අපිට මතක් කරන්න තියෙන්නේ කියලා බලමු. වැටේ පුළුවන් වේද කරන්න. හරි, ප්‍රදීප් ලංකා සරා සඳනේ අහලා එකතු කරගන්න. ෂනායා ෂහානි චාමර ලියනගේ TN රූපසිංහ කියන අපේ තුෂාරානේ සනන්ත සනායක වසන්ත කුමාර දුලේප සමරසිංහ මහින්ද කුමාර දිරිමි විජය මුණිකේ වෙන්න ඕනේ ඉනෝකා මානෙල් සරන්දි අලව කොමලව මං ආදරෙන් මතක් කරනවා. ඉතුරු මැසේජස් ටික පස්සේ තමයි කියන්නේ. දැන් වෙලාව ගත්තා 3:44.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: හවස 3:47 වෙලාව. හයි චාමිනාංගී, සුබ සන්ධ්‍යාවක් වේවා. අද නම් කතරේදා සතටම ආවහන් ඉන්නවා කියලා තේනවා. සීෂෙල්ස් වලින් ප්‍රදීප් ලංකාව යව ආතරෙන් එකතු කරගන්නවා. උයන ගමන් ඉන්නේ කියලා තියෙන්නේ. දැන් වෙලා ඉවරද? මැසේජ් එක වෙලා ටිකක් වෙලා ගිහින්නේ. රමණීය සන්ධ්‍යාවක් වේවා. ඇහලියකට මියනු කරතන්නේ විනීතයි රංගනී. ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලන්න හදන්නේ. සුබ සන්ධ්‍යාවක් ශාමී, කොහොමද? හොඳින්. අතත් අපි වහන් ඉන්නවා රත්මලාන නදී මහත්තයා චමිල පාරා පංචිකායාගේ නම තාරා කියන තිහංසා ලිෂ්ව ලිප්ත අම්මා සෞමව එකතු කරගන්න කියලා තියෙනවා. නදී තැන්ක් යූ මැසේජ් එකක් එව්වට ඔයාටත් අපිත් ඉන්නවා කියලා මේ එවලා තියෙන මැසේජ් එක පළමු. සේරුවා වෙලින් කැඩි ඒ සමරසිංහ යාළු ඔක්කොමලා එකතු කරගන්නවා. හයි, මම ඉසුරු රඹුක්කනෙන් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. එයා මෙච්චර හැඩ ඇයි සින්දුව මම ඊ අහන්න දුන්නනි වාට. ඇව්වනන්ද හෙට අහන්න දෙන්න. මං හැමදාම ඔයාව අහන් ඉන්නවා. ඔයත් මගේ සහෝදරියක් වගේ කියලා තියෙනවා. හෂිනී, තැන්ක් යූ. සුබ වේවා ඔබට චාමි. අපි වේයන් කොටින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. දීපා දුව චතු පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තෙරුණී මාතලෙන් මැසේජ් එකක් කියලා තියෙනවා. ඔයත් සින්දුවක් අහන්න දෙන්නම්. කාලෙකට පස්සේ මට මේ සින්දුව ඇස ගැටුනේ. මම දැන් ඔබලගේ කන කැටෙන්න දෙන්නේ, සවනත වැකෙන්න දෙන්නේ.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Tonai wenade panas hatarai Oba sihina dakina anagathe randa pavatinne oba adariya padawena seemawan matai seema ikmama noyanna සුබම සුබ දවසක් වේවා ලස්සන සින්දුවක් දෙන්න අනුරගමෙන් අනුලාවති කොහමද බලවාදරෙන් මතක් කරනවම මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේශලා අමෙලියා සමරසේකර කොහමද ඔයවත් ආදරෙන් මම මතක් කරන හොඳේ අමෙලියා අහගෙන දෙන්නේ ඊට පස්සේ හයි ශාමී ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කසුන් කොරියාවෙන් මේ දැන් මැසේජ් එකක් එව්වේ ඔයවත් එකතු කරගන්න ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන ශ්‍රියානි වටත් සින්දුවක් අහන්න දීලා යන්න ආයෙන්නේ සිකුරාදා ඒ කියන්නේ හෙට හවස නෙමෙයි දවල් එකට ගිහින් එන්න එහෙනම් මැසේජ් සෙව්වට මම හංගිටියට Facebook එකට ගිහලා කමෙන්ට් සම්මත ලයික් දැම්මට බොහොම ස්තුතියි මම චාමිකා මොනෝජිනි සුබ දවසක්

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Leads with Jam Jam.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: කෝපි වගාව සඳහා රක්ෂණාවන්‍යයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. දේශීය සහ විදේශීය වෙළඳපොළ තුළ ඉහළ වටිනාකමක් සහිත කෝපි වගාව ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය ඉහළ නැංවීමයි අරමුණ. අපිලින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයට යටත්ව සිදු කළ කෝපි වගාව සඳහා එම යෝජනා ක්‍රමය හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. පැලසිටුවීමෙන් පසු පළමු වසර තුන සඳහා එක් එක් වර්ෂයට අදාළ රක්ෂිත මුදලින් 7% වාර මුදලක් යටතේ රක්ෂණාපණ්ඩේ වෙන් කරන බවයි කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසන්නේ. පසුගිය සති කිහිපය තුළ ගාසා තීරයට ඊශ්‍රායලෙන් ප්‍රහාර රැසක් එල්ලවී ඇති බව සහන කණ්ඩායම් ප්‍රකාශ කළා. ඉන් විශාල පිරිසක් මියගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පවුලේ සියලු සාමාජිකයන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායල්

0: දින පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: Yomaini Lakana Evening Drive
1: නොතරයේ පෙරලිකරන NLB Mega Power දවන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට Super Motor රථයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: හතරයි විනාඩි 19 වෙලාව. අපි කොයි වෙලාවකවත් හිතලා දිනවද? අපි මේ වැඩ කරන වැඩ කරලා මහන්සි වෙලා මේ ගෙවන ජීවිතය ඇතුලේ අපි ගැන හිතන්න මේ කාල සීමාව ඇතුළත කොච්චර වෙලාවක්ද වෙන් කරන්නේ කියලා. අපි අපේ පවුලත් එක්ක ජීවත් වෙන්න, ළමයි එක්ක, එතකොට දෙමව්පියෝ එක්ක මේ විදියට ජීවත් වෙන්න අපිට ලැබෙන කාලය කොච්චරද කියලා පොඩ්ඩක් හරි හිතලා බලුවොත් අපිට ලැබෙන කොච්චර පොඩි වෙලාවක්ද. හිතන්නකො දැන් උදේ 8ට වැඩට එන කෙනෙක්. හවස 4ට හතරි එහෙම නැත්නම් 5ට හරි. ඔය වගේ ලාවට පැය 8ක් ගත කරලා යනවා.
1: ඔව්.
0: හරිද? 9ට එනක් එනක් 5ට යනවා. පැය 8ක් කියමුකෝ. පැය 8ක් යනවා. එතකොට දුර ඉඳලා එන කෙනෙක් නම් පැයක් හරි පැයකම හරි පැය දෙකක් කියමුකෝ. යන එන ගමන් වලට උදේට පැය 2යි, හවසට පැය 2යි, පැය 4යි.
1: ඔව්.
0: වැඩ කරන පැය 8යි. එතකොට
1: 10යි.
0: කොම 8යි 2යි 2යි 10යි. 8යි 4යි කීයද? ළමයි කියන්නේ 8යි 4යි කීයද? 8යි 4යි 10යි. හරිද?
1: මට මතක නැතුන 4 කියලා දෙකනේ.
0: ස්කෝලෙත් ගියා නම් නේද? හයි. ස්කෝලෙත් ගියා නම් මේ මෙහෙට එන්න කලින් ස්කෝලෙත් ගියා නම්
1: කොච්චර හොඳයිද?
0: කොච්චර හොඳයිද?
1: මං හිතුවේ 2.
0: ඒතර මං හිතුවා 8යි 2යි 10යි.
1: දාහතරයි හයයි කියලා මං කියන්නේ අහන්නේ නැහැ කියද කියලා දාහතරයි හයයි විස්සයි.
0: ඔව්. එතකොට පැය 4යි නේද
1: තියෙන්නේ
0: පැය 4යි අපිට තියෙන්නේ ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න පොඩ්ඩක්
1: නිදහසේ කොහේ හරි යන්න.
0: ඔව්. ඕපදූපයක් කතා කරන්න.
1: ඒත් ওই පැය 4 අපි ඒවත් කරටව දානේ.
0: එහා පැත්තේ ගෙදර
1: ඕපදූප ටිකක් අහන්න.
0: ඕපදූප දිනාවේ මොනවද? යාලා දැන් අලුත් වාහනයක් ගෙනල්ලාද? ටීවී එකක් ගෙනාවද? ගෙයි වැඩ ඉවරද? ඔයගේ දේවල් එහෙම මෙහෙම කතා කරන්න තියෙන්නේ අපිට
1: පැය 4යි.
0: ඔය හතරෙන් පුළුවන්ද අපිට ඔය දේවල් ටික කතා කරලා ඔය දේවල් ටික කරගන්න කියලා? මිනිස්සෙට කොයිලාවකත් හිතිලා තියනවාද? මම ගණන් හදලා බැලුවොත් ඉන්නේ. ඉතින් ඔන්නෝගයි තාත්තේ. අර මිනිස් මේ අපි බලනවා සමහර වෙලාවට මේ අපි හරි සතුටින් ඉන්නවා, අපි හරි විනෝදෙන් ඉන්නවා, අපි මේ ඔක්කොම දේවල් කරනවා කියලා ගත්තට පස්සේ ඔය පැය 4 තමයි අපි දවසට අවසානේ බැලුවම මොන හරි දෙයකට ගෙදරත් එක්ක යොදවලා තියෙන කාලය.
1: ඒ පැය 4නුත් පැයක් වගේ තමයි ඒත් බැලුවාමනේ. වෙන වෙනම වැඩත් කරාට පස්සේ
0: ටීවී එක බැලුවාම ඔය දේවල්ට
1: කියන්නේ කෑව බිව්වට පස්සේ
0: ඕකට මේවට ගියාට පස්සේ එහෙම තමයි වෙන්නේ.
1: එහෙම තමයි ජීවිතේ.
0: ඒ නිසා තමන් වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් වැය කරන්න තියෙන කාලය
1: පොඩක් හරි වැය කරලා ඉමු.
0: ඔව්, අනිවාර්යයෙන්. ඉතින් ඒක වැය කරන්න තියෙන වෙලාව ගැන හිතන්න. එතකොට ඒක ගැන හිතලා වැඩ කරන්න.
1: ඔව්.
0: එතකොට නැත්තම් මේ කොයි තරම් දේවල් කරත් අන්තිමට වැඩක් නැහැනේ. අපි නිකන් මහමගටයි රැකියා ස්ථානෙටයි
1: තමයි
0: දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ. රයිට්. ඒක නිසා ගෙදර ගිහිල්ලා අපි ඉන්න ටික වෙලාවේ හරි රසට කෑම වෙලා කදාගෙන කන්න ඕන. අන්න ඒකට තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදන ගෙදර ගෙනihin තියන්න කියලා. එතකොට ඔය ඉන්න පැය 4 හරි හොඳට රසට කෑම ටිකක් හදාගෙන කාලා ගෙදර මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්න පුළුවන්. නැත්තම් හදන කෑම එකත් රහ නැහැ කියලා තව ටිකක් මූණ නරක් කරගෙන මූණෙල්ලගෙන හිටියොතින්
1: පැය 4ක් නැහැ
0: මහත්තයා. රයිට්. ඒ නිසා ගෙදර අරන් යන්න විජය 3-5 මිරිස්කුඩු මේ කියන දේවල් ටික වගේම වෙනස් විදිහට කෑම ටිකක් හදාගන්න, ඉදියාප පිටි නූඩල්ස් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා.
1: ඉතින් ආත පුළුවන්කම තියෙන අපේ රසය රටේ සම්බර බෙදෙන විජය නිෂ්පාදන ළඟම තියෙන වෙලෙන් සැලෙන් වෙන්න පුළුවන්, සුපර වෙලෙන් සැලෙන් වෙන්න පුළුවන් මෙලදී ගන්න විශ්වාසයෙන්ම.
0: එවගේම ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න හොඳ නිෂ්පාදන පෙළක් වෙලා තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දීලා ඩෝමා නිෂ්පාදන පෙළක් විශේෂයෙන්ම සහල් නිෂ්පාදන, ඒ වගේම ඇඹරුම් කර්මාන්තය, වගේම පොල්තෙල් කර්මාන්තය, මේ වගේ දේවල් වලට යොදා ගන්න පුළුවන් තාක්ෂණයෙන් උසස් මැෂින්ස් ගණනාවක් දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින් අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තැනක් නම් ඒ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියන්නේ. ඉතින් දැන් ඔයාට සහල් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරනවා නම් ඩෝමා කලවැටවත් කිරීමේ යන්ත්‍ර, කැටනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මෙතරින් එහාට ඇඹරුම් මොනාහරි ආශ්‍රිතව ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඇඹරුම් යන්ත්‍ර වගේම පොතල් හිඳන යන්ත්‍ර, මේ කියන හැම යන්ත්‍රයක්ම ඔයාට එකම තැනකින් එකම වහලක් යටි ඔයාට අවශ්‍ය විදිහට අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාධ්‍ය වලින් ගන්න හැකියාව තියෙන එකට යන්න ඕන හොඳම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නොම්බර 30 කැලේන පාර මහරගම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන ඔයාට යන්න පුළුවන් කම තියෙනවා. නැත්නම් කතා කළ විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. මෙන්න නම්බර් 1.1176 579
0: අවස 4:25 වෙලාව.

0: හවස 4 විනාඩි 32යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7. මහජන සම්පත රටටම සම්පත.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

රේඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 34 වෙලාව විවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. කවුද ඉන්නේ අපිට මැසේජ් කරපු අයෙක්මන්ට මතක් කරන්න ඕන.
1: පුසලවෙන් අනුරු ඉන්නෝ මේ වෙලාවේ ආව එකතු කරගන්නවා සින්දුවකට. ඒ දෙකම අපි තහගෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා සරත් ශාද් ඩයස් මැසේජ් එකක් දාලා තිනවා රයිගම ඉඳන්. ඔයවත් එකතු කරගන්න ගමන් පැතුම් කළුතරින් නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ සෙට් එකම එකතු කරගන්න වැඩ කරන තැන ඉන්න කියලා තියෙනවා. හරි, ඔකේ ඔයවත් එකතු කරගන්නවා. කටියුම එකතු කරගෙන දෙවමිනි මැසේජ් එකක් දාලා තිනවා මතකමේ ඉඳන්. ගෙදර අක්කා නංගි අම්මා තාත්තා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ සුරන්‍යා ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න අයියේ අක්කේ කියලා තමයි දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්න ගමන් වැඩ කරන තැන හැමෝමයි හොඳ මියාලෝ දෙනවත් එකතු කරගෙන ලස්සන සිදුවක් දෙන්න කියලා නුගාර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා.
0: ඒ වගේම අපි මතක් කරන ඕන විශේෂයෙන්ම දැන් හෙට ITN ඒ වගේම අපේ සංවත්සරය
1: Green Legacy
0: 2026 මේ දෙකම පැවැත්වෙනවා. ඉතින් විශේෂයෙන්ම අවුරුදු 47 කියන පුංචි කාලයක් නෙවෙයි. මේ රටට රූපවාහිනියක් බලන්න මිනිස්සුන්ට අවස්ථාව ලැබුණා නම් ඒ ITN එකත් එක්ක. ඉතින් මේ වටිනාකම අභිමානේ සියලු දේ එකතු කරගෙන අපි 47 වෙනි අවුරුද්දට පියවර තබද්දී විශේෂයෙන්ම සංවිධානය වන Green Legacy 2026 හරිත සත්කාරය හෙට දවසේදී ඔන්න දකුණු අධිවේගී මාර්ගයේදී ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ලාෆෙකෝ ශ්‍රී අත්තල් බඳගෙන තමයි මේ කටයුත්ත සංවිධානය වෙන්නේ.
1: ඉතින් දකුණු අධිවේගී මාර්ගය හරහා තමයි මේක ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව කහතුඩුව අතර තමයි මේ කාර්යය සිදු වෙන්නේ. ඉතින් පැල 47ක් නෙවෙයි නේද?
0: පැල 47ක් අපි.
1: පැල
0: 47ක් අපි මේක හිටවන්නේ සංකේතාත්මකව 47 වසරක් පිරීම නිමිත්තෙන්.
1: 150ක් පරිත්‍යාග කරන්නට නියමිතයි. තවත් පැල
0: 150ක් පැල ලබා දෙනවා. අපි 47ක් හිටවනවා හෙට මේ සංකේතාත්මක විදියට. ඉතින් හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න, කොළ පැහැ ගැන්වුණු රටක් දකින්න අපි හරි ආසයි. මොකද හේවණක් තියෙන තැනක ඕන මිනිස්සෙක් නතර වෙනවා. ඉතින් හේවණක් තියෙන තැනකට අපි හරි ආදරේ. ඒ නිසා ලොකු කාන්තාරයක් මැද්දේ පුංචියට හරි ගහක් තිබුණොතින් ඒ ගහ යටට ගොඩාක් අය සතු එකතු වෙනවා අපි දැකලා තියෙනවානේ. ඉතින් ඒ වගේ අපි ගහක් හිටවලා අපිට පුළුවන් නම් මේ රටට, ලංකාවට, අපි ඉන්න රටට අපිට පොඩි උපකාරයක් කරන්න. ගහක් හිටවනවා කියන්නේ ලොකු උපකාරයක් පරිසරයට කරන. ඒක කරන්න අපි පැකිලෙන්න ඕන. හොඳ නෑ. ඉතින් ඒක තමයි සංකේතාත්මකව මේ විදිහට කරන්නේ අපි.
1: ඒක දවසේ කියලා කියන්නේ ලෝක පරිසර දිනය. ඉතින් ඒක සංකේතවත් කරන ගමන් තමයි මේ Green Legacy 2026 අපි ක්‍රියාත්මක වන්නේ මේ කටයුතුත් එක්ක. විශේෂයෙන්ම කියන්න ඕනේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමග ලාෆ් එකෝ ශ්‍රී ආයතනය තමයි මේ කටයුතට අපිත් එක්ක එකතු වෙන්නේ.
0: උදැසන 8ට දකුණු අධිවේගී මාර්ගය ආශ්‍රිතව මේ කටයුත්ත අපි ප්‍රජා සත්කාරක වැඩසටහනක් විදිහට ක්‍රියාත්මක කරනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මේක අපි විශේෂයෙන්ම සංකේතාත්මකව මේක දෙනවා වගේම අපි කියන්නේ ඔබටත් පුළුවන් නම් පැලයක් හිටවන්න මේ පරිසරයට උපකාරයක් කරන්න. හරි, 4:38 වෙලාව විවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වගේ මැසේජ් එකක් තවන්න 0607 03 93 5 93 7 අපේ WhatsApp නම්බර් එකට.

0: ඊයේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලොතරයි NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. පත්තරේ පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: හවස 4:43 වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සමහර යාළුවෝ අපිට ඉන්නවා අපිට මේ උදව්වක් ඕන වුණාම විතරක් මතක් වෙන.
1: ඔව්. එහෙම වෙලා කරන්නේ කියලා දානවා.
0: ඔව් එහෙම වෙලා එහෙම අයින්නෝනේ දානත් දිනෝනේ.
1: ඔව් අම්මේ ඉන්නවා.
0: කියලා උදව්වක් මොන හරි ආශ්‍රතාවයක් වුණාම විතරයි යාළුවට අපිව මතක් වෙන්නේ. නැත්තම් මලාට අපි දන්නේ
1: නැහැ. මැරිලාද කියලා බලන්න.
0: මැරිලාද කියලා බලන්න. එතකොට දැන් තව සමහරු ඉන්නවා. උදව්වක් ඉදිරියේදී.
1: හරි.
0: කියන්නේ තව සතියකින් සති දෙකකින් මාසිකින් විතර උදව්වක්
1: ඕන වෙනවා තිනවා. එහෙනම් දැම්මම කතා කරගෙන යනවා නේද?
0: අන්න රයිට්. හොඳ අත්දැකීම් තියෙනවා.
1: ඔව් ඒක.
0: කියන්නේ එහෙම කාලයක් එනවා දැන් තව ටික දවසකින්.
1: ඒ
0: නිසා දැම්ම පොඩ්ඩක් කතා කරලා ට්‍රැක් එකට දාගන්න
1: ඕනේ. ඔව්.
0: එහෙමයි ඉන්න. මේ වගේ අර මිතුරන් වර්ග තියෙනවා. අපිට අර බුදුදහමේ උගන්නන
1: එක එක වර්ග තියෙනානේ.
0: ඒ ඒ ඒ වර්ග නෙමෙයි මේවා මේ නවීන
1: වර්ග.
0: ජෙන් සෙට්.
1: ජෙන්සි
0: මිතුරන් වර්ග.
1: හරි ජෙන්සි විතරද මේක හැව මිතුරු වර්ගයකට තියෙනවා.
0: හැම එකකම තියෙනවා. මේ එහෙමයි ඉන්නවා. කියන්නේ උදව්වක් ඕන වෙයි කියලා හිතාගෙන දැම්මම ට්‍රක් එකට දාගන්න ඕන කියලා කෝල් එකක් එහෙම දීලා
1: සැපසනීප එහෙම අහලා
0: සැපසනීප හයන
1: ඉන්නද කියලා අහලා
0: එහෙමයි ඉන්නවා. තව සමහර ඉන්නවා උදව්වක් ඕන වෙච්ච ගමම්ම
1: ඒ මොකද කරන්නේ
0: යාළුවෝත් ඉන්නවා. මේ අතර ඉන්නවා හැමදාම කෑමද බිව්වද කියලා හොයලා බලලා කරදරයක් වුණාම සතුටකද දුකකදී හැමදාම දිමුදව් කරන යාළුවොත්
1: ඉන්නවා.
0: ඇනයක් වෙලා ඉන්න යාළුවොත් ඉන්නවා.
1: එයාලත් නැතුවම නෙවෙයි.
0: නැතුවම නෙවෙයි. ඉතින් දැන් ඒ වගේ තමයි දැන් ඩීප් ටෙක් වෝටර් පම්ප් කියන්නේ. හරිද? මේක වහින කාලෙට අපිට ඕනේ නැහැ.
1: හරි.
0: මොක වෙන වෙන්නේ නැහැ නේ. වැස්ස තියෙනවනේ.
1: වැස්ස තියෙනානේ.
0: කියලා පැත්තකට දාලා ඉන්න ඕනේ යාළුවෙක් නෙවෙයි.
1: නෙවෙයි.
0: මොකද මේක ඕන වෙන වෙලාවක් තියෙනවා. වැස්ස නවතින්නේ අපි දන්නේ නැහැ. අදද හෙටද අනිද්දද කියලා. පෑව මල්ලන්න ගත්තට පස්සේ අපිට යාළුවෝ මතක් කළ වැඩක් නැහැ.
1: නෑ.
0: ඔය යාළුවෝ ලං කරලා තියාගන්න.
1: ඔව් දැම්මම කතා කරන්න කෝල් එකක් අරගෙන එමු තියාගන්න.
0: අරගෙන ඕඩර් එක දාලා ගෙන්නලා තියාගන්න. මේ වැස්ස ආශුව කරන්න එපා. හැමදාම මේ 305 දවසේම වහින්නේ නැහැ. වාගේ වගාවට ඕන කරන වතුර ටික සපයා ගන්න ගියාට පස්සේ ඔන්න කලබලයට ඒ වෙලාවට මෙයා මතක් කළ වැඩක් නැහැ.
1: ඩීප් ටෙක් ආයතනයෙන් ගොන්නාට පුළුවන්කම තියෙනවා. සම්පූර්ණයෙන්ම සූර්ය ශක්තියෙන් විතරක් වැඩ කරන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය මිලදී ගන්න. එතකොට ආට පුළුවන් අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා. අස්වැන්න සරු කරගන්න වගේම පිරිවැය අඩු කරගන්න. අනිත් එක තමයි ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂීව මිල අඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය ඔන්න ඔබට දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නේ. නිසා දැන් දැන්ම කතා කරන්න අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. 0711711711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: තම සමහර යාළුවෝ ඉන්නවා.
1: හරි කවුද?
0: යාළට යාළුවෝ මතක් වෙන්නේ මොන හරි යාට මොන හරි ටිකට් එකක් හැදිලා සල්ලි ටිකක් ලැබිලා
1: හරි
0: මේ ලොකු බිස්නස් එකකින් දියුණු වෙලා කියලා ආරංචි වුණාට පස්සේ ටක් ගාලා කෝල්ලා ගන්න. මචං කොහොමද කාලෙකින් සෙට්ුනේ නෑ නේද? උඹට හරි ගිහිල්ලා නේද?
1: අපිව මතකයි නේද?
0: අපිව මතකයි නේද? අමතක නෑනේ. අර අමතක එන්න කොහොමද? අපි අර
1: එකට බත් එක කාලා
0: අර ඔයා කන්න කලින් මම බිත්තරේ කෑව මතක නැත්ද? අපි කෑම එක දිගාරනකොටම
1: එවනා ගොදර මතකයි.
0: එහෙම කියලා ඒ වගේ පොඩ්ඩක් මතකේ
1: අලුත් කරලා ගන්නවා.
0: මතකේ අලුත් කරලා ගන්නවා.
1: හරි.
0: එයාට හරි ගිහින් තියෙන්නේ.
1: මා
0: බිස්නස් එකකින් ගොඩ ගිහලා එවනත්තන් ටිකට් එකක් ඇදලා වාසනාවක් මොනාරි පාත් වෙලා.
1: ඔව්.
0: ඒ වගේ දෙයකින් කොල්ලට හරි ගිහිලා කියලා දැනගත්ත හැටි අර වගේ මැසේජ් එකක් කෝල් එකක් එන්න පුළුවන්.
1: එහෙම
0: යාළුවෝත් ඉන්නවා.
1: ඔව්.
0: එහෙම යාළුවෝ ඉන්නවා කියලා දැනගෙනම
1: හරි.
0: වාසනාව උරගා බලන්න ගොවිස්ත ලොතරැයියා කරගෙන. වාටත් නැති යාළුවෝ කෝල් කරයි.
1: ඉතින් වාගේ කෝටිපිත හිරේ හැබැයි කරගන්න ඔන්න ආට පුළුවන්කම තියෙනවා. විශ්වාසය මිලදී ගන්න ගොවිසත ලොතරැය. ඉතින් මෙතනදී වාර මතක් කරන්න ඕනේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයක බද අරමුදලට දායක වනත් ගොවිසත ලොතරැය. ඉතින් ඔන්න ආට චාන්ස් එක තියෙන ඔයාගේ හීන හැබැයි කරගන්න ගමන් ගොවි ජනතාවට සත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැය හිතේ හැටියට අරගෙන ජයග්‍රාහකෙක් වෙන්න.
0: යාළුකම් නැති වෙන එකක් තමයි කෑම වේල රසවත් නැතුව කෑම ටිකක් ගෙදරට එන යාළුවෙක්ට දුන්නොතින්
1: හරි
0: යාළුකම් නැති වෙන හේතුවක් වෙන්න පුළුවන්.
1: අපි කෑම බලාගෙන දන්නේ ඔක යන්නේ
0: ඉතින් මොනවද මන් දන්නේ දුන්න පොල් කුඩු වගේ පිදුරු වගේ දේවල් ටිකක් දුන්නා
1: මේව තමයි මේ අහන්න වෙන්නේ ඉතින් ඒකයි අපි මේ කියන්නේ
0: කියලා ඔහොම බැනුම් අහන්න වෙන්න පුළුවන් යානුවෙන් ගුණත් බැනුම් අහන්න වෙන්න පුළුවන් හරියට වාගේ ගෙදරට එන කෙනෙක්ට කෑම ටික රසට දෙන්න බැරිනොද ඒ නිසා ගෙදර තියනවා නම් විජය මිරිස් කුඩු 3 5 කහ කුඩු මේගාගේ දේවල් ටිකක් ගෙදර ගෙනහිලා විජය නමින් විජය ලුණු පැකට් එකේ ඉඳලා ඔයාට පුළුවන්කම තියනවා ගෙදරට එන නෑදෑයෙක්ට යාළුවෙක්ට විජය තේ එකක් දෙන්න පුළුවන් නම් කෝප එකක් දෙන්න පුළුවන් නම්
1: ඒ ඇතේ
0: යාළුකම් හිතවත්කම් වැඩි වේ අලුත් වේ ඒ නිසා විජය නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න
1: ඉතින් විජය කියලා කිව්වහම රසකාරක වර්ණක કૃતિમાં දේවල් මේ කිසිව දෙයක් අඩංගුනත් නිෂ්පාදන තමයි අපිට විජය කියන නමින් ලැබෙන්නේ ඉතින් ආදන තත්වයෙන් වගේම ගුණාත්මක වෙන්න උසස් නීම ප්‍රමිතියේ දේවල් හොයන ඔයා වෙනුවෙන් තමයි අපේ රසේ රටේ සමර බෙදර විජය නිෂ්පාදන තියෙන ඉතින් ළඟම තියෙන වෙලෙන්සලෙන් වෙන පුළුවන් සුපිරි වෙලෙන්සලෙන් කොහෙවත් වර්ධින්නේ නැහැ ඔයාට බලංකම තියෙන අපේ රසේ රටේ සමර බෙදර විජය නිෂ්පාදන මිලදී ගන්න.

0: Kétaja. ඔබවිත තිල්න කිරීමේ බැති පරදායකත්වය.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: මතක කළේ නැහැ.
1: අනේ මැඩම්, මං කොහොමද මෙහෙම සල්ලි ගන්නෙ?
0: අනේ මේ බොරු කැටයන් නැතුව ගන්නෝ. වඩිය වෙනුවට ගෙදර මනුස්සයව ගන්න ගිය කෙනෙක් වැරද්ද?
2: විසේකාරේ සතේ දින පහේම රාත්‍රී 9:00ට ITN

0: හවස පහයි විනාඩි 8යි වෙලාව. අපි ආහාර ගන්නකොට අපි හැම වෙලාවෙම බලන ඕනේ පිරිසිදුකම ගැන.
1: ඔව්.
0: අපි කියනවා කඩේ මුදලාලිට සමහර වෙලාවට අපිට අපිරිසිදු කියලා හිතන කෑම වේලක් දුන්නොත් ගන්න ගාන කී වුණත් කමක් නැහැ මුදලාලි.
1: දෙන එක හරියට දෙන්න.
0: පිරිසිදුව.
1: හා.
0: ඒ වගේ අපි

0: ඕනනේ.
1: අපි කියන වෙලාවල් තියෙනවා.
0: තියෙනවා තියෙනවා.
1: මොකද අපිට හරි වැදගත්. පිරිසිදු ආහාර ටිකක් ගන්නවා කියන එක.
0: ඔව්.
1: අපිරිසිදු ආහාර නිසා වසරකට මිලියන 1.5කට ජීවිත අහිමි වෙනවා කියලා කිව්වොතින් විශ්වාස කරන්න අමාරුයි නේද?
0: මිලියන 1.5ක්.
1: මිලියන 1.5කට ලෝකයේ තුල ජීවිත අහිමි වෙනවා. වසරකට අපිරිසිදු ආහාර නිසා. අපි හිතන්නේ නැති පැත්තක්.
0: ඒකනේ.
1: අපි නිතරම කතා කරනවා එක එක රෝග සම්බන්ධයෙන්, බෝවන රෝග, බෝනෝන රෝග, අනතුරු මේවායින් මැරෙන ගණන් කතා කරනවා.
0: හැබැයි
1: අපි කවදාවත් හිතුවද මිලියන 1.5ක් ජීවිත අහිමි වෙනවා කියලා අපිරිසුදු ආහාර නිසා. ඉතින් ලෝකයේ අපිරිසුදු ආහාර, අනාරක්ෂිත ආහාර පරිභෝජනය හේතුවෙන් මේ විදිහට මිනිස් ජීවිත මිලියන 1.5ක් විතර අහිමි වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි කියන්නේ. ජුනි 7 වෙනි දිනට යෙදෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් තිබුණා. ඒකෙදි තමයි විශේෂ වාර්තාවක් නිකුත් කරමින් මේ විදිහට මේ අනාවරණය කළා තියෙන්නේ. ඉතින් ඒ වාර්තාව අනුව සෑම වසරකටම ලෝක ජනගහනයෙන් මිලියන 866කට අධික පිරිසක් වෛරස්, බැක්ටීරියා වගේම පරපෝෂිතයන් සහ විවිධ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර ගැනීම නිසා රෝගාතුර වන බව තමයි ඒ වාර්තාවේ සඳහන් වෙනවා කියලා කියන්නේ.
0: ලොකු භයානක තත්ත්වයක්.
1: ලොකු භයානක තත්ත්වයක්. අපි සමහර වෙලාවට නොහිතනවා මැස්සෙක් ඉන්නකොට කෑම එකක් අපි දැක්කම
0: අපි හිතනවා
1: මොකද්ද ඕක කමන්නේ. එහෙම එලවල දාලා මුදලාලි කෑම එක දෙන්න පුළුවන්, බනිස්ස කරන් දෙන්න පුළුවන්. හැබැයි ඕකෙන් අපිට බැක්ටීරියාවන්, වෛරස් මේ වගේ දේවල් ශරීරගත වෙනවා කියලා අපි හිතන්නේ
0: නෑනේ.
1: ඒක තමයි මේ හේතුව. ඉතින් අපිරිසුදු සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනයෙන් අවම වශයෙන් එකිනෙකට වෙනස් වූ රෝග 200ක් පමණ
0: 200ක්
1: හට ගන්නවා කියලා තමයි මේ විදිහට මේ කියන්නේ. ඉතින් ඒක නිසා මිනිසුන්ගේ සෞඛ්‍ය, ජීවනෝපායන්, එවැගේම අධ්‍යාපනය, ආර්ථිකය කෙරෙහි මේ තත්ත්වයන් හැම එකකටම මේ විදිහට මේ ගන්න.
0: මේක ගොඩක් වෙලාවට පොඩි දරුවන්ට හිම බලපානවනේ සෑහෙන්න දුරට.
1: කුඩා දරුවන්ට විශේෂම බලපානවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන ආකාරයට අනාරක්ෂිත ආහාර නිසා වැළඳෙන රෝගී තත්ත්වයන්ගෙන් 40%කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා කියලා කියන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්.
0: 5ට අඩු දරුවන්ට.
1: වයස අවුරුදු 5ට අඩු දරුවන්ට. මොකද යාළගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙලා නැහැ තාම. ප්‍රතිශක්තිය වර්ධනය වෙන ගමන්
0: තියෙන්නේ.
1: ඉතින් මේවා නිසා ඉක්මනින්ම රෝගකාරකයන්ට ශරීර තුල පැලපදියම් වෙන්න පුළුවන්. යාළට සටන් කරන්න ශරීරය තුලින් ප්‍රතිශක්තිය නැති නිසා විරුද්ධ, ඒ කියන්නේ මේ ඉන බැක්ටීරියා වලට නැත්නම් මේ වෛරස් වලට එරෙහිව සටන් කරන්න පුංචි දරුවන්ගේ ශරීරය තුල ප්‍රතිශක්තිය වර්ධනය වෙලා නැති නිසා මේ විදිහට රෝගාතුර වෙනවා කියලා තමයි කියන්නේ.
0: දැන් මේකෙන් ඇත්තම ගත්තොත් එහෙම මේ චූටි දරුවෝ මිය යනවා කියලත් කියනවා නේ.
1: විශාල ප්‍රමාණයක්. මේ හේතුව නිසා මිය යනවා කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය යනවා කියලා කියනවා. මේ විදිහට මේ අපිරිසුදු ආහාර නිසා වැළඳෙන රෝගාබාධ වලින්.
0: ඉතින්
1: මේ තත්ත්වයන් වලින් මිදෙන්න හැම වෙලාවෙම ඔයාට, ඔයාගේ දරුවට ලබා දෙන ආහාර පිරිසිදුව ලබා දෙන්න පුළුවන් විදියට කටයුතු කරන්න කියන එක තමයි විශේෂයෙන්ම ළමයින් සම්බන්ධ කරන්න තියෙන්නේ. ඉතින් මේක ළමයින්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ට හැම කෙනෙක්ටම මේ තත්ත්වය මේ විදිහටම බලපානවා.
0: ඉතින්
1: සමහර වෙලාවට විවිධ බෝ නොවන රෝගවලින් පෙළෙන වැඩිහිටියෝ ඉන්නවා. එයාල ළඟත් ඔය ප්‍රතිශක්තිය කියන එක, විශේෂයෙන්ම වකුගඩු රෝගය වගේ රෝග තත්ත්වයන් වලින් පෙළෙන අයට ප්‍රතිශක්තිකරණය කියන එක අඩුයි. ඒ නිසා රෝගකාරකයන් තග්ගාලා ශරීරය ආක්‍රමණය කරන්න ඔවුන් අතර ඉඩකඩ තියෙනවා.
0: අර අපි හැම වෙලෙම කියනවානේ අත් හොදන්න හොඳට කෑම කන්න කලින්. එතකොට ඔය අපි ගන්න හොදන්න කෑම කන්න කලින් මේ වගේ දේවල් කියනවනේ අපි සෑහෙන.
1: ඔව්, ඒ නිසා ඒ කියන දේවල් නිකන් අර විහිළුවට කට කහනවට කියන කතා නෙවෙයි. ඇත්තටම මේ පිරිසුදුව කෑම ටික හදා ගන්නා වගේම අපි අත්වලින් පිරිසුදුව අත හොදලා කෑම ටික කන එකෙන් අපිට වැළඳෙන්න තියෙන රෝගකාරක බොහෝ ප්‍රමාණයක් අවම කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පුංචි දරුවෙක් කෑමක් ගන්නකොට අත හොදන් ඇවිල්ලා කන්න පුතා කියලා අපිට පොඩි කාලේ කිව්ව අපි දැකලා තියෙන දැන් වැඩිහිටියෝ විදිහට කියන වෙලාවක. මේවා නිකම්ම හැදිච්ච කතා කියන දේවල් නෙවෙයි. මේ දත්ත එක්ක දැන් පේනවා නේද, ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසක් මේ යනවා කියලා කියනවා අපිරිසුදු ආහාර නිසා. අපිරිසුදු ආහාර විතරක් නෙවෙයි, අපි අත්පය අපිරිසුදු වුණත්
0: ආහාර ගැනීම
1: මේ தත්ත්වයට හේතු
0: වෙනවා. ඒක අනිකර පිසු ආහාර, අමු ආහාර මේ දේවල් වෙන් වෙන්ව තියාගන්න කියලාත් කියනවානේ.
1: ඒ අර ඒ වැයිනුත් ආයමත් බැක්ටීරියාවන් එකතු වෙන්න පුළුවන් කියන එකත් එක්කනේ.
0: දැන් ගොඩක් වෙලාවට අර ෆ්‍රිජ් වල දාදි ඔක්කොම එකට දාන්නනේ සමහර අය.
1: ඒක නිසා ඔය කියන කාරණා ගැන පොඩ්ඩක් හිතන්න. අපි හිතන්නේ නැති සමහර පැති මේවා.
0: ඔව්.
1: ඔයාගේ නිරෝගී දහමයට මේ කියන කාරණා ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා.

0: Lakhanda Radio ITN
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: Live, beat, ekta mix winner.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සින්දු කියන්න අපි හැමෝම ආසයිනේ.
1: ඔව්.
0: දැන් ඔය අර මේ තියෙනෝනේ අර මොනවාද Bluetooth speaker, music speaker.
1: හරි.
0: Buffers තියෙනෝනේ අර කේක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා.
1: තියෙනවා තියෙනවා.
0: සින්දු කියන කැරොකේ සින්දු කියන
1: එනද
0: නේ?
1: මයික් එකත් එක්ක
0: තියෙනෝනේ.
1: හරි.
0: දැන් ඕක හරි වදයක් කරලා තියෙන්නේ.
1: වටේ පිටේ මිනිස්සුන්ට ඒව.
0: නෑ, ඕක අයිතිකාරයෙ ඉන්නවනේ.
1: ඔව්.
0: ඒක අයිතිකාරයට සින්දු කියන්න පුළුවන් වුණත් බැරි වුණත් මෙයා සින්දු
1: කියනවා.
0: සින්දු කියනවා.
1: ඔව් ඔව් ඔව්.
0: කියන්නේ මේකක් තියෙනවා නම් මයික් එකක් තියෙනවා නම්
1: ගැට ගහගෙන කොහම හරි කියනවා.
0: පොර සින්දු කියනවා.
1: හරි.
0: අහන් ඉන්න ඉතින් ඔක පුළුවන් වෙන්නත් බෑ අපිට. වේදනාවක් නේ.
1: ඔව්. වේදනාවක් වෙන වෙලාවල් දිනවනේ.
0: සින්දු කියන්න බැරි මිනිස්සෙක්ට.
1: හරි.
0: ඔය විදිය බෆල් එකක් මයික් එකක් එක්ක හම් වෙලා ඔය විදියට Bluetooth කනෙක් කරගෙන කරක සින්දු කියන්න ගත්තොත් සින්දු කියන්න බැරි මිනිස්සෙක්.
1: හරි.
0: ඒක කොයි තරම් වේදනාවක්ද
1: කියලා. ඒුණාට උත්සාහය වටිනවනේ. උත්සාහය අපි අගේ යන්න ඕනේ.
0: උත්සාහය අගේ යන්න ඕනේ. දැන් ඕක නිසා හරියට ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: කට්ටියක් එකතු වුණාට පස්සේ මේ සින්දු කියනවනේ.
1: ඔව්.
0: පොඩ්ඩක්
1: වෙයි. සින්දුමනි කියන්නේ
0: නේද? සෙට් වෙච්ච වෙලාවටම සින්දු කියනවනේ.
1: හා.
0: සින්දු කියනකොට දැන් මේකේ අයිතිකාරයා එයාගෙන බෆල් එකේ මයික් එක.
1: හරි.
0: පොර සින්දු කියනවා. එතකොට දැන් වටේ ඉන්න ඇත්තටම සින්දු කියන්න පුළුවන් මිනිහෙක් හිටියත්
1: හරි
0: මිනිහට අවස්ථාවක් සමාන ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. මොකද අයිතිකාරයා එයා සින්දු
1: කියනවා. හා හා.
0: ඉතින් දැන් ඉස්සර හොම නෑ ඉස්සර ඩෝල් කියක් මොන හරි එහෙම තිබුණාට පස්සේ
1: කට්ටියම එකතු වෙලානේ
0: වටේ ඉන්න කට්ටියත් ඔක්කොම සින්දු කියනවා. මේක අයිතිකාරය විතරක් නෙවෙයි කියන.
1: ඔව්.
0: දැන් මේක හරි කරදරයක් වෙලා තියෙනවා සමහර වෙලාවන් වලදී. හැබැයි කොහොමනත් ලංකාවේ ඉන්න ගායන හැකියාව තියෙන
1: හරි
0: ඔයා මෙච්චර කාල වාගේ බාත්รูම් එකේ නම් සින්දු කිය කිය
1: මම
0: තරුවක් උනේ.
1: ඔයා
0: කැමති නැද්ද බාත්รูම් එකෙන් එළියට ඇවිල්ලා
1: සින්දු කියන්න?
0: රටට වැහෙන්න සින්දුවක් කියලා හොඳ තරුවක් වෙන්න ආස නැද්ද?
1: ඒකනේ.
0: අන්න එහෙම ආසාවක් තියෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක්. ඔයාට හිතට දැනෙන සින්දුවක් තෝරගෙන
1: හරි
0: ලස්සනටම ගායනා කරන්න පුළුවන් සින්දුවක කොටසක් ෆෝන් එකකින්.
1: ඔව්.
0: අපි මේ කියන්නේ ස්ටුඩියෝ වලට ගිහිල්ලා
1: රෙකෝඩ් කළා නේද? ඉෆෙක්ට් දාලා එහෙම ඕනේ.
0: එහෙම ඕනේ. අපිට ඔයාගේ ෆෝන් එකෙන් හොඳට නොයිස් නැති තැනක වටපිටාවේ ශබ්දවත් නැති තැනක ඉඳලා රෙකෝඩ් කරලා සින්දුවක කොටසක් ඔයා කැමතිම ලස්සනම ඔයාලට ගායනා කරන්න පුළුවන් සින්දුවේ කොටසක් රෙකෝඩ් කරලා ඒ වොයිස් කාඩ් එක 0.7006666 අන්න ආයෙමත් කියන්නේ අංකේ
1: 0.7006666
0: WhatsApp කරන්න. රයිට්. ඒක නිසා ඔයාලට පුළුවන් ඔන්න ගායකයෙක් වෙන්න ලස්සනට වාගේ හඩට තරක් ගන්න. කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි දෙයක්.
1: ඔව්.
0: ඊට පස්සේ අපි ඒ අතරින් තෝරගෙන සිලෙක්ට් කරගෙන
1: හරි
0: ආයි තෝරගෙන සිලෙක්ට් කරගෙන
1: හරි
0: ඊට පස්සේ රයිට්. ඒ නිසා වාගේ හැකියාවට තනක් දෙන්න, වාගේ ගායන හැකියාවට අවස්ථාවක් දෙන්න ඔන්න ලක්කඩ අපි ලෑස්ති වෙලා ඉන්නවා.
1: ඉතින් ආයි මතක් කරන්නම් ඔයාට නම්බර් එක 0.7006666 0.7006666 ට ඔයා සින්දුවක් කියලා, ඔයා ආසම සින්දුව ලස්සනටම කියන්න පුළුවන් සින්දුව කොටසක් රෙකෝඩ් කරලා ඔයාට WhatsApp කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට.
0: සින්දුවක් අහන්න ඕන කියලා මැසේජ් කරපු කට්ටිය කවුද ඉන්නේ ඉක්මනට මතක් කරන්න ඕන අපිට. මජීස් මැසේජ් කළ තියෙනවා.
1: හරි.
0: යවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මීගම් ඉදලා මැසේජ් එකක් කියලා තියෙනවා.
1: අම්බම් පිටියෙන් රේණුකා ඉන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඩිලා නිරෝෂ් හංගවලින් ඉඳන් එකතු වෙනවා. යාට ලස්සන සින්දුවක් දෙන්න. ඊට පස්සේ බණ්ඩාරගමෙන් ඉඳන් වෙනද වගේම ප්‍රදීප් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්ය දවසේ ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. මන්කාන්ති තමයි මැසේජ් එක දාලා තියෙනවා. ආවත් එකතු කරගන්නවා. ගෙදර හැමෝමත් එක්ක අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ ශානිකා ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සන සින්දුවකට. මාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා සුමිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: පවන් පසිඳු සුරේෂතුළු යාළු කට්ටිය මේකතු කරගන්න කියලා මිරිස්වත්තෙන් මට මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. අධිකාරී තමයි මේ වෙලාවේ මැසේජ් එක එවන්නේ.

0: Radio ITN. හවස 5 විනාඩි 42යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව හගෙන ඉන්න වෙලාව අපි විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන චාර විශේෂයෙන්ම දැන් ගෙදර හදන කෑම ටිකක් කන්න තියෙනවා කියන්නේ අයි මොනවද කියන්නේ රජබොජුන් වගේ
1: ඔව්
0: එහෙම කියන්නේ
1: සම්බෝලේ බතු හරි කමක් නැහැනේ අපිට
0: ගෙදර ඉන්නේ මිරිස් පාට තිබිලා වැඩක් නැහැ සම්බෝලයක් හදනකොට
1: හා
0: සම්බෝලේ මිරිස් පාට විතරක් වැඩක් නැහැනේ.
1: ඔව්.
0: ඒක රස තියෙන්න ඕන, හරියට මිරිස් සැර තියෙන්න ඕන.
1: ඈ
0: ඔක්කොම තියෙන්න ඕන.
1: පාටනේ දැන්
0: හැමතැනම පාටෙන් අපි රවට්ටන්න බෑ. විජේ නිෂ්පාදන කියන්නේ එහෙම පාටෙන් රසයෙන් වටන ආයතනයක් නෙමෙයි, නමක් නෙමෙයි, බ්‍රෑන්ඩ් එකක්.
1: ඔව්.
0: ඒක නිසා අවුරුදු 30ක් තිස්සේ ආලයි පාරිභෝගික විශ්වාසය රැකගෙන තියෙන්නේ. නියම නිෂ්පාදන හරි නිෂ්පාදන පෙළක් අපිට දීපු නිසා.
1: ඒ නිසා තමයි දැන් අපේ රසයේ රටේ සැමටත් බෙදාන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා. තත්වෙන් වගේම ගුණාත්මක ගබවින් උසස් නීම ප්‍රමිතියට කොළබර ටික ගන්න අපේ රස්සේ රටේ සම්මත බෙදෙන විචය නිෂ්පාදනත් එක්ක
0: මේ සින්දුවත් එක්ක අපි යනවා හෙඩ්ලයින්ස් අහන්න.

0: லாகாண்ட ரேடியோ ITN
1: பகை வினாடி 45
2: விழாவு ஒப்ப வைத்த கிண்ட ஆவி අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ලක්කඩ ප්‍රවෘත්ති සවසහයතියට බලාපොරොත්තු වන්න
2: සම අනුග්‍රහය
3: POC ෆලෙක්ස් එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆලෙක්ස් කරගන්න POC ෆලෙක්ස් අදම ඩවුන්ලෝඩ් කරගන්න
4: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සහයෝගීතා අනුග්‍රහය
5: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2 77 37 77
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397
1: සෙනෙහසේ නවාතනය ගින්න ගැන පුළුල් පරීක්ෂණ තවත් 23,000 ගුරු සේවයට ඉවත් කරගත් පෙත්සම ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රකාශය
0: ලක්කඩ ප්‍රවෘත්ති සවසහ හැටියට බලාපොරොත්තු වන්නේ

0: මඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
1: මේ හඳුන් ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සෙත් සුවඳින් පිරේවා

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: මෝටර්සයිකල් නොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වෙන්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: ඔබත් අදම මිලදී ගන්න.

0: වගේ ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට යනකොට තාක්ෂණයත් එක්ක මුසුණු මැෂින්ස්ක වගේ ව්‍යාපාරයට එකතු කරගන්න ඕනේ. එතකොට තමයි ඒ වැඩේ ගොඩක් ඉස්සරහට යන්න ඔයාලට පුළුවන්කම ලැබෙන්නේ, ලොකු ලාභයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වීකොටන මැෂින්ස් හඳුන්වා දීලා සහල් නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තක ණයට මේ වෙනකොට මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. එවැගේම ඇඹරුම් යන්ත්‍ර, එවැගේම පොල්තෙල් හිඳින යන්ත්‍ර, මේ වගේ නිෂ්පාදන ගණනාවක් දැන් ඩෝම නමින් ගන්න පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දෙන.
1: ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ හැම යන්ත්‍රයක්ම ඔයාලට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න. ඉතින් අලවියෙන් පසු හොඳ සේවාවක් දෙන තරක් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. නම්බර 30 කැල්හෙන පාර මහරගම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. ඔයාලට එතනට ගිහිලා අවශ්‍ය විදිහට දේවල් තෝරලා බේරලා ගන්න පුළුවන්කම තියෙනවා. කතා කළ විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා 01 1 6 7 9 5 7 9 0 1 1 7 9 5 7 9 කෝල් එකක් දෙන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: තෝසෙ පිටි කියලා පාම් පිටි කාල වැඩක් නැහනේ. තෝසෙ පිටි කියලා දෙනවා. පාම් පිටිම තමයි. ඉතින් බොරුවට නිකන් තෝසෙ පිටි කියලා
1: ගහලා විතරයි තියෙන්නේ.
0: ඔව්, බෝඩ් එකේ තිබුණට වැඩක් නැහනේ. ඇතුළේ තියෙන්නේ පාම් පිටිනා. ඒ නිසා හරියට තෝසෙ පිටි මිශ්‍රණයක් අරන් ගිහිල්ලා හොඳට රසට තෝසෙ එකක් හදාගෙන කනවනම් විජය තෝසෙ පිටි මිශ්‍රණය ගෙදර ගෙනihin තියාගන්න. ඉන්දියා පිටිකක් කනවනම් සුදු ඉන්දියා අප රතු ඉන්දියා අප පිටි මේ විදියට wen wen වශයෙන් ගන්න. දැන් ඔයා කැමති විදියට විජය නමින් ඔබට මිලදී ගැනීම හැකියාව තියෙනවා.
1: වසර 30කට එහා පැති පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගෙන තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි අපේ රසේ රටේ සම්මත බෙදෙන විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් හැම තැනම විජය නිෂ්පාදන වර්ධින්නේ ඔයාලට පොලොවකම තියෙනවා. ලැගම දිනවලින් සැලෙන් හරි සුපිරිවලින් සැරෙන් හරි ගියාට පස්සේ නම බල්ලම විජය කියන නමින් නිෂ්පාදන සියල්ල මිලදී ගන්න.
0: හවස 5යි විනාඩි 54යි වෙලාව.
2: ලකන්ද රේඩියෝ ITN.

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: හඬ ලංකාවටම
1: ලක්න පෙරනෝවරු
2: ස්වාධීන රූපවාහිනී සේවේ 47 වන සංවත්සරය නිමිත්තෙන් සහ ජාත්‍යන්තර පරිසර දිනේ නිමිත්තෙන් සංවිධාන කරන
3: Green Legacy 2026 ජාතික රොක් රෝපණ වැඩසටහන
2: ජූනි 5 වනදා පෙරවරු 8ට දක්ෂිණ අධිවේගී මාර්ගයේ 8වන සැතපුම් කණුව අසලදී
3: හරිත ගමනක් සුන්දර රටක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයේ තවත් සක්කාරයක්
4: ඔබ වෙත ගෙනෙමේ ප්‍රධාන අනුග්‍රහය
5: ශ්‍රී ලංකාවේ දුම් පරීක්ෂාවේ ප්‍රමුඛතම ආයතනය ලව් ඉකෝස් රිස සමාගම විෂදුමෙන් තොර හෙටක් උදෙසා
6: FM 93.5 FM 93.7 ලකන Radio ITN
7: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Search Line සමාජ ගවේෂණය
2: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
3: හවස 6යි විනාඩි 12යි දැන්
4: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා
2: Lakhanda Radio ITN
7: එවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන සමහර වෙලාවට දවසකට එකම එක කෑම වේලක් වෙන්න පුළුවන් අපිට රසට කන්න ලැබෙන නේද චාරු එතකොට අපිට ඒ කෑම වේල රසට කන්න නම් ඒක gedara හදාගත්ත කෑම වේලක් වෙන්නම ඕන මොකද gedara හදන කෑම වේලක රස ඇරෙන්න වෙන කොහෙන් කන කෑමකවත් ඒ රසය ගන්න බෑ. හැබැයි ඉතින් gedara හදන කෑම ටික රසට හදා ගන්න නම් gedara තියෙන්න ඕන විජේ නිෂ්පාදන.
3: ඉතින් ආට පුලංකම තියෙන විජේ නිෂ්පාදන හොනවා දාන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් නිසා සීම ප්‍රමිතිර කුළුබර ටික අපිට ලැබෙන විජේ කිරණමින්. ඉතින් ආට කිව්ව විදිහටම පුලංකම තියෙන ලාගම තියෙන විලන් සලෙන් හරි නැත්නම් සුපිරි විලන් සලෙන් හරි විජේ නිෂ්පාදන බිලදී ගන්න. ඉතින් මතක ඇතුව ඔන විජේ කිරණමින්ම විජේ නම තියෙනවද කියලා බලලම ඔන්න මෙලදී ගන්න.
7: එවගේම තමයි ඔබේ වාසනාව උරගා බලන්න මේ වෙලාව හොඳම වෙලාව කියලා මට හිතෙනවා. ගෙදර යන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් මගදී හම්බ වෙන ලොතරැයි කූඩුවකින් අරගන්න ගොවිසත ලොතරැයියක්. අද ඔබේ වාසනාව වෙන්නේ නැති ඔය ගෙදර අරගෙන යන්නේ.
3: ගොවිසත ලොතරැයි ගැන කතා කරනකොට අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයිය. ඉතින් මේ දේවල් වලට දායක වෙන ගමන් වාද පුලංකව ඔයාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැය ඔන වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.
7: හරි එබලන් අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: ළමයි.
1: සන්තුෂ් මල්ලි හොඳ අම්ම කෙනෙක් වෙන හැටි ඉගැන්නුවා. තාත්තිය ඔයාට කියන්න, දරු සෙනෙහස කියන දේ අම්ම කෙනෙක්ට දැනුණාම හැමදේම අත්හරින්න පුළුවන්.
2: මල්ලි ඔය ප්‍රශ්න ටික කතා කරලා විසඳ ගන්න. දුව අපි යන්න නංගි එක්කගෙන එන්න.
3: අපි දෙන්නම එහෙම තනියම තියලා.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: ITN
1: හවස 6 විනාඩි 20යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7 6 7 9 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: අලුත තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.

හවස 6:24 වෙලාව ඉවෙනින් ඩ්‍රයිවර් එක අපිට අදට යන්න වෙලාව හරියට කියන්නේ. ඉතින් අදට ගියාට ඔයා දන්නවා හෙටත් හවස 4ට චමිතු විමාය දෙන්න බේරෝ ඉවෙනින් ඩ්‍රයිවර් අරගෙන. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න. ඉතින් හෙටත් FM 93.5 FM 93.7 ආට පුළුවන්කම තියනවා සින්දු ගොඩක් එක ඉවෙනින් ඩ්‍රයිව් එක එකතු වෙන්න. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Even in driving, Chamit and Charu.

0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාර විතින් ගෙන්වා අපිතාහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රය වීකෙටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න. අදමාව තන්න බිදුව එකකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය.
1: රසයනුත් ඉහල, ගුණයනුත් ඉහල, විජය තෝස්සේ මිශ්‍රණය.
2: විජය ප්‍රඩක්ස්, අපේ රසය රටේ සැමට.
3: ශාන් විජේරත්න නිර්මාණයක්.
4: කියන්නකෝ කලින් හිටපු ජනාධිපති කෙනෙක්ගෙම පරණ ඇන්ටික් වාහනයක් තියෙනවා, මේක වැඩි ඉල්ලුමට දෙනවා කියලා. එහෙම මොකුත් ලියන්න බැරිද?
5: අපිට ඉතින් ෆේස්බුක් තියාගන්න බෑනේ අම්මේ.
4: හනේ මං දැකලා තිනවා හොරාට හොරාට චැට් කරනවා එක එකයි.
5: හරි ඉන්නකෝ මං ඉක්මනට ෆොටෝස් ටිකක් අරන් දාන්න.
1: පහේ ළමයි.
6: මේ මගේ පැංචි.
7: යනවාට හරි ගියාම අපි අමතක කරේ නෑනේ.
6: හරියාම
8: නෑ අපේ ලක්මාල් කියනවනේ මිනිසුන්ට හරි ගියාම මුල අමතක වෙනවා කියලා. ඒකයි ඔය කියන්නේ.
6: අම්මේ ඔව්. ප්‍රසන්න මාමට හරි ගිහිලා තියෙන සෑහෙන.
3: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
2: Lakhanda Radio ITN.

0: hastalığı.
1: ජීවිත 12ක් මිලිගත් සෙනෙහසේ නමතනේ ගින්න ගැන විමර්ශන. මිලියන 857ක වේදිමින් ඉදු වූ මොණ්ඩාගල මහරෝහල ජන අයිතියට. වසර අවසන් වීමට පෙර තවත් 23,000ක් ගුරු සේවයට. ඌව මහා ශ්‍රම මෙහෙයුම හෙටින් ඇරඹේ. සලී ගැන නිශ්චිත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න නීතිපති අධිකරණයෙන් අවසර ඉල්ලයි. MMC නිල අධිරේ ප්‍රකාශනය අගමැතිනියට. ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රකාශය.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. අඟුරුවා තොට බටගොඩ වැඩිහිටි මධ්‍යස්ථානයේ ගින්න හට ගැනීමට හේතුව විදුලි කාන්දුවක් බව රජී රස පරීක්ෂකවරයා සඳහන් කළා. එම් මධ්‍යස්ථානයේ ජල මෝටරේ සහ එහි තිබූ මල්ටි ප්ලග් උපකරණයෙන් විදුලි කාන්දු වීමෙන් ගින්න හටගෙන ඇති බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ඒ ආසන්නයේ මෙට්ට 80ක් තිබිය ඇති අතර ඒ ඇවිලීමෙන් ගින්න පැතිර ගොස් තිබෙනවා. එම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් රැකබලා ගැනීම සඳහා හිමිකරුවන් ඇතුළු 3 දෙනෙකු සිටියත් ගින්න ඇතිවන අවස්ථාවේ ඉරැඳී සිට ඇත්තේ 1 පුද්ගලයෙකු පමණයි. ගින්න ඇතු අවස්ථාවේ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අගුළු තමා තිබීම හේතුවෙන් ඒ නිවා දැමීමටද බාධා මතුණා. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යස්ථාන හිමිකරු අත්අඩංගුවට තිබෙනවා. සිද්ධියෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ 6 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ගින්න ඇතු අවස්ථාවේ ඒ සිටි 51 දෙනෙකු බේරා ගැනීමටද හැකිව තිබෙනවා. පොලිස් කණ්ඩායම් 3ක් සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මොණ්ඩංගල දිස්ත්‍රික් මහරෝහලේ නව පස්මහල් මාතෘ සහ ශල්‍ය වාටු සංකීර්ණය ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවට වඩාත් ගුණාත්මක සහ උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් මොණ්ඩංගල දිස්ත්‍රික් මහරෝහලේ පරිශ්‍රයේ මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. ව්‍යාපෘති වෙනුවෙන් මේ වන විට වැය කර ඇති මුදල රුපියල් මිලියන 857ක්. සමස්ත ව්‍යාපෘතියට රුපියල් මිලියන 2900කට අධික මුදලක් වැය වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මොණ්ඩංගල බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්වල 128කට අධික පිරිසකගේ සෞඛ්‍ය සේවාවන් පහසුවෙන් සැලසීමට ඉන් හැකිවනවා.
1: අද අපි විවෘත කරපු පස්මහල් ගොඩනැගිල්ල මේ ගැත්තරම ඔබ කවුරුත් දන්නවා 2019 අගෝස්තු මාසේ තමයි ඉදිකිරීම ආරම්භ කරලා තිබුණේ. 2022 පෙබරවාරි මාසේ වෙනකොට අවුරුදු 2.5ක් තුලදී ඉදි කරලා අවසන් කරන්නට නියමිත ව්‍යාපෘතියක් හැටියටයි ඒ කාලේ මේක කැබිනට් මණ්ඩලයේදී අනුමත කරගෙන තිබුණේ. ඒ කාලයක ඉදි කරා නම් අපිට වැය වෙන්නේ රුපියල් මිලියන 793ක්. නමුත් රටේ සිදුවුණු විවිධ තත්ත්වයන් සමහරට කොවිඩ් ඊටතට ආර්ථික අර්බුදය විවිධ හේතු මත අපේ මේ බොහෝ ව්‍යාපෘති කල් ගියා. සාමාන්‍යයෙන් ඒ කල්යාම අපේ ආර්ථිකයට තාම දැඩි බරක්. ඒක මහජන සේවා සැපීමේදී අවුරුද්දක් දෙකක් කල්යණයක විතරක් නෙමෙයි. ඊට පස්සේ අපි 2024 නොවැම්බර් මාසේ ආණ්ඩුව අරගෙන මෙවැනි ආකාරයේ ව්‍යාපෘති සියල්ලම අපි අතට අරගෙන අපි බැලුවා 69ක්. ඊට පස්සේ අපි ඒ ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ලැස්තවීම කරාම 2x, 3x, 4x දක්වා මුදල් වියදම් වෙන තත්ත්වයකට පත් වුණා. ඔබගේ මේ පස්මහල් ගොඩනැගිල්ලම එවකට රුපියල් මිලියන 793ක් වුණාට ඉදිකිරීම නතර කරපු තැන සිට හෝ ප්‍රමාද වූ තැන සිට ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 2961ක්. අපි අවසන් කරන නියමිත ව්‍යාපෘතිවල සමස්ත පිරිවැය එකතුව රුපියල් බිලියන 59ක් වෙනවා. අලුත් ගොඩනැගිලි පැත්තක තිබ්බොත් ඒ 59 නියමිත කාලෙදී අවසන් කරා නම් සාමාන්‍යයෙන් රුපියල් බිලියන 28ක විතර වැඩ. දැන් අපිට බිලියන 59කින් අවසන් කරලා තියෙනවා.
0: ගුරුගුරුන් 23,000ක් මේ වසර අවසානයේදී බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ අනුව ලබන වසර වන විට ගුරුපුර පාඩු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගත හැකි වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. ඒ බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනයේට ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 13.5ක මුදලක් වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා. මේ වන විට ආරම්භ කර ඇති පාසල් යටතල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් වැඩසටහන් හැකි ඉක්මනින් අවසන් කර සිසුන්ට ඒවාහි ප්‍රතිලාභ ලැබීමට අවස්ථාව සලසා දිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
2: 2026 භෞතික සම්පත් දියුණු කිරීම සඳහා මිලියන 13,500ක් වෙන් කළා තියෙනවා. ජාතික පාසල් සහ විද්‍යාපීඨ. විද්‍යාපීඨ වලට මම හිතන්නේ අවුරුදු ගණනාවකට පස්සේ මේ මුදල් වෙන් කළ තියෙන භෞතික සංවර්ධනය වෙනුවෙන් මිලියන 13500ක් 2026 අපි වෙන් කළා තියෙනවා. පියා මිලියන 5000ක් අලුත් වැඩියා සඳහා. අපිට මේ අසීමිත මුදල් ලැබිලක් නෙවෙයි. අසීමිත ලෙස භාණ්ඩාගාරයේ මුදල් නැහැ. මොකෝ අධ්‍යාපනයේ විතරක් නෙවෙයිනේ අපි මුදල් වෙන් කරන්න ඕනේ. එතකොට අපි 27ට තව ඒහා සමාන හෝ ඊට වැඩියෙන් අපි ඉල්ලලා තියෙනවා. ඒ ඔබතුමාන්ලාගෙන් ආපු යෝජනාත් එක්ක අපි මේ මුදල් ඉල්ලලා තියෙන්නේ අනුමැතියක් ලැබිලා තියෙන
0: පුනරුද්ධ ගමනට සවියක් වන ඌවේ මහා ශ්‍රම මෙහෙයුම හෙට ආරම්භ වෙනවා. ඌව පළාත පුරා ශ්‍රමදාන වැඩසටහන් 2412ක් පැවැත්වීමට කටයුතු කර ඇති බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ. අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ ඌව පළාත් සභාව ඇතුළු රාජායතන ඒකාබද්ධව වැඩසටහන සංවිධානය කරනවා.
3: ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව අපි හෙට දින ලෝක පරිසර දිනයේ නිමිති කරගෙන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් හැටියට පුනරුද ගමනට සවියක් වනු පිණිස ඌවේ මහා ශ්‍රම මෙහෙයුම කියලා මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් අපි හෙට දවසේ පවත්වන්න සූදානම් කළා තියෙනවා. හෙට උදෑසන 8:00 සිට හවස 2 දක්වා කාල පරාශය තුල මේ ශ්‍රමදාන පවත්වන්න සූදානම් වෙනවා. අපි දන්නවා ලෝකයේ ගොඩනැගුණු රටවල් දිහා බැලුවම, ලෝකයේ සංවර්ධිත දියුණු රටවල් දිහා බැලුවම ඒ රටවල් ගොඩනැගුවේ දේශපාලන අධිකාරීන් විතරක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන් විතරක් නෙවෙයි, සමස්ත රටේම ජනතාව එකතු වෙලා තමයි රටක් ගොඩනගලා තියෙන්නේ. රටක භෞතික සංවර්ධනය වගේම රටක විනය, අධ්‍යාත්මික පැත්ත ගොඩනගාගෙන තියෙන්නේ ඔක්කොම එකතු වෙලා, සමගි වෙලා, එකමුතු වෙලා. අන්න ඒ නිසා නව රජයක් හැටියට අපි බලාපොරොත්තු වුණේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරහා මේ සියල්ලම එකතු කරගෙන රටක් ගොඩනැගීම ප්‍රජාදායකත්වයේ සහිතව ප්‍රජා පාදක සංවර්ධන ව්‍යායාමික තමයි අප නිරත වෙනු ලබන්නේ. හෙට දිනේ ශ්‍රමදාන 2412ක් පවත්වනවා කියලා.
0: හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම් පිළිබඳ තීන්දුව ලබන තහවඳා ප්‍රකාශයටපත් කරන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිජවරුන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය අද කැඳවා තිබුණා. ඕවෙනුම් පිණිසරි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සිය සේවාදායකයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට නියෝග කළ බවයි. ඒ අනුව සැකකරු අධිකරණ මානසික වෛද්‍ය, පෝෂණ වේදී සහ අක්ෂි වෛද්‍ය අතුරු විශේෂඥින් වෙත ඉදිරිපත් කර තිබෙන බවද ඔහු සඳහන් කළා. පාස්කු පහරෙන් මේගිය සහ බින්ද තින් බවට පත් වූ පුත්තලින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අරසකුණරත්න මහතා සඳහන් කළේ ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවක් නොවන බවයි. මෙතුරු පුරවර වැඩසටහන යටතේ නගර 25ක් සඳහා සංවර්ධන ව්‍යාපෘත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. එම ව්‍යාපෘතිය මේ වසර තුලදීම අවසන් කිරීමට නියමිතයි.
4: මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 25ක් සංවර්ධනය කිරීම 2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර යටතේ මිතුරු පුරවර නමින් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වෙලා තියෙනවා. මහජනතාවගේ සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ පහසුව සහ යහපැවැත්ම සඳහා කුඩා නගර සංවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු සහිතව එම වැඩසටහන මගින් දිවයිනේ තෝරාගත් නගර 25ක් සඳහා එක් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් බැගින් හඳුනාගෙන එම කාර්ය 2026 වර්ෂය තුල අවසන් කිරීමට අපේක්ෂා කරමු. එම යෝජනාව අනුව මැදවැච්චේ නගරයේ මහවැව ඉදිරිපස හරිත උද්‍යානය සහ ඇවිදීමේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 32ක්, ඇලහර නගරයේ බකමොන ඔර්ලෝස්කණුව ආශ්‍රිත පොදු පාසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මිලියන 42ක්, ගල්ගමුව නගරයේ ගල්ගමුව අරසන්වැව අවට සංවර්ධන ව්‍යාපෘතිය අධ්‍යයන 1 සඳහා රුපියල් මිලියන 20ක්, නාත්තණ්ඩිය බස් නැවතුම්පළ සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 20ක්, වැල්ලවාය මධ්‍යම බස් නැවතුම්පළ පරිශ්‍රයේ මගී පාසුකම් වැඩිදියුණු කිරීම රුපියල් මිලියන 20ක්, දියතලාව සංචාරක පාසුකම් මධ්‍යස්ථාන ව්‍යාපෘති රුපියල් මිලියන 30ක්, කොණ්ඩසාලේ දිගන බස් නැවතුම්පළ යටිතල පාසුකම් සංවර්ධනය රුපියල් මිලියන 20ක්, උකුවෙල බස් නැවතුම්පළ ඉදිකිරීම හා දුම්රිය රක්ෂිතයේ භූමි අලංකරණ ව්‍යාපෘති රුපියල් මිලියන 29ක්, පොන්ඩ්ලුවය පොදු ක්‍රීඩාංගණයේ පාසුකම් සංවර්ධනය මිලියන 20ක්, රුවන්වැල්ල නාන ජැටි අසල විවෘත විනෝදාත්මක ප්‍රදේශ සංවර්ධනය රුපියල් මිලියන 20ක්, බලංගොඩ තුඹකොඩ ගුවන්මගී පාලම ඉදිකිරීම රුපියල් මිලියන 32ක්, මණිපායි යෝත මාර්ග සංවර්ධනය මිලියන 20ක්, කරේනගර නගරයේ පියුසුම් ප්‍රදේශ සංවර්ධන රුපියල් මිලියන 20ක්, පදිතලාව සතිපොළ සංවර්ධන රුපියල් මිලියන 43ක් හැටියට රුපියල් මිලියන 581ක් වෙන් කළා තියෙනවා.
0: MMC ITN කැම්පසේ නිල ප්‍රකාශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. ඒ ස්වාධීන රූපහානි මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මූලිකත්වයෙන් දැනුම හුවමාරු කිරීම වෘත්තීය සංවාද සහ මාධ්‍ය කළමනාකරණය මෙන්ම තාක්ෂණික අංශවල නව ප්‍රවණතා ලේඛනගත කරමින් මෙම ප්‍රකාශනය සකස් කර තිබෙනවා. අනාගත වෙනුවෙන් ශාස්ත්‍රීය සංග්‍රහයක් ලෙස දායද කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි. මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික භාවිතයන් සිසුන්ට විද්‍යුතුන්ට සහ වෘත්තිකයන්ට දැනුම නිර්මාණය කිරීමට දායක විය හැකි සාකච්ඡා මණ්ඩපයක් මින් බිහිවනවා. ආරම්භක අවස්ථාවේ ලිපි මාධ්‍ය කර්මාන්තයේ විශ්ලේෂණ සිටි අධ්‍යයනයන් සහ සම්මුඛ සාකච්ඡා මින්ම විද්‍යත් මතවාදාරින්ගේ ලිපිද ඇතුළත් වෙනවා. අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය වශයෙන් වැදගත් ලිපි 10කට අධික ප්‍රමාණයක් පළමු ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. ඒ පිටපත් අවශ්‍ය ඕනෑම අයෙකුට සදනුපානී මාධ්‍යාලයේ ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු පිරවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙස්සම පෙස්සම්කරුවන් විසින්ම ඉවත් කරගෙන තිබෙනවා. කොළඹ මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරු 9ක් පිරවීම අත්දිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර තිබූ පෙස්සමයි මෙසේ ඉල්ලා අස්කරගෙන තිබෙන්නේ. පුරපාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවා මැයි මාස 13-14 දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබුණා. මේ පිළිබඳව අදහස් පළ කරන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා,
5: පසුගිය නඩු ආරයේදී මේ නඩුව ඉල්ලාස් කර ගැනීම නිසා අපට හැකියාව ලැබෙනවා මේ පත්වීම් 9ම ලබා දෙන්න. මේ පත්වීම් 9 අතර රටේ ප්‍රධානතම රෝහල් වන ශ්‍රී ලංකා ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ නුවර ජාතික රෝහල කියන තුනේ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේණියට අයත් අධ්‍යක්ෂකවරුන් නොමැතිව වැඩ බලන වැඩ ආවරණය කරන තත්ත්වයක තමයි තිබුණේ. නමුත් මේ තත්ත්වය ඉදිරියේදී පහව යනවා.
0: පහරදීම් සිදුවීම් දෙකකට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසන්දනය වන වීඩියෝ පට සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ සොරකම සිදු කළ බව කියන 16 අවැදි අයෙකුට පුද්ගලින් එකම පවුලේ 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. මේ අතර වවුන්යාම ඉරට්ටපෙරිය කුලම වැව ආසන්නයේදී සිසුන් දෙදෙනෙකුට තව සිසුන් පිරිසක් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසන්දනය වෙනවා. ඊට සම්බන්ධ 7 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඔවුන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දක්වා කැපිතිගොල්ලෑව පරිභාෂා භාරයේ තැබීමට නියෝග කර තිබෙනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින් නිලධාරීන් බලගැන්වීමේ ජාතික වැඩපිළිවෙල සඳහා මූලික පියවර ආරම්භ වුණා. විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ රුවන් සෙන්රත් සහ එරංග වීරරත්න යන නියෝජ්‍ය අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන්. වේගයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණය සමග මෙරට රාජ්‍ය සේවය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ප්‍රමාදය මගහැරවීම ඇතුළු කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු තිබෙනවා. රාජ්‍ය සේවයේ පුද්ගලින් මත පදනම් වූ සාම්ප්‍රදායික ක්‍රමවේදයක සිට පද්ධති මත පදනම් වූ නවීන ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා. නියෝජ්‍ය මාත්‍ය එරංග වීරරත්න මහතා එහිදී අදහස් පළ කළා.
6: දැන් සයිබර් ආරක්ෂාව කියලා ගත්තාම ගොඩක් වෙලාවට අපි දකිනවා ගෙන්වීම කරන්න හැදුවට ඒක කරන්න පුළුවන් සීමාවන් තියෙනවා. මොකද 10,000,000ක් වවන වෙනවා නවී සේවාවේ ඉන්න නිලධාරීන් ප්‍රමාණය. ඒ හැමෝන්ටම අපිට එක තැනකට ගෙනල්ලා ඉගෙනීම කටයුතු කරන්න බෑ. ඒකන්ද අපි අනිවාර්යයෙන්ම ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ ඩිජිටල් පද්ධතියක් කරා කරන වැඩපිළිවෙලකට යන්න ඕන. එහෙම වැඩපිළිවෙලකට ගියත් ගොඩක් වෙලාවට ඒක පරිහරණයේදී අතපසු වෙන විදිහ ගොඩක් විදිහට තියෙනවා. මොකක් හරි උසස් වීමක් ලැබෙනකොට ඒකට කරන්න ඕන කාර්යයන් මොනවාද, ඊට පස්සේ වාර්ෂික කොහොමද කරන්නේ, සහ ඒ වගේම ඔවුන් රාජකාරී යෙදිල සිටින කොටත් කොහොමද එක එක වෙලාවල් වලට ඔවුන්ගේ දැනුම ඉවරගන්නේ කොහොමද කියලා පද්ධතියක් අපිට අවශ්‍යයි ඩිජිටල් මාධ්‍යයෙන් කරන.
0: මුල්නමාවේ අසහතකුවන් බහුතරයක් බඳනාගාරගතව සිටින බව අමාත්‍ය හර්ෂණ නානකාර මහතා සඳහන් කළා. නීතියෙන් මධ්‍යවේ සැපියුම් ජාලයේ නතර කළ හැකිවද ඉල්ලුම නැවැත්වීම සමාජ වකිමක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ බන්ධනාගාරගත කාන්තාරැඳුවන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මුල්නමාවේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මූලික පියවර ලෙස වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ මුල්නමාවේ සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට නියමිතයි.
7: හිර ගෙදර කියන්නේ සමාජ අසාර්ථකත්වයේ පිළිමිබුවක් කැඩපතක්. මොකද මේක ඇතුළේ ඉන්න බහුතරයක් උපතින්ම නරක විනාශකාරී අය නෙමෙයි. නමුත් සමාජයේ සාධාරණ අවස්ථා ලැබුණේ නැහැ. සාධාරණ ආර්ථික අවස්ථා ලැබුණේ නැහැ. මෙන්න මේ හේතු නිසා සුළු මොහොතකට වෙච්ච අත්වරදකින් තමයි මේ බහුතරය මේක ඇතුළේ ඉන්නේ. නමුත් එළියේ ඉන්න ජනතාවට දෙන ආකල්පය මොකද්ද? මේක අපරාධ තෝතැන්නක් බව. ඔව් ගැටලු තිබෙනවා නැතුව නෙමෙයි. ඇතුළේ නරක මිනිස්සු ඉන්නවා නැතුව නෙමෙයි. නමුත් බහුතරයක් මෙතනදී හේතුව ওই ළමා කාලේ අසාර්ථකත්වය. මං හිතන්නේ බලගාව දත්තත් ඇති. ඇතුළේ ඉන්න සිරකරුවන්ගෙන් කී දෙනෙක් ඕ ලෙවල් වල පාස් නැද්ද කියන්නේ ඉස්කෝල අධ්‍යාපනය නොලද්ද මේක ඇවිල්ලා ඇතුළේ ඉන්න හිරකරුවන්ගේ වරද නෙමෙයි වසර ගණනාවක් දස ගණනාවක් සමාජය අසාර්ථක වෙලා තිබෙනවා අපේ අවදානම් සහිත මාජිනලයිස් ගෲප්ස් වල අසාර්ථකත්වයන් වේලපහින් හඳුනාගෙන ඔවුන්ව මේ තත්ත්වයට පත්වීම වැළැක්වීමට සමාජාන්තරයේ කරුණු නොතිබිච්ච නිසා වෙච්ච දේවල් කියලායි මා මේ දකින්නේ
0: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් වාරික දෙකක් එකවර ලබා දෙමින් ඇමරිකා ඩොලර් මිලියන 695ක් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට බැරි කිරීමට කටයුතු කළා. ඉන් ආර්ථිකයේ සුවිශේෂී ශක්තිමත් පියවරක් තිබීමට හැකි වූ බවයි අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දක්වා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.4ක සමස්ත මූල්‍ය සහනයක් ලබා දී තිබෙනවා.
8: සමස්තයක් වශයෙන් ගත්තාම තවත් වාරික දෙකක් අපිට ලැබෙන්නේ නියමිතයි 2027 මාර්තු වෙනකොට මේ අවසාන කටයුතු සියල්ල අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මුදල් ලැබීම විසින් මහා භාණ්ඩාගාරයේ මුදල් සංචිතය වැඩි වෙනවා වගේම ඒ ඩොලර් වශයෙන් අපිට ලැබෙන නිසා දල විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ යන මේ බලපානවා. ඒ වගේම රට ඇතුලේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වෙනවායි කියලා පසුගිය සති කීපේ පුරහවම පදනම් විරහිතව ගොඩනගන ලද තත්වයට පිළිතුරක් බවට පත් වෙනවා. ඒ වගේම ව්‍යුහාත්මකව වෙනස් කරගත යුතු දේවල් පිළිබඳව මේ වැඩසටහන තියෙනවා. ඒ සියල්ලක්ම පායි අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ අනුව පෙනෙනවා රට ඇතුලේ ආර්ථික ස්ථාවරත්වයේ මූල ස්ථාවරත්වයේ අත්පත් කර ගැනීම සඳහා අපි මේ වැඩසටහනේ අනුව නියම ආකාරයට වැඩ කටයුතු කරනවා කියන කාරණයක් ඕනම කම්පණයකදී පොරොත්තු දෙන්න පුළුවන් ඒකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ප්‍රතිපත්ති මේ වශයෙන් නිවැරදි ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් ප්‍රතිපත්ති අපි අනුගමනය කියන කාරණය.
0: මේ අතර ජනතාව බලාපොරොත්තු ශක්තිමත් ජීවන තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජයේ කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ගමකිදර දිසානායක මහතා පවසනවා.
9: මේ විපක්ෂය විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා ඩොලරේ ක්‍රමානුකූලව ඉහළට නැගලා ඩොලර එක 400-500 යනකොට අර ගෝඨාභයට ඇතිවෙච්ච තත්ත්වය මේ ආණ්ඩුවටත් ඇතිවේ කියලා. නමුත් මේ වෙලාවේදී ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව සුන් වෙලා තිබෙනවා. ඩොලරේ ක්‍රමානුකූලව දැන් පහළට වැටෙමින් තිබෙනවා. රජයක් හැටියට සියල්ල කළමනාකරණය කරගනිමින් ජනතාව පීඩණයට පත් නොකර ජනතාවගේ පැත්තෙන් හිතන ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්න අපි සමත් වෙලා තිබෙනවා. අපි ජනතාවට පොරොන්දු වෙච්ච පරිදිම පොහොසත් රටක් ගොඩනගන්නත් ඒ වගේ මේ රටේ ජන ජීවිතයේ ලස්සන ජීවිත බවට පත් කරන්නත් අපේ සියලුම මහජන නියුත්‍යයන් ඒ වගේම අපේ ක්‍රියාදරයන් කටයුතු කරනවා. ඒ විශ්වාසයෙන් ජනතාවට කටයුතු කරන්න කියලා අපි තාමත්ම ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා
0: සිටිනවා. රේබිලින් ශ්‍රී ලංකා ගිනව ඕනෑම අවස්ථාවක විගණනය කිරීමේ හැකියාව පවතින බව විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය සඳහන් කළා. මුදල් කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
10: අපිට මුදල් කමිටුව හැටියට මම හයිපොතටිකලි මේ ප්‍රශ්නේ අහන්නේ. account ගොඩක් ඇතිනේ. account 25ක් තියෙනවා කියමුකෝ. ඒත් අපිට කියන්න පුළුවන් ද මෙන්න මේ මුදල් අමාත්‍යාංශයේ DST එකේ මෙන්න මේ account එක audit කරන්න කියලා.
11: දැනටත් ඒක තියෙන්නේ government DST account එක ඇතුලේනේ.
10: ඒක අපි දන්නවා. ඒක අපි දන්නවා.
11: එතකොට ඒ DST account එකේ සල්ලි තියෙන තාක්කල් ඒ DST account එක ඇතුළත් finance ministry එක අපි audit එක කරනවානේ. එතකොට අතෝ ඒ scope එක ඇතුලේ තමයි තියෙන්නේ.
12: සයිට් එකේ ඕනෑම කෙනෙකුට ට්‍රාන්ස්පරන්ට් විදියට කාගෙන් දාවේ ඒක බලන්න පුළුවන් ඕනෑම වෙලාවක තියෙන amount එකේ ඉතින් බලන්න පුළුවන්.
10: හරි දැන් එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් අපිට ඕනේ නම් මේ ෆන්ඩ් එක මේ ඔඩිට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
13: රිබිල් ශ්‍රී ලංකා කියලා සල්ලි එනවනේ දැන්. ඒක ඒ පර්පස් එකට අර වෙන පර්පස් එකකට වියදම් වුණාද කියලා ඕගොල්ලන්ට බලන්න පුළුවන්ද?
0: මෙගාවොට් 150ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරීම සඳහා මන්නාරම කොණ්ඩාචි සුලම් බලාගාර ව්‍යාපෘතිය සහ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා වැඩ ගිවිසුමට අත්සන් කර තිබෙනවා. අමාත්‍ය අනුකරණාත්‍රික සහ නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලියාස් යන මහතුරුගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබීම සිදු වුණා. කොණ්ඩාචි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් රජයේ ඉඩමක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. වාර්ෂිකව ගිගාවොට් පැය 525ක් ජාතික පද්ධතියට එක් කිරීමයි සැලැස්ම. මෙරට දේශකන විපර්යාස අවම කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමටද ඉන් ඍජු දායකත්වයක් හිමිවනවා. ඊශ්‍රායලිය සහ ඇමරිකාව යුදමය වශයෙන් අසාර්ථක වී ඇති බව ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්තාපා ඛමේනී ප්‍රකාශ කළා. ඒ අනුව අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි ආධ්‍යාත්මික නායකයා පෙන්වා දුන්නේ. සාමසාකච්ඡා සම්බන්ධයෙන් විවිධ මත පළබ තිබෙනවා. ඇමරිකා ඉරාන සාමසාකච්ඡා ලෙබනන් ඊශ්‍රායල් සාකච්ඡාවලටද බලපාන බවයි විචාරකයන් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එක්කතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. එහි සාර්ථකත්වයේ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර මත පදනම් වන බවත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. ඔස්ට්‍රේලියාව සහ පාකිස්තාන අතර තුන්වන එක්දිනකට තරගය ආරම්භ වුණා. කාසියවාසී හිමි කරගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මොලින්ම පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුවන් මේ වන විට ලකුණු 63ක් රැස් කරගෙන සිටිනවා. කඩලු දෙකක් බිඳ වැටුණා. මැතිව් ෂෝට් ලකුණු නොලබාම දැවී ගියා. මේ වන විට පැවති තරග දෙකෙන්ම එක් බැකින් ජයගෙන කණ්ඩායම් දෙකම සම මට්ටමේ පසුබනවා. ජීවිත 12ක් බිලිගත් සෙනෙහසේ නවාතනයේ ගින්න ගැන විමර්ශන. මිලියන 857ක වියදමේ නිදු මොණ්ඩාගල මහරෝහල ජන අයිතියට. වසර අවසන් වීමට පෙර තවත් 23,000ක් ගුරු සේවයට. ඌව මහා ශ්‍රම මෙහුම හෙටින් ඇරඹේ. සල්ලි ගැන නිශ්චිත වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න නීතිපති අධිකරණයෙන් අවසර ඉල්ලයි. MMC නිල අධිනේ ප්‍රකාශනය අගමැතිනියට. ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රකාශය. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579
3: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
4: සඳදිය දහර සොඳුර හමුවීම සොඳුරු වර ආදරණීය ප්‍රේමණීය සනසෙල්ල සපිරුණු හමුවීමක් කියලා කියන්නේ අපි හැමෝගෙම ප්‍රාර්ථනාවක්. ඉතින් ඒ නිසා මම හිතනවා සහ මේ මම හිතන්නේ කැමති ඔබත් එහෙම සඳතිය දහර අහන්න බලාපොරොත්තු වෙමින් නැති කියලා ඔබේ ජීවිතේ ඔබ වැඩියෙන්ම ආදරය කරන කෙනාව සමුගෙන ගියාට පස්සේ නැවත මුණ ගැහෙනතුරු පෙරුම් පුරමින් බලා ඉන්නවා වගේ. ඉතින් එහෙනම් ඔන්න අදත් රැ 9 වෙනතුරු හිතට දැනෙන ගීත එකතුවක් එක්ක සඳතිය දහර සමග ආදරණයක් වෙන්න කියලා ඔබට කියනවා. ජීවිතේ මේ හරි නිෂ්කලංකව ඔහි පාළුවේ සමහර වෙලාවට මහා සෙනඟක් මැද්දේ වුණත් දැනෙන පහළුවත් එක්ක ගත කරමින් යනකොට අපි කියනවා මේ කිසි වෙනසක් නැති වුණාම හරි අමාරුයි මේවා දරා ගන්න කියලා. හැබැයි වෙනස්කම් මිනිස්සු අපිට කරද්දී ඒක දරා ගන්න අපිට බෑ. ඉතාලම පුංචිම තැනට දක්වාම අරගෙන යන්නත් පුළුවන්. ඉතාලම ලොකුම තැනකට දක්වාම අරගෙන යන්නත් පුළුවන්. ඒ තමයි වෙනස්කම කියන එක. වෙනස සහ වෙනස්කම කියන්නේ දෙකක් වෙන්න පුළුවන්. හැබැයි සමහර තැන්වලදී වෙනසට කැමති අපිම සමහර තැන්වලදී වෙනසට කැමති නැහැ.
5: උද වෙනස්කම් කරනවා කියලා කියන්නේ මොනිකා අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි එක. අපි එක දින්දන එකට වෙනස්කම් කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා මෙතනදී අපිට මේ වගේ තත්වයක් තේ. මේ විදිහට අපිට සලකයි. මේ විදිහට අපි කියන බලයි. නමුත් ඒක නොවෙනකොට අපිට ඒක දරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි මේ පූර්ව උපකල්පන මත ඉන්න ජීවිතයක් ඇතුලේ ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ උපකල්පන මත අපිටම හිතනවා අපි දැන් මේක දුන්නට පස්සේ මෙහෙම කරයි. මෙයාලා මේ විදිහට මට සලකයි කියලා. නැත්තම් අපි කොන් කරා වගේ වච් දේවල් වෙන්නේ අපි අපි ගැන ඕනවටත් වැඩි අධි තක්සේරුවක ඉන්න හින්දා මොනික. ඒ තක්සේරුවේ ප්‍රමාණය අනුව අපි බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ තක්සේරුව අපි නොකර ඉන්නවනම් මං කියන්නේ තමන්ව ලෙක් ඩවුන් කරන තමන් පහළට දාගන්න කියන එක නෙමෙයි මොනික. සමහර වෙලාවට අපි හිතන විදිහට මේ අය නොහිතන්න පුළුවන්. එනිසා අපිට පුළුවන් වෙන්නේ අපිව දරාගෙන ඉන්න මිසක් අර අනිත් අයගේ දේවල් වලින් සිද්ධ වෙන කෙනෙහිලි කම් වලින් අපේ තත්ත්වය බාල්දු කර නොගෙන ඉන්න. දැන් ඒක අපි ගන්නවා කියන්නේ අපි අපිව බාල්දු කරගෙනනේ. අපි ඒක ඒ කරන දේවල් අපිට වැදිලානේ, අපිට රිදිලානේ. ලේසිම දේ ඒක. අමාරු දේ තමයි ඒවා වැදිලා රිදිලා ඒවැ වේදනාවට පත් වෙන බව නොපෙන්වා ඉන්න පුළුවන් වෙන එක. නමහරු දෙය කරන්න මොකද පහසු දෙය හැමෝම දන්නවා. ඒගොල්ල හැමෝම එකේ අත්දැකීම් වලින් විඳවලා තියෙන්නේ. ඔබේ දුර්වලතාව බාඩිත්තයට ලබා දෙන්න එපා. එතකොට ඒක ලබා දුනොත් එයාලා ඒවම නැවත නැවතත් පාවිච්චි කරනවා ඔබව රිදවන්න.

0: දහර සමක ලකන හකිනවප අද සඳදේ දහරමනුවන අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලත් මතක් කරන්න ඕනේ. ජවිතේ සිහිනේට වාසනාව ආශිර්වාදය කියන ජාතිකල උතරයි මණ්ඩලය සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිටෙම යන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
0: සඳදිය දහර අද අපේ සොඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහාය ජන සංවිධාන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය හංසමලාරෙඩ්ඩි කහපොළ සමග සඳදිය දහර අද ආරම්භය චිත්‍රපට ගීතයකින්ම සනිටුහන් කරනවා. අපි එච්.වී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ 1978 වසර දෙතර ගත වුණු අපේක්ෂා චිත්‍රපටයේ ගීතයකින් තමයි අපි සඳදිය දහර අද ආරම්භ කරන්නේ. නිරංජලා, නිමල්, ප්‍රදීප් එතකම මේනකා මේ හතර දෙනාගේ කතාව. ක්ලාරන්ස් විජයවර්ධන තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. අපි අහන මේ ගීතය ලිව්වෙත් ඔහුමයි, ක්ලාරන්ස් මහයි, ඇන්ජලින් ගුණතිලක සමග මිල්ටන් මල්ලවාරච්චි ගීතය ගයන්නේ, මල්නි ෆොන්සේකා, අමරසිරි කලන්සූරිය, ඒත් එක්කම ගීතා කුමාරසිංහ, රොබින් ප්‍රනාන්දු මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වන. සඳ තනි වෙලා අහසේ හෙරු තනි වෙලා.
2: මේ සඳහිරු තාරකා කියන මේ අප වටහා තියෙන මේ සෞරග්‍රහ මණ්ඩලයට සහ අපිට අයිත් වෙන උපග්‍රහයන් කියන සියල්ලන්ගෙම තමයි අපේ ලෝකෙ පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ. ඉරට ඇති වුණොත් මල් පිපෙන්නෙත් නෑ, දවසත් නෑ. සඳ නැති වුණත් ඒක අර බැලන්ස් කරන එක නැති වෙනවා. ඒ නිසාම තමයි උතුරා ගැලු ගඟුලද්ද වියල එන්නේ. මොකද ඔවුන් තනි වෙලා පැත්තකට වෙලා ඉදිද්දි සිද්ධ වෙන ඛේදවාචකයේ නිසා. ඉතින් මේ වගේ මිනිසුන්ගේ ජීවිතවල සඳහිරු වගේ අය ඉන්න පුළුවන්. ඒ අය දෙපැත්තකට උනොත් එහෙම අර ලෝ සශ්‍රීකවත් කරන එහෙම නැත්තම් ප්‍රාණය දෙන දේවලුත් නැති වෙන්න පුළුවන්. තේහෙන මේ ගීතයේ සමහර වචන වලින් කියන්නේ ඒක පියමන් කළා දෙදෙනෙක් සියනක් බලා. එදින එක සෙවණක නතර වෙන්නේ යන්නේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ පැතුමන් බිඳුනහම මොකද වෙන්නේ? නිවසම ගොළු වෙලා ඕන්

කියන්නේ ඕන් බලාපොරොත්තු වෙච්ච ප්‍රාර්ථනාවේ නිවස දැන් ගොළු වෙලා සුන් වෙලා ගිහිල්ලා. ඒක හදන්න බෑ. සෙවණකට යන්නේ ඒක වෙනුවෙන්. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් කමක් නෑ මොනිකා. මෙතෙක් සතුටු උයනක් වෙලා තිබිච්ච ජීවිතේ පිපිච්ච මල් පෙපි පර වෙලා ගිහිල්ලා. ඒ අතර තිබ්බ අර සතුටේ විහඟ ගීත නෑ. මේ වචන හැම එකක් ඇතුළම කියන්නේ මේ වෙන්වීම නිසා සිද්ධ වෙච්ච දේ. හැබැයි ඍජු ප්‍රකාශනයක් නෙමේ, කලාත්මක ප්‍රකාශනයකින් ජීවිතය හා

0: ඉන්ද්‍රාණි පෙරේර ගායනා කරන ගීතයක් අපි ඊළඟට අහන්නේ. මේ ගීතය ලියන්නේ ෂෙල්ටන් වීරරත්න, ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ සංගීතය. කලින් ඇහුව ගීතයේදී අපිට ඇහුණා සඳ තනි වෙලා කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා සඳක් වලා ගැබ තනි වෙලා කියලා.
1: කලින්ගේ සඳ තනි වෙලා ඉන්නේ හිරු තමන්ගේ ඈත්වීම. මොකද සූර්යාගේ ආලෝකය නැතිව අපිට සඳ පේන්නේවත් නැහැ. සඳ පවතින්නේ මේ ආලෝකය මත. ඉතින් මෙතන සඳක් වලා ගැබ තනි වෙලා තියෙන ඊට වැඩිය වෙනස් වෙච්ච එක. එතනදී ප්‍රේමයේ තියෙන සෞන්දර්යය අපිට ගේනවා. මොකද ඔවුන් ලොවට සංගවලා තමන්ගේ ආදරේ සිනාසෙන්න දෙන්නේ. මේ වගේ ලොවට සංගවලා ආදරේ කරට ගීත ගණනාවක් අපි පහුගිය දවස්වල ඇහුවා මොනිකා. ඉතින් ඒ නිසා මොවුන් සතුටු වෙන්නේ. මොවුන් ඒ කියන්නේ මේ පෙම්වතුන් දෙදෙනා හොඳාකාරම දන්නවා තමන්ගේ ප්‍රේමයේ ලෝකය දැනගත්තොත් අර කලින් ගීතයේ දෙදෙනාට වගේ ජීවිතය අර ප්‍රාර්ථනා කරපු සිහින නිවස බිඳ වැටෙන ගන්න සිද්ධ වෙනවා කියලා. එහෙනම් ඔවුන් කරන්නේ ඒ සියල්ලම සංගවාගෙන අඳුර ගොළු වෙලා මාරුතේ දසන්තේ පිණි අතුරලා අඳුර ගොළු වෙලා මාරුතේ මග බලා දැස තනි වෙලා සබඳ එන තුරා මාවතේ අන්ධකාරය පවතින්නේ ප්‍රාර්ථනා කරන කෙනා එනකම් විතරයි. ඊට පස්සේ ඔහුගේ ප්‍රේම නිසාම ඒ ජීවිතාලෝකමත් වෙනවා.

0: මතකාලේ තිරගත වුණු චිත්‍රපට අතරේ අතිශයකට අබහට ලක්වුණු ප්‍රේක්ෂකයින් විචාරකයින් සිරදනාගේම ප්‍රශංසා ලබාගත් චිත්‍රපටයක් තමයි ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝර සර්ප කියලා කියන්නේ. ඝර සර්ප චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි, සංගීත විරත්න, කමල් අතරාරච්චි, කවින්ද අධිකාරී, දෙවන කපෝරගේ ශ්‍රන්ත මෙන්ඩිස් රංගනින් දායක වුණා. චිත්‍රපටයට චින්තක ජයකොට තමයි සංගීත අධ්‍යක්ෂණය නික්ුණේ. ජයන්ත චන්ද්‍රසිරිම ලිව්ව ගීතයක් අදටත් අතිශයින් ජනප්‍රියයි. සමිතා මුදුන්කොටුව සමග භාෂ්‍ය සුසංගීතය ගායනා කරන්නේ. දැන් අපි කලින් අහෝ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කළ ගීතයේදී නිසංසලේ අපි තනි වෙලා ඉද්දී අපිට ආදරේ තැනක සංගවලා තියෙද්දි හොයාගන්න පුළුවන්, එහෙම හිතුණා නේද? නිසංසලේ අපි හමු වෙලා තැනක තනි වෙලා පාළුවේ ඉතින් සෙනාසෙමු සැනසෙලා ලොවට සංගවලා ආදරේ කියලා කිව්වේ. මේ ගීතයේ අපිට ඇහෙනවා හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ. ඔබ යමින් නතර වූ ගුවන්තලේ මම සෙමින් සෙමින් එමි නිසංසලේ.
1: කොච්චර සසල වුණ ලෝකයක වුණත් නිසංසල මොහොතක හමු වෙන්න පෙම්වතුන්ට පුළුවන් වෙනවා වගේම ඒ නිසංසල ඒ ඉවසීම, මේ නිසංසලේ කියන්නේ ඒකයි, කිසිම සෙලවීම චංචල බවක් නැතුව මේ පෙම්වතා සෙමින් සෙමින් එනවා ඇයව සොයාගෙන. ඔහුට හැමදේම පේනවා, එක දෙයක් වගේ තමයි හැමදේම පේන්නේ කියන්නේ. ඔහු දන්නවා මේ නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ එකම ක්‍රියාදහමේ. ඒ අතරතුරේදීත් ඔහු ඒ සෙනෙහස විඳිනවා. ඒ සෙනෙහස විඳිනකොට ඔබ කොහේ ගියත් මේක චිත්‍රපටයේ රූප රාමුත් එක්ක අපිට හොඳටම ගැළපෙනවා මොනිකා. ඇය ඉන්නේ චිත්‍රපටියට කියලා චිත්‍රපටියේ දක්වන විදිහට කළු කුමාර දෘෂ්ටියට වසඟ වෙලා කළු කුමාරය ඇවිල්ලා ආදරේ නැති හිත්වලට තමයි කළු කුමාරයා එන්නේ. ආදරේ හිත පුර වෙලා තියෙනවා නම් කළු කුමාරයෙක් කියන්නේ නැමෙක මානසික රෝගාබාධයක්. නමුත් අතීතයේදී අපිට මේවට මානසික වෛද්‍යවරු හිටියේ නැහැ. මේ தත්ත්වය තේරුම් ගන්න බැරි හින්දා මේකට විවිධ නාම ගම් දුන්නා. ඒ අය දැන් ඒක හරි ලස්සන කතාවනේ මොනිකා. දැන් යක්ෙක් වැහෙනවා කිව්වහම, යකා කිව්වම ඌ එක විදිහක් නේ. අපි බයයි යකා.
0: සාහිත්‍ය කැමතිත් නැහැ.
1: ඔහු හරි බයයි. ඒ කියන්නේ භයංකර දෙයක් නේ. නැතු ඉතින් හොල්මන් දැකලා නැතුවත් හොල්මන් වලට බයයි නේ අපි. ඉතින් එතකොට මේ ශාන්ති කර්මයේ දිගන්නේ මේ යකාව ගින්නනවා. ගෙනල්ලා යකාව අන්තිමට ලැජ්ජාවට පත් කරනවනේ. ලේට ලයක් දෙනවා කිනවට පස්සේ කුකුලක් දෙනවා. අන්තිමට කරන්නේ කුකුලගේ චූට්ටක් කටුවකින් චුට්ටක් මේව කරලා ලේ බිඳක් දීලා යනවා. එහෙම දීලා අන්තික පොල් මලෙක් ගහනවා, වචන වරද්දනවා. එතකොට අපිට මනසට අපි දැනෙන්න ගන්නවා ආපෝ අපි මම බය වෙච්ච එක මේ මොකෙද්ද, මූ මහ බය වෙන්නවත් වටින එක්කෙනෙක් නෙමෙයි කියලා. ඒකට ඒ තරම් අපි අර මානසික ප්‍රතිකර්මය සිද්ධ වෙන්නේ එහෙම. ඒකම වෛද්‍යවරු මානසික වෛද්‍යවරු කතුන මෝහණය කරලා හිතට ඒත්තු ගන්නවා මෙහෙම දෙයක් නෑ කියන එක. එතකොට මෙතනදිත් වෙන්නේ ඒ හිස්තරට ආව කෙනෙක් ඒ ආව ස්වරූපය දැ ඇය කියන්නේ කියන්නේ මල් පිපෙන මහ කැලේ මනරම් වැසි වැටෙන වැලි කතර සුපසන් තරු ගිලින කළු කුහර උව පිරි නමයි මිතුදම් කියලා. මේ බඳු මානසික දැ මනස යන තැන අපිට නවත්තන්න බෑනේ මොනිකා. ඒක මහ කැලේත් යන්න පුළුවන්, වැලි කතරටත් යන්න පුළුවන් වැසි වැටෙන. ඒ වගේම කළු කුහර තරු ගිලින කළු අනන්ත විශ්වයේ කළු කුහරට වලට පවා මේ සිත අරගෙන යන්න පුළුවන්. ඒ තරම් මේ සිතට යන්න පුළුවන් තැන්නුත් වැඩි, ඒ සිතත් එක්ක යන අයත් වැඩි. එතකොට මේ සිතට තමයි අර ඇගේ හිත රෝගියට රෝගී තත්ත්වයට පත් කරන කෙනා එන්නේ හිත ඇතුළට. ඒ හිත ඇතුළට මම මේ කැමති අන්තිම අන්තරා කොටසට භව සසර අතරමඟ සිටි. මම මේ භවයේ කෙලවර කරලා නැහැ, මේ සංසාරේ අතරමඟක ඉන්නේ. ඔබ ලබන උරුම හැම සතුෙම ඔබව හිමි කරගන්න පුළුවන් සියලුම උරුමයක් මන් තියෙනවා. හැමදේම මන් සතු වෙලා තියෙනවා. රළු සරින් පැමිණියද ඒකට ඇය එන්නේ කොහොමද? අර රළු ස්වරූපේ ඒ රළු ගැහණියකගේ තියෙන සුකුමාල සුන්දර ලාලිත්මය ස්වභාවය ඔහු දකින්නවා ඒ ප්‍රකෘති සුවයෙන් ඉන්න වෙලාවට. හැබැයි මේ ප්‍රකෘති තත්ත්වය අහිමි වුණාම මේ රළු ස්වරේන මොනිකා ඒකට මානසික රෝ කළු කුමාර දෘෂ්ටිය වැහෙන්නම ඕනේ නෑ. හැම ගැහැණියක් ඇතුළේම මේ කියන කෙනා නෝ ඔබට මතකන එක කාලෙක ටෙන්නාට් එක ගියා කඩවර කියලා. දේව ස්වරූපයයි යක්ෂ ස්වරූපයයි දෙකම මිනිස්සු අතර තියෙනවා. ඒක නිසා හැමෝම මේ දේවපය දේවතා ස්වරූපය වගේම යක්ෂ ස්වරූපයක් තියෙන මේ අපේ ප්‍රකෘති රූපය හඳුනාගන්න. එතකොට මේ සැනසුම හඳුනාගන්න

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 579.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
5: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳිය දහර
6: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැයිය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දෙනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000ක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන එන ඔබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා දහරතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 6767 579 නම්බර එකට.

0: සඳදිය දහර සමග ලක්කඳහගෙන ඔබ ඉන්නේ. අද සඳදිය දහර අපේ සොඳුර හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසුමාන රෙටි කහපල සමග කරුණාරත්න දේවකනේ ගායනා කරන ගීතයක් අපි ඊළඟට අහන්නේ. විරාමයට කලින් අපි අහවුව ගරසල්ප චිත්‍රපටයේ ගීතයේදී අහුණානේ මම විඳින් සෙනේ මහා මෙරක් වගේ කියලා. මේ ගීතය ආරම්භ කරන්නේම මේ විදිහටයි. මගේ හිත මහා මෙරක් නම් තැලෙන තරමට දරා ඉන්නම්.
1: ඔබ මගේ හිත මහා මෙරක් කර ගන්නවා. ඔබ කොයිතරම් මට දේවල් වලින් මේ ජීවිතේ තැළුණත් මට ඒක දරා ගන්න පුළුවන්. හැබැයි මගේ හිත මහා මෙරක් නම් විතරයි. එවකෙ මගේ හිත මහා ගංගාවක් නම් මම මේ දැවෙන තරමට මට නිවා ගන්න පුළුවන්. මත් පුංචි හරි තව ඉඩක් තියෙනවා නම් මට තනිතරුවක් වගේ වෙලා ඉන්න පුළුවන්. හැබැයි එදා සන්තක සියල්ල දේ හදවතේ තියෙනවා නම් මං හදවතේ ඉන්න තෝමයි යන්නේ. කියන හදවතේ සන්තක දේවල් තියාගන්න එපා කියන එක ඔහු කියනවා. මොකද ඔහු දැන් මේ කියන දේ අහස කතරම් හඬා වැට සයුර නැත දුක් කරදරේ. චර මොන දේවල් ආවත් සයුරට බයක් නැහැනේ. මොකද මොන තරම් වතුර වැටුණත් කොහොම හරි සයුර කියන එක මේක දරාගෙන යන වතුර කොච්චර වැටුණත් ගංගා වලින් ආවත් ආසින් ආවත් වෙන කොහොම හරි ආවත් මේක දරාගෙන මේ සයුර ඉන්නවා. එහෙනම් මටත් ඒක කරන්න පුළුවන්. ඒ මොකද මං සසර ගමනේදී නුඹට දුන් සිත වෙන් කරන්නට බැරි සිද ඔහු විශ්වාස කරනවා. මේ ප්‍රේමණීය හැඟීම ඔහුගේ හිතේ ඇති වෙන්නේ මේ සසර පුරාව ගමනකින් ආව එක. මේ මේ එකපාර දැකලා නිකන් මේ මොන හරි වෙන බාහිර දෙයකට නිකන් එකපාර හටගත්ත ප්‍රේමයක් නෙමෙයි. මේ ඉවක් ඔහුට තියෙනවා. ඒ වගේ හදවත ඇයි සෙනෙහසින් දකින්න බැරි කියලා හොහනවා. ඊට පස්සේ දෙවෙනි අන්තරා කොටස අපිට ඉංගියක් එනවා මොනිකා. ඒ තමයි රැයේ පිපෙන මලක් වනම නොවේ කළුවර පෙම්හිත. දැන් මෙන්න මෙතනදී පොඩි ඉංගියක් එනවා. ඇය පිපෙන්නේ දාවල් කාලේ නෙමෙයි, උදේ කාලේ නෙමෙයි. ඇය රැයට ආවේනික වෙච්ච මලක්. අන්න ඒ හින්දම වෙන්න පුළුවන් එදා සන්තක හදවතේ තියෙන දේවල් තියාගන්න එපා කියලා ඔහු කියන්නේ. සඳේ එළියට කොමල වන විට බිඟුන් කැඳවන පෙම් කුලා. නොකියා ඇය ලිංගික ශ්‍රමිකෙක්ද කියනද කියන්නේ කියලා අපිට හිතෙනවා. මොකද රැයේ පිපෙන මල් වලට බඹරු වෙන්නේ නැහැ මොනිකා. හැබැයි ඇගේ කොමල බවට සඳේ එළියේ පවා බිඟුන් කැඳවන්න පුළුවන් වෙච්ච ප්‍රේම ගුලාවක් ඇය සතුයි. නොඹව සන්තක බවක් දැනුනේ නොඹට පෙම් බැඳි එක හිතා. මම ඔබට පෙම් බැඳිච්ච හිතා. ඒ හින්දා තව මන් නුඹේ සුවඳට අලුත් වෙන නොඉඳුල් පෙම් හිතක් මට ඔබ හින්දා සතුයි කියන එක ඔහු කියනවා. මේ හැම වචනයක් ගානේම ඔහු මෙතනදී ප්‍රකාශ කරන්නේ ඇයව නැතුව ඔහුට ජීවිතයක් නෑ, ඇයවමයි ඔහු පතන්නේ කියන එක.

0: සඳදිය දහර තුරින් අපි අහන්නේ ඊළඟට එච්චා ජෝතිපාල සමගින් සුජාත අත්තනායක ගායනා කරන ගීතයක්. එච්චර සුජාත අත්තනායක ජන්මදිනය සමරුව පසු කියදා ශ්‍රී ලාංකේය ගීත කලාව ගැන කතා කරනකොට සංගීත අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාව ගැන කතා කරනකොට එතුමියව අපිට හැමදාමත් මතකේ රැඳිලා තියෙන චරිතයක්. ඉතින් නිරන්තරයෙන් ලක්හඬ අහනවා. මොකද සමහර වෙලාවට ඇගේ හඬින් ඇහෙන ගීත ගැන අපි සටහන් කරද්දී ඇය ගැන කතා කරලා ප්‍රශංසා කරන ඔයාලා විතරයි මගේ නම කිව්වේ කියලා. ඉතින් ආදරණීය සුජාත අත්තනායක මහත්මියට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ අපි සඳදිය දහරතුලින් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ගීතය අහන්න කලින්ම මේ ගීතය ගැන කියනකොට මේ ගීතය කනුවරත් අබේසේකරයන් ලියන්නේ 1970 වසරේ තිරගත වුණු දැන් මතකද චිත්‍රපටයට. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ පීලිය සෝම්පලයන්. හැබැයි මේ ගීතය අපි දැන් මේ අහන ගීතය තනුව ගන්නේ හින්දි ගීතයකින්. 1967 වසරේදී තිරගත වුණු බීආර් චොප්රා අධ්‍යක්ෂණය කළ හම්රාස් චිත්‍රපටයෙන්. එතකොට රාජ්කුමාර්, සුනිල් දත්, විමි, මුම්තාස් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ මේ චිත්‍රපටයේ. රවි තමයි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ජහීර් ලුදියාන්වී තමයි මේ ගීත සියල්ලම රචනා කළේ. එතකොට මහේන්ද්‍ර කපූර් ගායනා කරනවා ගීතයක් හේ කියලා පටන් ගන්න, නීල ගගන් කෙතලේ කියලා ගීතය. මේ ගීතය ගායනා කිරීම වෙනුවෙන් ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායකයාට මේ සම්මානය මහේන්ද්‍ර කපූර්ට දිනා ගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අපි අහමු එහෙනම් එච්චා ජෝතිපාල සමග සුජාත අත්තනායක ගායනා කරන මේ සීත සුවදෙන රැයේ ගීතය. අපි කලින් ඇහුව දිවුල්ගනේ ගායනා කළ, කරුණාත දිවුල්ගනේ ගායනා කළ මගේ හිත මහමෙරක් ගීතයේදී එක් තැනක ඇහුණනේ රැයි පෙපෙනා මලක් වුව නුඹ නොවේ කළුවර පෙම් හිතක් කියලා. එතකොට මේ ගීතය ඇහෙනවා මේ සීත සුවදෙන රැයි පිපුණු සුවඳ මල.
1: හින්දි ගීතවල තනුවලට පද ගලපන්නෙක් විදිහට කීර්තිමත් නාමයක් දිනාගෙන ඉන්නේ කනරත්න අබේසේකරන. ඔහුට තරම් ඒ ගීත වලට අර්ථවත් නිකම්ම වචන ටිකක් නෙමෙයි.
0: ඔව්, ඒ කියන්නේ තනුවට ගැලපෙන මොකක් හෝ වචන එකතුවක් නෙවෙයි.
1: ඊට වැඩි අර්ථවත් අර ගීතයේ පරයන එහි හැඟීමක් දනවන්න පුළුවන් වචන මාලාවක් සපයන්නෙක් ලෙසට, නිකන් පද රචකයෙක් බවට පත්වෙච්ච කෙනෙක් විදිහට තමයි කනරත්න අබේසේකරයන් සැලකෙන්නේ. ඒ නිසාම හින්දි ගීතය අමතක කළා අපිට රස විඳින්න පුළුවන් මනරම් ගීතයක් ඔහු අපිට මේ ගීතෙනුත් ලබා දීලා තියෙනවා. මේ සීත සුවදෙන රාත්‍රියේ පිපුණු සුවඳ මලක් අයත් ඒ අතරදී දෙයත ගනිමින් දෙපය තබමින් ඔවුන් ආදර රංගනයක යෙදෙනවා. එතකොට මෙතනදී අපිට අරහෙම කියලා හිතාගන්න බැරි තරමට මේ දෙදෙනාගේ ප්‍රේමාලිංගනය අපිට දැනෙනවා. ඔ කියන්නේ මේක ඔබට ලං වී සිටින කලෙහි ලෝකෙම මාතුරුලේ. හැබැයි ඔවුන්ට මේ ඉර උදය ගත වෙන උදේ එළඹෙනකොට ඔවුන් ගත කරපු ජීවිතේ සුන්දරත්වය තමයි මේ ගීතේ පුරාම හෙන. ඔබට මතක නම් නිරෝෂා විරාජිනි ගායන ගීයක් තියෙනවා, සඳදිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න දියේ කියලා. ඒක කියනවනේ ඉර දුටුවොත් නා දන්න කියා පණිවිඩයක් කියවුවත් හොඳයි කියලා. ඒ වගේම ප්‍රකාශය මේක කියන ඔබට ඇහුණද හමන සුළඟද අපට විහිළු කළේ රැයම ගෙවුනලු උදේ එනවලු අපට නෑදුනේ. ඔවුන් මේ රාත්‍රියේ සුවේ විඳිමින් මේ ප්‍රේමයේ ප්‍රහර්ෂ, මේ ප්‍රේමයේ එක්වීම විඳිනකොට උදෑසන එළිවෙන බව ඔවුන්ට දැනිලම නැහැ.

0: සඳදිය දහර තුළින් අපි ඉළඟට හන්නේ චිත්‍රපට ගීතයක් 2006 වසර දෙතිර ගතවුණු අංජලික චිත්‍රපටයට බඳුරුනානකරව සමීගිත ලිව්ව චර රෝහණ වීරසිංහන් සංගීතවත් කරේ උරේෂ රවිහාරි ගීතය ගායනා කරන්නේ. දැන් අපි මේ කලින් ඇහුව දැන් මතකද චිත්‍රපටයේ අචර සුජාත අත්තනායක සමග එචර් ජෝතිපාල ගායනා කළ මේ සීත සුවදෙන රැයි පිපුණු සුවඳ මලේ ගීතය තැනක ඇහුණනි. ඔබගේ ලොවෙහි පායන හිරුවි මම ඉමි සියලු කලේ කියලා. පායන හිරුවි මේ ගීතය ආරම්භ වෙන්නේ පායනා ඉර පාන කාගේ
1: පී දෙනා මල් යාය කාගේ හසරලි මවතගෙන මේ ඉර පාන කාගේද මේ මල් කාගේද මේ හැමදේම මගේ සතුට මට හසරෙල්ලක් කියනවා. කාගේ වුණත් කමන්නේ මම සන්තෝෂෙන් ඉන්නවා මේ දේවල් හින්දා. දැන් අපි කාගේ හරි මල් යායක් දැකලා අපි සතුට වෙනවනේ. ඒක හින්දානේ අපි ඔය හග්ගල පේරාදෙණිය මල්වතු බලන්න යන්නේ. මල්මනේ බලන්නේ අපි එකේ සන්තෝෂය විඳිනවා. ගායනා දසතේ ගලායේ වැහෙන නදියේ රැඳී ඒ මෙතදිලි කඳුළු දෝ මේ සියලුම අසිරිය ඇයගේ සිත චමත්කාරයෙන් පුරවනවසා විඳින දුක අමතක වෙනවා. ඒ නිසාම ඇය විඳින සතුට මේ ගීතේ පුරාම වචනවල රැඳෙනවා. මට මතකේන මොනික මේ චිත්‍රපටියට පාදක වෙන්නේ ප්‍රකට හින්දි චිත්‍රපටියක් නේ.
0: ඔව් අර මේ සුභාෂ් ගායි අධ්‍යක්ෂණය කළ තාල් චිත්‍රපටේ ඓශ්වර්යා මේ ගීතයකට රංගනයෙන් එක්කන තාල් සිතාල් මිලා ඒ ගීතේ රූපරාමුත් එක්ක පූජා මාශංකර් රංගනය දෙන මේ පායන ඉරපාන කාගේ කියන ගීතයත් එක්ක මේ අපිට මතකයේ අතර ඇතට ඇතට යන
1: උඹනික මේ ගීතයේදීත් ඇයට හමු වෙච්ච කෙනෙක් නෙමේ. හැබැයි ඇගේ මනෝලෝකේ ජීවත් වෙච්ච කෙනෙක්ව ඇය මේ සියලු තැනවලම ඇතිවෙන සතුට නිසා හොයනවා. ඒ සතුටම ලබා දිය හැකි හිනෙහිමි සැනසෙමි සොයෙනෙමි ඔබ දිවරෑ කියන්නේ ඒක. සෝදුක නැහිත මානේ ඒ තරම් සතුටෙන් ඉන්න නිසාම ඇය හොයනවා එවන් සතුටක් දෙන්න පුළුවන් ඇගේ ජීවිතයට සම්බන්ධ විය හැකි කෙනෙක්. ඒ වෙනුවෙන් තමයි මේ ගියේ.

0: සඳදිය දහරතුරින් විශරද සුනිලදිරි සිංහගාන ගීතයක් අපි ළඟට අහන්නේ කුමාරදාස සපුතන්ත්‍රේ මේ ගීතය රචනා කළේ අශේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. උරේෂ රවිහාරි අංජලිකා චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ ගීතයක් අපි අහුවනේ. ඒ ගීතයේ අපිට ඇහුණා ඈත කඳු සිප මෑත මා සොයනා සීත මදනල ගැන. මේ ගීතයේදී අපිට ඇහෙනවා පාට දේදුණු සේදිලා ඈත කඳු යායි.
1: පාට දේදුන්න මේ ඈත කඳු යායේ දර්ශනත් එක්ක හේදිලා ගිහිල්ලා වැසිදී. වැස්ස වැටෙනකොට මේ දේදුණු පායන්නේ. හැබැයි මේ කඳු යායේ මැකිලා ගිහිල්ලා ඒ උනත් ඔහුගේ හිතට පරිසරයේ තියෙන සොඳුරු දසුන් අතර ඔහුගේ හිත සිහිපත් කරන මතකයක් තියෙනවා. ඒ තමයි ඇය ඇලවන්තරේ සෝගී සුසුම්නේගේ කිසියම් හේතුවක් නිසා ඇගේ ලවන් ඇගේ දෙතොල්ලට සෝකයේ ගීත නැගිලා තියෙනවා. අර සීගිරි කවියක් කියනනේ වන්දිමේ හිමිවලාත නොගසින් ඇය නෙවස්තට පිරිපුන් පගායුරු මලයුන දිවටතෝ හදහව කිව කියයි. පිරිපුන් පගාගෙන ධෛර්ය පිරිහුණු මලයුණු මැලවුණු දිවට කියන්නේ දිව සහ තෙල් වලට මා විශ්වාස කරන්න කියලා කියන්න කියනවා ඔහු වලාකුළු හිමියන්ට. මොකද ඇය මේ වෙන්වීම හින්දා ඇව වෙන් කළා හින්දා ඇය මේ හඬලා වැළපිලා ඉන්නේ. ඒ වගේ මේ ලවන් තෙරේ සෝගී සුසුම් නැගිලා තියෙනවා. ඒව මීදුම් වලා විදිහට ඇවිල්ලා ඈතින් හැපිලා බිඳින ඔහුට පේන. ඔහුට මේ වලා ඔහුට මේ කඳු යායේ තියෙන අර කලින් ගීතයේ දැකපු සතුට සැනසීම නෙමෙයි ඔහුට ගෙන්නේ. ඔහුට ඒ කඳු යායේ තියෙන මීදුම් වලා මතක් කරන්නේ ඇගේ ශෝකය. ඔහු එක්කෝ කිසියම් හේතුවක් නිසා ඇය දුෂ්කර සේවයක ඔහු ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ විරහවේ ශෝක කලාප ඔහුට පේන්න ගන්නවා. මා නුවන් දියේ පීනා නැගින් සඳේ පායා දුරින් ඇදි ඇමෙන් පාවී නොයන් සඳේ කියන. මොකද ඔහුට සඳ සිහිපත් කරන්නේ නැහැ ඇගේ සමම මොහොන. එතකොට ඒ නිසා ඔහුට පුළුවන් කමක් නැහැ මේ සියල්ල අමතක කරලා ඉන්න. ඉතින් ඒත් ඔහු කියන දේ තමයි ඇය වගේ මගේ මාව අතහැරලා යන්න එපා. ඔබවත් මගේ ළඟින් ඉන්න. ඒ තමාව කාවොත් හඳටත් යන්න වෙන බව ඔහුට අමතක වෙලා තියෙන හැඩයි.

දවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබ අදම මිල
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
1: සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයියත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සන්දදය දහර සමග ලකන හගෙනවප අද සඳදය දහර අපේ සුඳරු හමුවීම ශ්‍රජාවර්තන පුරවිශ්වවිතාලය සිංහල සහජන සන්නවිතර අධ්‍යනාංශය ජ්‍රේෂ්ඨ කතිකචාරය අචාර්ය හංසුමාලා රෙටික හපොල සමග තවත් චිත්‍රපට ගීතයකට අපි යන්නේ දෙවෙනි පැය පළමු ගීතයට. 1982 වසරේ දෙක ඇතුළු බයිස්කලේ චිත්‍රපටයට මේ ගීතය ඇතුළත් වුණේ. ගීතලිව බණ්ඩාරකේ විජේතුංග, ස්ටැන්ලි පීරිස් තනු නිර්මාණය සහ සංගීතය, ග්‍රේෂන් ජයමහා ගීතය ගායනා කරන්නේ. දැන් අපි පළමු පැයේ අවසන් ගීතය විදිහට සඳදිය දහර තුළින් ඇහුවේ විශාරද සුනිල් ඇදිරිසිංහ ගායනා කළ පාට දේ දුනු සේදිලා ගීතය. ඒ ගීතයේදී අපිට ඇහුණා නීල තරුයායි කියලා මේ ගීතය ආරම්භ වෙන්නේම. තරුයායි ඇතින් ඇතර දෙදොලන රන් තරුයුව ලක්සේ.
1: මොනිකද නොදනුවත්ම වගේ චිත්‍රපට ගීතාවලියක් එකතු වෙලා වගේ ගොඩාක් ගීත චිත්‍රපටවලට අයත් ඒවා. දැන් මේ කියන රන්තර යුවල ඇතර කියනවනේ කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැඳුනාවේ කියලා. මේ මිත්‍රත්වයේ තියෙන සහෝදර බැඳීම තමයි ඔහු කියන්නේ. එහෙනම් කියන හෙට දුක්සෝ කඳුලැණි නොදකින ලෝකට අප නෙත්‍යම වේවා. මිත්‍රත්වයටත් ප්‍රේමයට වගේම බාධා ඇතිවීම වෙනවා. තරහ වී මොනතරම් සිද්ධ වෙනවා. එහෙනම් මතු භවෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා කියලා ප්‍රාර්ථනා හොට තියෙනවා. මම මතක් වෙනවා සැලෙන සන්දේශයක

සම ඕ අත්‍යවශ්‍ය තැන්වලද නෑ නැති වෙලා. හැබැයි බිතුසිතුවම් රූවගේ පිටු නොපා ඉන්න අය තමයි සැබෑ මිතුර කියන්නේ. මෙතනත් එබඳු මිත්‍රත්වයක් ගැන කියවෙනවා. යන යන හැමතැන සෙවනැලි විලාසෙන් අතුරුදන් වෙන්නේ නෑ. ඉතින් මේ ඒත් ඔහු ප්‍රාර්ථනා කරනවා මේ ගීතයේදීත් ඒ මගද එකට යන්නේ. කවදාහරි එහෙම වෙන් වෙන්න වුණොත් බැරි වෙලා හරි සෙවනැලි විලාසෙන් හිටියා වුණත් වෙන් වෙන්න හේතු වුණත් ඒ ගමනත් අපි එකට යනවා. ඒ විතරක් නෙමෙයි මතු භවයේත් එක ඉත්තක විපිච්ච මල්ලුවලක් වෙනවා කියන්නේ. තවත් මලුත් තියෙන්න පුළුවන්. එතන තව තියෙන හොඳම ප්‍රාර්ථනා වෙන අන්තිම අන්තරා කොටසදී මොනිකා ඔබ අපාතරට කිසියම් දිනයක නොපැතුණු ලෙසකින් මරුලම් වෙනවා. මරණය ආවොත් එහෙම මම ඔබ වෙනුවෙන් මගේ ජීවිතේ පූජා කරනවා කියන ප්‍රතිඥාව ඔහු දෙනවා. ඒ මගද එකට යන්නේ සෙනෙහ පුදා. ඒ තරම් ඉතා දැඩි සමීපස්ත සහෝදර මිත්‍රත්ව බැඳීමක් මේ කියන පුද්ගලයාගේ හිතේ තමන්ගේ හිතවන්තයා වෙනුවෙන් තියෙනවා. ඒ හින්දා

0: පවුලක සහෝදරෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් මිත්‍රත්වයට කියන්නත් පුළුවන් වෙන තරමේ වෙනස් ආකාරයේ අපිට ඇහෙන්නේ කීයද.
1: දරු යායු ඇතින්

0: සදදිය දහර තුළින් අහන මේ ගීතය පෞද්ගලිකව මම ඉතාමත්ම කැමති ගීතයක්. මහිතන වැදිරි වාරගන්න සුදුන ඕනම් වෙලාවක මේ ගීතය වැඩිපුර වාරගන්නත් ප්‍රචාරය වෙලා ටිකක් බැරණුත් අහලා තියෙනවා. ඒ කියන්නේ ඉගෙනත් මතකයේ තියෙන ගීතයක්. ක්ලැරන්ස් විජයවර්ධනයන් ලියා සංගීතවත් කරපු මේ ගීතය ගායනා කරන්නේ. කලින් ගීතයේදී අපිට ඇහුණා තරුයායේ ඇතින් ඈතට දිදුලන රන්තරුයෝ ලක්සේ කියන ගීතයේදී යන එන හැම තැන සෙවනැලි විලසේ කියලා. මේ ගීතය ආරම්භ වෙනවා සෙවනැලි වාගේ ඔබේ මගේ අපි දෙන්න අපි දෙන්න.
1: එක කාලයකදී සෙවනැල්ලක් වගේ ඉඳලා තියෙන්නේ, ඒ කියන්නේ ඉදිකට්ටයි නූලයි වගේ යන යන තැන පස්සෙන් එන තරම්ම එකට ලංව ඉඳලා තියෙන්නේ. විකසිත වුමා ඒ කලෙකින ඔහු කියන. ඔහු ඒකෙන් විකසිත වෙලා තියා තෘප්තිමත් වෙලා ඉන්නවා කියන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම ඔහුගේ එක්තරා යුගයක් කියන්නත් පුළුවන්. ඒ යුගයේ තමයි මේ විදිහට සිද්ධ වෙලා තියෙන්නේ. අපි කියනවනේ දැන් දෙන්නේ කවුරුද දැන් අපේ වයස් මට්ටමලයි ප්‍රේම කරනකොට අපි කියනවා අයියෝ 18 ළමයි වගේද ප්‍රේම කරන්න කියලා. එහෙනම් අපි කියනවා මේ යුගයට යුගේ ඒ කාලවලට ආවේනික ලක්ෂණ තියෙනවා.
0: පැසරීම් කතා බහ ඇවතුම් පැවතුම් ඔය හැම එකක්.
1: ඒක දැන් අපේ වයස් වලට ගියාම නිකන් හරි බොළඳ ක්‍රියාවක් වගේ හිතෙන්නේ. ඉතින් ඒ නිසා ඔහුත් කියනවා විකසිත වූම ඒ කාලේ කියන යෙදුමෙන් අපිට ඒ කාලේ මිදිකට්ටයි නූලයි වගේ ඉන්න එක වැරද්දකුත් නෑ වගේ කියලා හිතෙනවා මොනිකා. හිතන්න ඔබගෙන මොහොතක් මදි විය ඉවසන්නට මගේ සිත ඉඩ නැති විය. තනි වීලා ඔබ ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය. දැන් එහෙම ඉදිකට නූල් වගේ හිටියා වුණාට මොනිකා දැන් හිතන්න මොහොතක් මදි. ඒ දෙක කලින් මොහොතක් මදි වුණා දිගටම මොහොතක් ගානෙ මිහිතේ. හැබැයි දැන් වෙනකොට තනි වෙලා ඉඳගෙන කතා කරන්න දවසක්වත් නැති වෙලා. මගේ හිත ඉවසන්නවත් බැරි වෙන තරමට මම ඔබව හොයාගෙනම ඇවිල්ලා තියෙනවා. අද සිතේ නාදේ නොබියව ලියවේ ගෙවුණු අතීතයේ මිහිරෙන්නේ නැහැ. දැන් අද හිතනකොට තමයි තේරෙන්නේ ඒ ගෙවුණු අතීතයේ කොච්චර මිහිරිද කියලා. මේ ලෝකේ බරපතලක් නැතුව ප්‍රේමයේ වෙනුවෙන් ජීවිතේම වැය කරලා කොච්චර මේ පෙම්වතුන් සමහර වෙලාවට මොනිකා ඉතා මේ භයානක තීරණ ගන්නවා. හමුවීම් වලදීම මහ රෑ ගිහිල්ලා ගෙවල් වල ඇතුළට පැනලා ඔය වගේ ඒ කියන්නේ වෙන්න තියෙන ඔක්කොම දේවල් අත්හදා බැඳීම් කරලා සියල්ල සිදු කරගත් අවස්ථා මේ ප්‍රේම ලෝකේ තියෙනවා. ඒව තමයි අත අපිට මිහි දක්ිනවනේ අපි හැමෙමලුත් කරා නේද කියලා. ඒක දැන් අර කලින් වතාවක අපි අහපු ගීයක කිව්වනේ අර එදා පෙම්වත් සඳහා අද අපේ දුවරුන් දරුවන්ට කියලා කියනවනේ. ඒ කියන්නේ ඒ කාලේ දැන් සමහර අයට අමතක වෙනවා මේ තමන් කරපු ක්‍රියාදාම චිත්‍රපටියක වගේ ප්‍රේම ජවනිකා ගැන අමතකයි. නමුත් දැන්
0: කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ සංස්කරණය කරන ලද දර්ශන පෙළක්. ඒ කියන්නේ નિયમિત කාලවකවානුව තුළදී අර රූපරාමුවෙන් රූපරාමුවට හරියට ගැළපීලා ආපු අපේ කතාව අමතක කරලා අපේ දරුවන්ගේ ජීවිතවල අපේ විසින් සංස්කරණය කරන ලද එක දිගට යන රූප පෙළක්. ඒක විවිධාකාර මාතෘකා වලට අනුකූල වෙන්න බෑ. ඒක අධ්‍යාපනයේ රැකියාවට පරමාදර්ශී හැමෝම හොඳයි කියන චරිතයක් කියන රූපරාමු පෙළ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
1: ඔව් ඉතින් ඒක නැතුව ඔහු කියනවා ඒ වුණාට ජීවිතය අපේ කාලයත් එක්ක යනකොට දැන් අපිට එහෙම ඒ තරම් පිස්සුවෙන් වගේ ආදරය කරපු උමතුවෙන් ජීවිතේ බරපතලක් නොදැනෙන තරමටම හඹා ගිය ප්‍රේමයත් එක්ක තනි වෙලා දැන් කතා කරන්නට දවසක් නැති වෙන තරමටම අපේ ජීවිතවලින් අපේ ආදරය අපේ ඈත් වෙලා නේද කියලා ඔහු මෙතනදී ප්‍රශ්න කරනවා.

0: සිතන්න ඔබ ගැන මොහොතක් මදිවිය ඉවසන්නට මගේ හිත ඉඩ නැතිවිය කියලා කිව්වා ක්ලාරන්ස් ජෝවර්ස. අභිවර්ධන බාලසූරි සමග නිරංජන සරෝජනි ගාන ගීතයක් අපි දැන් අහන්නේ. කෙරිකේ ධර්මවර්ධන මේ ගීත ලිව්වේ ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කළේ. මගේ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලේ.
1: වෙන කිසිවෙකු ගැන හිතන්න හදවතට ඉඩක් නැහනේ. මුළු හදවතේම අරක් කරගෙන තියෙන්නේ, හදවතට පාවිච්චිලා තියෙන එකම ටාගට් එක ඉලක්කය තමයි ඔබ ගැන සිතීම. වෙන දේවල් කියන්නේ වෙන කිසි කෙනෙකුට අර ගලසරප චිත්‍රපටයේ හිඩස් වලට එනවනේ යක්කු වෙනකන් තියෙන ඒ වගේ නේ. මුළු හිතම ඒ ආදරයෙන් පිරෙලමට මතක් වෙනවම නිකන් සුහර්ෂිනී ධර්මරත්නගේ මල්මයෝ මිනිසා කියන කාව්‍ය සංග්‍රහය අන්තර්ගත වෙච්ච කවියක්. එහි ඒ උරහිස කියලා තමයි ඒ කවි පන්ති නම් කරන්නේ. මැව්වාද දෙවියන් මානමින්ම ඒ උරහිස,
0: සතපන්න මා හිස විඳින්න සුසුමක තෙත,
1: ඒ තැන හමු වෙයි තිදස නිර්මාණ රතිය,
0: සිත මිස කය නැති, කය මිස සිත නැති,
1: නොදන්නා බඹලොවක සිරිය. එතකොට මේ නිතිදස නිර්මාණ රතිය කියලා කියන්නේ දිව්‍ය ලෝකෙනේ, බ්‍රහ්ම ලෝකෙත් හම්බ වෙලා. මොකද්ද ඒ උරහිසේ ඔළුව තියාගෙන ඉන්න තප්පරේට ඒ සියල්ලෙන් දැනෙන සැනසීම ගැනයි මේ කියන්නේ. ඇයත් මේ සැනසීම ලබා ගන්න ඇගේ හිත ඔහු ගැනකට සිතුවිල්ලෙන් පුරවගෙන. එතකොට ඔහු කියන්නේ මගේ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි. අර මම ඔබේ නෙතට එබී බලා බලනවා කියලා කියන ගීත එකක් තියෙනවනේ, මගේ රූපේ තියෙනවද කියලා බලනවනේ සමහර අය. විතර රත්නායකයන් ගායන ගීයක් මට මතකද, නිරංජල සරෝජනිත් එක්කලම. ඉතින් ඒ වගේ ඇහුගේ නෙතේ බැලුවත් එහෙම වෙන මොකුත් පේන්නේ නැහැ, ඇගේ සඳ මුහුණ තමයි පේන්නේ. දැන් මේ ගේ කාව්‍ය රචකයොත් අර පැරණි කාව්‍ය රචකයන් වගේම ගෑනු ළමයින්ගෙන් බලාපොරොත්තු වෙලා තියෙන, තමන්ගේ පෙම්වතියන්ගෙන් බලාපොරොත්තු වෙලා තියෙන හඳ හා සමාන මූණක්, සෞම්‍ය ගුණයයි රවුම් ස්වරූපය තියෙන ඒ සුන්දරත්වය තමයි ඉල්ලන්නේ. එහෙනම් ඔහුට ඒ මුහුණ රැඳිලා තියෙන, මුහුණ ප්‍රින්ට් කළා වගේ ඇහි තියෙන හින්දා වෙන කිසි කෙනෙක් දකින්න නැහැ, මොකද පේන්නේම ඇයව විතරයි. අපලංකරවා කාලයේ පියඹ ආලය ගෙන විමසයි. දැන් කාලය ගන් වෙන ගිවිල යන ඕන ලංකරමි. ඒක හැබැයි ආලය ගැන විමසන එක කොයිතරම් වෙනවද කියන්නේ කවුරුන් වේවා හමු මොහොතේ මට ඔබ ගැන පවසයි. හමු නොවුනත් ඔවුන් දෙදෙන කවුරුන් හරි ඒ තොරතුරු හරි ඔවුන්ට අරගෙන යනවා. එහින්දම ඔහු ඒ දෙදෙනාම කියනවා වසන්තය කියන්නේ
0: ඔබ ටයිමයි.

0: මිචෙවන් ඩාර වැලිතුඩුව ගාන ගීතයක් අපි අහන්නේ පහුගිය සතියක මේ චටන් මියුසික් වැඩසටහන සඳහා උපැමිණියා. ඉතින් අපි අපේ තේවි විවේකයට කට්ටිය යනකොට මේ අපේ මේකප් රූම් එකට යන්න බලාපොරොත්තු වෙන ඔහු ඉන්නවා. අපි ටික දැන් යනවා ඉස්සරහට. යනකොට මේ මම කිව්වා සින්දුවක් මතක් වෙනව නේද කියලා. එතකොට අපි ගීත් කියලා සඳවලා කොලෙන් නිති වැසෙන සඳේ කියලා. ඉතින් මේ වගේ මේ අපි හතර පස් දෙනෙක් ගියා. හයි හතර පස් දෙනාටම එක එක සින්දු මතක් වෙට නැගුණා. ඉතින් කාලයක් අපේ හෙත්තල සුන්දරම ගීත ඉතිරි කර නිර්මාණකරුවන් ඔවුන් කීප දෙනෙක් ඉන්නවා මේ වගේ චරිත. ඉතින් අපි ඔහුගේ ගීතයක් ඊළඟට අහන්නේ. කලින් ගීතයේදී අපිට අහුණානේ මේ කවුරුන් වේවා හමු වූ මොහොතේ මට ඔබ ගැන පවසයි කියලා. මේ ගීතයේදී විශාරද නිහාල් ගම්හේව තමයි මේ ගීත ලියා සංගීතවත් කරන්නේ. සඳ වලා කොලෙන් නිති වැසෙන සඳේ ඔබ ගැන හදමු මුණයි.
1: කලින් ගීතේ කවුරුන් හරින පවසන්නේ, මෙතනදී ඔහුගේ හදම තමයි
0: ඇගෙන පවසන්නේ.
1: ඇගෙන පවසන්නේ සියල්ලම. ඒ කියන්නේ ඒකත් අර මගේ හිත පිරීලා තියෙන්නේ, මගේ නෙත දකින්නේ කියන එකම තමයි මේ කියන්නේ. සඳ වලාකුලෙන් නිති වැසෙන සඳේ කියනකොට තේරෙන්නේ අර චන්ද මුහුණ ඇයත් ඔහුත් මවාගෙන තියෙනවා. ඇගේ මුහුණ හා සමානයි. ඒ වෙලාවේදී ඇය මැකිලා ගියා කියන ෂෝකේ හුටක් තියෙනවා. අමතක කර ඔබ සැඟවි ගියමුත් යලි මතකෙරි නැගෙමින් වීමක් තියෙන. ඇය ගියා වුණත් ඇගේ නම ඔහුගේ මුවෙන් මිමිනුනා හිත කොහොමත් මුමුණෙනවා. ඇගේ ඇය නැතිව ඔහුගේ ජීවිතයේ හිස්කමක් තියෙන බව කියවෙනවා. දඟකාර ලෙසින් මගේ දෑත අරන් දෙතොලින් සිපගත්තා. ඒත් ඇගේ මේ දඟකාර ස්වභාවයම තමයි ඔහුගේ හිතේ ඇකිරි ආදරය ඉතිරි කරලා තියෙන. හැබැයි මේ වෙන්වීම සිද්ධ වෙලා තියෙන්නේ හරීම හිතා ගන්න බැරි දෙයකින්. විහිළුවක් කළාම නාප වෙලා සතු කරගත්තා. සමහර පුංචි දේවල් මිනිසුන්ගේ ජීවිතවල අමතක කරන්න බැරි මතක කොන්නක් එළියට ඇදලා දාලා දෙපසකට කරනවා. ඒ නිසා ආදරයේදී සමාව දෙන්න, සමාව ඉල්ලන්න, දෙසරයක් හිතන්න එපා. මොකද ඒ සමාව ඒ ඉල්ලුවක් කියලා ඔබට නැති වෙන්න දෙයක් නෑ. හැබැයි දෙපසකට වුණොත් ඊට වඩා ලොකු වියෝදුකක් ඔකලගේ ජීවිතවල අපේ ජීවිතවලට විඳින්න සිද්ධ වෙනවා. ඒකමයි මේ ගීතේනොත් මේ කියන්නේ වැලලියගේ පෙම් පුරාවතක් ඔහුට ඉතුරු කරේ අන්නේ පුංචි විහිළුවෙන් වෙච්ච ඇස් රතු වීම.

0: දර්යාත්මක වියමන සඳ දියදහර
1: සඳ දියදහර සමග ලකනහගෙන ඔබෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයෙන් කියන ජාතකලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න. සඳ දිය දහර සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්වෙන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට.

0: සඳදිය දහර සමග ලකනාගෙන ඔබ අද සඳදිය දහර අපි සුඳුර හමුවීම ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලාරිටි ගහපොළ සමග මතකදී අපාතරින් සමගන කිය චන්ද්‍රනි ගුණවර්ධන ගාන ශිල්පිනිය ගයු ගීතයක් තමයි අපි මේ විරාමෙන් පස්සේ අහන තෝරගෙන තියෙන්නේ. විරාමයට කලින් අපි අහුව විජය බණ්ඩාර වැලිතුඩුව ගායනා කළ ගීතයත් එක්ක කොහොමද මේ ගීතය ගලප ගන්න යන්නේ අපි බලමු. ආචාර්ය රජන්තරණ සිංහන් මේ ගීතය ලියන්නේ බොහෝ දෙනෙකුගේ මතකයන් අතරේ මේ ගීතය තැන්පත් වෙලා ඇති අතීත මතකයන් අතරේ. කලින් විජය බණ්ඩාර වැලිතුඩුව ගායනා කළ ගීතයේදී ආදර සුවඳින් හදමල පිපිලා සතුටු කඳුළු ගැලුවා කියලා ඇහුණනේ. මේ ගීතේ ඇහෙනා තැනක පෙරදා ඔබගේ පෙම්පත් සමගින් ආදර සුවඳක දූවිලි අතරින් කියලා මේ දම් පැහැවීතුරු පුංචි වලල්ලක මතකෙදි කියන්නේ.
1: ඔමනිකා මේ මුලින්ම මේ ගීතය ගායනා කරලා තියෙන්නේ චන්ද්‍රානි ගුණවර්ධන නෙවෙයි, ගුවන් ඉදිරියෙන් තමයි මුලින්ම මේ ගීතය ඇහිලා තියෙන්නේ. ශ්‍රීලාල් සෙනවිරත්න මහතා විසින් තමයි මේ ගීතය ගයලා තියෙන්නේ. මේ ගීතේ කිසියම් ආකාරයක අර නොස්ටැල්ජියාවක් තියෙන්නේ අපිට අතීත මතකයක, පොඩි බස් ටිකට් එකක වෙන මොකක් හරි ටොෆි කොලේකින් අපිට අර අතීත කතාවක් මතක් වෙනවනේ. දැන් අපිත් ඔය පොත්පත් අස් කරන්න ගිහිල්ලා සමහර වෙලාවට පොතක් ඇතුලේ තිබිච්ච පුංචි තුණ්ඩුවකින් අපිට ඒ සිද්ධිය මතක් වෙනවනේ. එහෙම නොස්ටැල්ජියාවකට තමයි මේ දම්පැහැ වීදුරු පුංචි වලල්ල අරගෙන යන්නේ. ශ්‍රීලංක සෙනවිරත්න ගායනා කරපු ගීතේ මුල් ගීතේ අවසන පදපෙළේ මෙන්න මෙහෙම ලියවිලා තිනෝ.
2: බොරු අමනාපෙන් ඉස්සර දවසක ඔබේ සිහින් මුදු අතින් මුදාගෙන මා දුක් කඳුලක් බඳු පුංචි වලල්ලක් මා ළඟ තවම තියේ කියලා තමයි ඒ මුල් ගීයේ ලියවිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ ගීය ගායනා කරලා තියෙන්නේ. එතකොට මේ ගීතේ පුරාම අර මං කිව්වේ ඒ නොස්ටැල්ජියාව තියෙනවා. මේ ඇයට මේ දම්පැහැ විතර පුංචි වලල්ල හම්බ වෙනකොට ඔබට මතක නැති මට අමතක නැති කියලාම ඇය කියන්නේ ඒ පුංචි දෙයක්. ඒ රත්තරන් වලලු හම්බ වෙලා රත්තරන් පාට ලෝකෙකට ගියාටත් පස්සේ මේ දම්පැහැ වීදුරු වලල්ලා ඒ වලල්ලේ තියෙන මූල්‍ය මෙයාගේ නෙමෙයි මොනිකා, සතුට යගේ වැඩි. ඒක නිසායි අය ඒක පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නේ. පෙරදා ඔබගේ පෙම්පත් සමගින් ඇවිල්ලා ඉඳ හිට දිලිසෙන පුංචි වලල්ල ඒක ඒ වචනේ ඇතුළේ මේක කොච්චර අතීතයටයිද කියලා තියෙනවා. දැන් ඒක දිලිසිල්ලා මැකිලා ගිහිල්ලා හැබැයි ඒක ඉඳ හිට දිලිසෙනවාගේ මතකයේ දිලිසිල්ල තමයි ඒ කියන්නේ. ආදර දෑතින් ඔබ මට පැලඳු ආදර මාහද යලි යලි රිද වූ දුක් කඳුලක් වැනි පුංචි වලල් ඇගේ හිතේ ඕගෙන වෛරයක් නෑ මොනිකා, ඔබ මාව දාලා ගියා දැන් මම මෙහෙම කියලා. හැබැයි ඇගේ හදවතේ මතකය තුල මට ඔබව හිමි වුණා නම් කියන වේදනාවේ රිද වෙනවා. එහින්ද මේ ඒ පුංචි වලල්ලේ තියෙන ආදරේ වේදනාවේ දුක් කඳුල හැබැයි ඒක විසි කරන්නේ නැහැ. ඇය ඒ මතකය ඇගේ මතක පොත ඇතුලේම සුරක්ෂිතව තබාගෙන ඉන්නවා. ඉඳ හිට දිලිසුණත් ඒ දිලිසිල්ලෙන් ඇය

0: ඇය ජීවිතයේ සියලු කටයුතු අවසානයේ අවසන් කාලේ නිසි කාලේදී ගයනවා නම් ඕන කෙනෙකුටම හිතන සතුටින් ගයන්නත් පුළුවන් කියලා. මොකද මේක මේ නිශ්චිතවම අපි දැනගෙන යනවානේ කවදා හරි දවසක අතහැරලා යා යුතුමයි කියන දේ. හැබැයි ඉතින් අපි නොදැන හදිසියේ අපිට එහෙම කිසිවක් අතහරින්නට බැරි මොහොතක මේ ගීතේ ගාන සිද්ධ වුණා තමයි ඛේදනීය බව, දුක්බර බව වැඩිපුර දැනෙන්නේ. හැබැයි ඉතින් ඔය කොයි හැටි වෙතත් ගානවත් මේ ගීතේ ගානම වෙනවා කාට කාටත්. කලින් ගීතයේදී අපිට අහුනන බැලපෙන මාහද කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනදා කියලා. මං කිව්වේ හංස ගීතය ගැන. අචර නන්ද මාලනියන් ගීතයක් ගැන මහජර සුනිල් ආරියරත්නයන්ගේ කීපපද එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතය හංස ගීයද ගයන්නේ මේ ජීවිතයේ අවසාන භාගයේ.
1: කලින් ගීතයේදීත් කැටපත් පවුරේ හංස ගීතය ලියවෙනවා කියලා ඔහු ඉඟි කරන්නේ මේකම තමයි. මේ හංසයා ගීතේ ගයන්නේ ජීවිතේ මැරෙන්න ඕන මෙන්නද. සමහරු කියන හංසයා සින්දු කියන්නෙම නෑ කියලා. යාමූතු කටහඬක් එන්නේ කියලා. ඒ නාට ඒ කටහඬට ඒ ගීතේ අවසානයේදී කියන අර මරණීය වේදනාව තමයි ඇහෙන්නේ ගීතයක් වගේ කියලා. මොකද ඌ කවදාකවත් කෑ ගහන්නේ නැති නිසා. ඉතින් යම් කෙනෙක් තමන් මිය යන බව දැනගෙන තමන් කරපු කටයුතු අවසන් කරලා තමන්ගේ අවසාන යුතුකම් ඉටු කරලා කිසිවෙක් නොසිතූ පරිදි හදිසිය මිය යන අවස්ථාවලදී මෙන්න මේ වචනේ යොදනවා හංස ගීතේ ගැයීම කියලා. දැන් කලින් ගීතෙත් කැටපත් පවුරේ හංස ගීතේ ලියන එකෙන් ඉඟි කරන්නේ ඔහු ජීවිතේ අවසන් මොහොතේ තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ හින්දා මේකෙ කෙලින්ම අහනවා ජීවිතේ අවසාන භාගයේද මේ හංස ගීතේ ගයන්නේ. එකම වරයි මේ ගීය ඇහෙන්නේ දිව්‍යමය රන් ස්වරයයි කියන්නේ ඔහු ඒ කෙනා තමගේ ජීවිතේ කරන්න පුළුවන් සියල්ල කරලා ඉවරයි. ඒක නිසා අවසන් රන් ස්වරයේ ප්‍රමුදිත වෙලා ඒ ගීය ගයන්න පුළුවන්. ඒ ගීතේ ලෝකේ සනසන්න වෙන්නේ ඒ සැබෑ අරුත තෝරාගෙන සෑම මිනිසෙක්ම තමගේ ජීවිතේ ඵලය අරගෙන ඵලය තේරුම් අරගෙන ජීවත් වීමේ ඵලය තේරුම් ගන්න සැබෑ යුතුකම ඉෂ්ට කරනවා නම් විතරයි. එනිසා කවදා හරි හංස ගීතයක් අපිටත් ගයන්න වෙන බව දැනගෙන මිනිස්සකමට يعني මිනිහෙක් වෙලා ඉපදීමේ සතුටට ඒ වැදගත්කම ලෝකයට ඉතිරි කරලා හංස ගීතය ගයන්න මේ සතතිය දහරත් ඒවන් හංස ගීත ගයන මිනිසුන්ට උපහාරයක්ම වේවා.
0: අපි සමු ගැනීම සටහන් කරනවා. නැවත තවත සොඳුරු සවකදී ඔබව හමුවන බලාපොරොත්තුවත් එක්ක රංජන් පුෂ්පකුමාර සමග මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.766 366 176 අංකයට

සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
0: Aadire unusuma virahave vedanave
2: maginova dini suru tarupati sahadana ubayamiyana suru
3: hadita tanima hengime jeevamana utkarshaya
0: aadireniya jyoti.

0: ඔබ
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝතිරාත්‍රිය
1: එන්තික ධර්මතිලක නිර්මාණයක්.
2: මේ මොකද
3: යතුරක්?
2: මොකේක යතුරක්ද?
3: ඒක වැඩක් නැහැ නේ ඔයාට දෙන්න.
2: මට වැඩක් නැත්තම් කාටද වැඩක් තියෙන්නේ? මේක මොකේක යතුරක්ද?
3: බයික් එක.
2: බයික් එක කාගේ?
3: ඔයාගේ.
2: මගේ?
1: මගේ ඉපැරණි පෙම්වතී.
4: අර ගෑනු කෙනා මැසේජ් කරේ නැද්ද?
5: මේක හරි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. මං ඒක හරි ආසාවෙන් බැලුවා කියලා මැසේජ් යද්දා.
4: කවුද බං ඔය ගෑනු කෙනා?
5: කවුද බං දන්නේ ගෑණියද පිරිමියද?
1: මගේ ඉපැරණි පෙම්වතී. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Magi peril bimvatimbe.
2: Hari Hari, ni kini kau upakal benda yang kita hitar nuko. Tawasik, mangu awen itu, benda kene kau marikan la, divorce bela, ayo ya langgita, orang baraya nade.
3: ඉස්සරහිටිය උඹයි ඉස්සරහිටිය මමයි ලේන්ටි දෙකයි තාම තියෙන. ඔබට හිතෙන දෙක දෙයක් අඩුයි කියලා.
4: දුම
3: ගේන්නද? තිබ්බනම් යකෝ අර කලින් ඉස්සර වයිබ් එකම තියෙන්න තිබ්බා.
4: අතීතය අමතක කරපු කිසි මගුලක් ආපහුවා.
5: ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: విలవరాత్రి దహయాయి. ఒయాగే జీవితే కొచ్చర హీన ఒయా దగ్గర తీనవద. సమహారు దవాల్ హీన దకిన, సమహారు రేట హీన దకిన. ఇదిన్ మే ఎక్కేక హీన హెబ్యాక్ కరగన్న ఒయాట కొచ్చర నం క్రమ హంబెలా తీయనవద. అపి యోజనా గన్నవా ఒయాట మొన్న క్రమే హంబునత్ మెన్న మే క్రమేత్ పొడ్డక్ ట్రై కరల బలన్న. మే జీవితే సిహినేట వాసనావే ఆశీర్వాద NLB.
2: දිනපතාම වැඩි වැඩි නොවට වාසනාව උදා කර දෙන අතට සල්ලි වෙනුවෙන් NLP ජය වාසනාවන්ත දිනුම් වාරය 476 ආරම්භ කරන්න අප සූදානම්. එහෙනම් විශ්වාසයේ විදිහටම තියාගෙන අතට අරගන්න ඔබ මිල දෙගත් NLP ජය ලොතරැයි මත. NLP ජය දිනුම් ඇදීම හරහා අපි මුලින්ම සූදානම් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සමග ජය හතර තෝරා ගන්න. අද ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය B අක්ෂරය. ජය අංක අංක 3841. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයියේ NLB ජය 2026 මේ වසරේට රුපියල් 105 තියාග ලැබෙන 197 දෙනෙකු වගේම රුපියල් 56 තියාග ලැබෙන 5010 දෙනෙකු මෙහි වෙලා තියෙනවා.
3: Today NLB Jaya's winning English letter is B and the winning numbers are 3841.
2: අද දවසේ වසරවන්ත NLB ජය දෙනුම් ලැබීම තුලින් රුපියල් 105 තියාග දෙක දින ගන්න උපාධියෙන් වසරවන්ත දෙතුනක සමත්ලා තියෙනවා. ඒ ජයග්‍රහී ලොතරැයි පත් දෙක අලෙවි කරලා තියෙන්නේ නිතම ප්‍රසාද් දසනායක මහතා, ඒ වගේම බහියංගනේ නීල් රේවත මහතා. ඒ වගේම NLB ජය තුනේ රුපියල් 50,000 මුදල් තියාග 36කුත් ඔබ අතර බෙදා දෙන්නට අද දවසේ අපට හැකියාව ලැබුණා. එයාට අද දවසේ වාසනාවන්තින් 75,504 දෙනෙකු අතර NLB ජය තුලින් ඔබ අතර බෙදා දුන්න රුපියල් 79,54,480ක මුදලක්. ඉතම කැටි කාලයක් ඇතුලේ වැඩිම සුපර ත්‍යාග ලාභින් ප්‍රමාණය බිහි කළ අදට නියමිත නියත ධනියෝගේ හදාන වාසනාවන්ත දිනුම් ලැබීම 1517. එහෙනම් සුභඵල බලපෑ ගන්න දැන්ම අතට ගන්න NLP හදාන උතරේ පාස්. NLP හදාන වාසනාවන්ත දිනුම් වාරය තුලින් මුලින්ම අපි සෝදානම් වාසනාවන්ත ලග්නය තෝරා ගන්න. අද ඔබට වාසනාව උදා කර දෙන ජයග්‍රහී ලග්නය විශ්වික ලග්නය. දැන් අපි සෝදානම් ඔබේ වාසනාව තහවුරු කර ගන්න ජය අංක 4 තෝරා ගන්න. ඉතම කැටි කාලයක් ඇතුලේ ජනප්‍රියතම ලොතරැයි බවට පත් වූ හදාන ලොතරැයි තුලින් අද ඔබට වාසනාව උදා කර දෙන පළමු ජය අංකය දැන් තෝරා ගන්නවා. වාසනාවන්ත මුල්ම ජය අංකය අංක 43. ඔබේ වාසනාව වෙනුවෙන් යන්ත්‍රය විසින් ජයග්‍රහී දෙවන ජය අංකයයි මේ තෝරා ගන්නෙ. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 6. අංක දෙකක් තෝරගෙන අවසන් මේ ඔබේ වාසනාව වෙනුවෙන්ම තෝරා දෙන ජයග්‍රහී තුන්වන ජය අංකය. වාසනාවන්ත දෙවන ජය අංකය අංක 55. මේ සියලුම තෝරා ගැනීම එක්ක අවසන් ජය අංකය ගලපා ගත්තොත් අද ඔබට වැඩි වැඩියෙන් වාසනාව දෙනා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අවසන් ජය අංකය දැන් තෝරා ගන්නවා. ජයග්‍රහී සෙවන ජය අංකය අංක 59. ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිටු සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ ආත් මුදලට දායක වන හඳහල් ලොතරැයෙන් මේ වසරට සුප්‍රත්‍යාග 6ක් වගේම ලක්ෂ 10 ප්‍රථම ත්‍යාග ලැබෙන 105 දෙනෙක් දිවිලා තියෙනවා.
3: Selected zodiac sign is Scorpio and the winning numbers are 43, 6, 55 and number 59.
2: අදත් හඳහන ලොතරැයි තුලින් සුප ඵල ගල්පා ගනිමින් රුපියල් ලක්ෂ 10ක ටීමකම් කියන්නට ප්‍රථම ත්‍යාග ලැබෙක් සමත් වෙලා තියෙනවා. වසනාව ටිකට් පතාලිව කරලා තියෙන්නේ ගම්පොළ සැම්සන් මුණතුංග මහතා. ඒ අනුව අද දවසේ වාසනාවන්තින් 137,584 දෙනෙකු අතරේ අපි බෙදලා දීලා තියෙනවා රුපියල් 94,58,140 මුදල්. එහෙනම් හෙට දවසේ සුප ඵල තුනෙන් හඳහන දිනා ගන්නට මීළඟ සුප්‍රත්‍යාගයේ වටිනාකම රුපියල් 38,53,706.74 මුදල. වාසනාවන්ත ඔබ වෙනුවෙන් දින පතාම කෝටිපති සීන හැබෑ කර දෙන සත් දිනම ඡායනියත ගොවිසිත වාසනාවන්ත දිනුම් බැඳීම 4,450 ආරම්භ කරන්න සූදානම්. එහෙනම් සෙලමු ජයග්‍රහණ ඔබට මේවයි කියන බලාපොරොත්තු වෙන අපි ආරම්භ කරමු මේ NLB ගොවිසිත. NLB ගොවිසිත දිනුම් බැඳීම තුලින් මුලින්ම අපි සූදානම් වාසනාවන්තින් විසි අක්ෂරය තෝරා ගන්න. ඔබට වාසනාව දා කර දෙන ජයග්‍රහින් විසි අක්ෂරය P අක්ෂරය. ඔබේ ජය තහවුරු කර දීම වෙනුවෙන් ගොවිසිත දිනුම් බැඳීමට අදාළ ජය අංක 4 දැන් තෝරා ගන්න. ඔබේ වාසනාව වෙනුවෙන් තෝරා දෙන පළමු ජයංකයේ අංක 55. ජයග්‍රහී දෙවන ජයංකයේ දැන් තෝරා ගන්නවා. වාසනාවන්ත දෙවන ජයංකයේ අංක 42. අංක 55

0: දෙකක් වගේම රුපියල් 120% ත්‍යාග ලාභින් 44 දෙනෙක් වගේම රුපියල් 256,000 ත්‍යාග ලාභින් 585 දෙනෙක් බිහි වෙලා තියෙනවා.
1: Today Goisetta's winning English letter is P and the winning numbers are 55, 42, 60 and number 76.
0: අද දවසේ Goisetta වාසනාවන්ත දිනුම් ඇදීම තුළින් රුපියල් 120%කට හිමිකම් කියන අපාතරින් වාසනාවන්තයෙකු සමත්තලා තියෙනවා. ජයග්‍රහී ලොතරැයි පොත අලෙවි කරන්නේ බලංගොඩ සුනිල් ශාන්ත මහතා. ඒ වගේම Goisetta තුළින් රුපියල් 250,000 ත්‍යාග 7ක් ඔබ අතරින් වාසනාවන්තින් 7 දෙනෙකුට දිනා දෙන්නට අපට හැකියාව ලැබුණා. එළතරපත් අලෙවි කරන්නේ කතරුවෙල ඉන්ද්‍රානි ස්වර්ණලතා මහත්මිය, නිකවරටිය GMW අපොන්සු මහතා, කටුකෙන්ද නිල්මිණී ජයකොඩි මහත්මිය, මාතලේ යාපා බණ්ඩාර හරස්කම මහතා, මන්නාරම එන් මහේන්ද්‍ර මහතා, කුරුණෑගල අචලා නානායකාර මහත්මිය, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේමුත් තවත් එක් වාසනාවන්තෙක් බිහි වෙලා තියෙනවා. යනවාද දවසේ වාසනාවන්තින් 123,762 දෙනෙකු අතරේ අපි බෙදා දීලා තිනවා ගොවිසිතින් රුපියල් 1,12,57,280ක මුදල. එහෙනම් හෙට දවසේ ඔබේ කෝටි ප්‍රතිසිහින සබෑ කරගන්න මීළඟ සුපර ත්‍යාග මුදල රුපියල් 6,57,08,055ක මුදල. වාසනාවන්ත ඔබට දැන් හැකියාවක් තියෙනවා අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු සුබ දවසක් නවතම ත්‍යාග රටාවත් එක්ක එකතු වෙන්න. සුබ ලග්නයත් එක්ක ජය අංක 3 ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්නට පුළුවන්. ඊට අමතරව අංක 3 ගලපා ගත්තොත් රුපියල් 50,000 මුදල් ත්‍යාග වලට වැඩි වැඩියෙන් ඔබට හිමිකම් කියන්න පුළුවන්. වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් මේ සියලුම තොරතුරු ගලපා ගත්තොත්. ඒ ඇතුළු තවත් මුදල් ත්‍යාග රසක්ම ඔබ වාසනාව වෙනුවෙන් සූදානම්. එහෙනම් දවසම සුබ වෙන්න කියලා අපි ආරම්භ කරමු මේ සුබ දවසක් ලොතරැයි පත දිනුම් ඇදීම 324. එන්නේ මේ සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් මුලින්ම අපි සූදානම් ඔබට වාසනාව උදා කර දෙන සුබ ලග්නය තෝරා ගන්න. අද ඔබට වාසනාව උදා කර දෙන සුබ ලග්නය මීන ලග්නය. තව තවත් ඔබේ ජය තහවුරු කර ගන්න අපි සූදානම් දෙවන යන්ත්‍රය තුලින් සුබ ජය අංක තෝරා ගන්න.
2: අடுத்த 3 සුබ ඉලක්කங்கள் இந்த வேளையில் தெரிவு செய்யப்படுகின்றன.
0: අදට මුලින්ම වාසනාව උදා කර දෙන පළමු ජය අංකය අංක 66. ජයග්‍රහී දෙවන ජය අංකය අංක 40. ඔබේ වාසනාව තීරණය කරන අවසන් ජය අංකය අංක 43. රුපියල් 25,000 මුදල් ත්‍යාග ඔබට හිමි කර දෙන සුබ දවසක් දිනු මැදීමට අදාළ ප්‍රවර්තන අංකයයි දැන් අපි තෝරා ගන්නෙ. අද ජයග්‍රහී ප්‍රවර්තන අංකය 4,955. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි. මේ වසරට රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යාත්‍රිපති ජයග්‍රහීකෙන් 196 දෙනෙකු බිහි වෙලා තියෙනවා. ඒ වගේම 50,000 ත්‍යාග ලාභින් 970ක් බිහි වෙලා තියෙනවා.
1: Selected zodiac sign is Pisces and the winning numbers are 66, 40 and number 43.
0: සුබ ලග්නය එක්ක සුබ අංක ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යාත්‍රිපදයක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්නට එක් වාසනාවන්තයෙක් සමත්තලා තියෙනවා. ලොතරැයි පොතල් වෙ කරන්නේ බිබිල ලලිත් අලුත්ගේ මහතා. ඒ වගේම රුපියල් 50,000 වාසනාවන්තින් 8 දිනක බිහි කරන්නට සුබ දවසක් ලොතරැයිට අද දවසේ හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 25,000ක් දිනාගෙන තියෙනවා ප්‍රවර්ධන අංකය ගලපා ගැනීමෙන් වාසනාවන්තින් 40 දෙනෙකු. ඒ අනුව අද දවසේ වාසනාවන්තින් 109,968 දෙනෙකු අතරේ අපි සුබ දවසක් වාසනාවන්ත දිනුම් ඇදීම තුලින් බෙදා හදා දුන්නා රුපියල් 95,81,620ක මුදල. වාස වැඩි වුණු තෑගි වැඩි වුණු විජයග්‍රහී ලොතරැයිපත් 4ක් තුලින් තවත් ඔබට වාසනාව උදා කර දෙන්න අනුෂි සමගින් විජේ සූදානම්.
2: මීළඟට මෙගා පව
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑගි දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: රුපියල් 23 කෝටියටත් රුපියල් 47 කෝටියටත් වැඩි කෝටි ගණනක් ඔබේ හීන වෙනුවෙන් අපි දැන් මෙගා පව වෙතින් ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ රුපියල් 28 කෝටියක්ම වාගේ අති දවන්ත මෙගා සුපිරි තෑගයක්. හැම හීනටම හරියන සුපිරි තෑග්ගක් තියෙන මෙගා පව වෙතින් අපි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථය ඔබ වෙනුවෙන්ම වෙන් කරන්නේ අනේ නිසා. එමනම් ඔබේ හීන හැබෑ කරන්නටම මෙගා පව 2556 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම අපි මේ ගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාව කියන ඉංග්‍රීසි අක්ෂරය S. දැන් අපි තෝරා ගන්නේ ඔබේ සුපිරි අංකය. අද මෙගා පව සුපිරි අංකය වාසනාවේ අංකය අංක 7. මම අද ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. වාසනාව කියන පළමු අංකය අංක 46. ජයග්‍රහී දෙවන අංකය අංක 63. තුන්වෙනි ඔබට වාසනාව කියන අංක 20. මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 55. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයින් මේ වසරේ සුපිරිතයාග ලැබින් 10 දෙනෙක් වගේම 20 ලක්ෂපතියන් 40 දෙනෙක් අපි දැන්ටමත් බිහි කරලා තියෙනවා.
5: Today's selected English letter is S. The super number is 7. The winning numbers are 46, 63, 20 and 55.
4: මෙගා පව වෙතින් රුපියල්

0: ක්ෂ දෙක බැගින් දිනා ගන්න වස්නවන්ත ඉන්පස්තන එක අපි අද බිහි කරනවා ජයග්‍රහල ත්‍රිපත් අලෙවි කරනවා සුනිල් ශාන්ත බීපි හන්දිය මීගමුව TDN දසනායක පැල්ලන්දෙනිය ප්‍රසන්න පීරිස් මහනුවර රංජිත් සොයිසා ගිරාඳුරු කෝටේ සහ TD ඩේන් වැල්ලම්පිටිය අපේ NLB අලෙවි නියෝජිත වරුන් එත් සමගින් වස්නවන්ත 124504 දෙනෙක් අතරේ රුපියල් 81,12,480 මුදලක් අපි බෙදා දෙනවා නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා උපම වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 28,19,504 පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක් රුපියල් 8,01,00,000 වාගිය දවන්ත නිධානයක් සමග ජාතික මහධන සම්පත ධන නිධානයේ 2238 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරා. මුලින්ම තෝරා ගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. අපි දැන් තෝරා ගන්නවා ජයග්‍රහී අංක 4ක්. වාසනාවන්ත පළමු අංකය අංක 32. ජයග්‍රහී දෙවන අංකය අංක 66. තුන්වෙනි ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 62. ධන නිධානයේ අවසන් ජයග්‍රහී අංකයයි අපි මේ තෝරා ගන්නේ. ඒ අංක 47. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ අති දවැන්ත සුපිරි ත්‍යාග ලැබියෙක් වගේම 20,24,000 24 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා.
1: Today's selected English letter is N. The winning numbers are 32, 66, 62 and 47.
0: ලක්ෂ දෙක බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයි පත් අලෙවි කරනවා. ඔස්මන්ද සිල්වා මහනුවර DS අසන්ත කොම්මල බෙන්තර සහ JAL ගාමිණී වැලිවේරිය අපේ NLB අලෙවි නියෝජිත වරුන් වාසනාවන්තින් 95,081 දෙනෙක් අතරේ රුපියල් 58,71,080 මුදලක් අපි අද ධන නිධානයෙන් බෙදා දෙනවා. කෙටිම කාලයක් තුළ රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,11,80,237.60ක්. මේ වසරේ මේ වෙනකොට NLB ලොතරැයිපත් අතර වැඩිම සුපිරි ත්‍යාග ලැබින් ප්‍රමාණයක් බිහි කළ ලොතරැයි ලොව රජ කිරුළ දිනු මහජන සම්පතේ 6,208 වන දිනුම් වාරය ආරම්භ කරන අපි සූදානම්. රුපියල් 2,19,00,000 ඉක්මවා ගිය දවැන්ත සුපිරි ත්‍යාගයක් වෙන සූදානමින් ඔබ වෙනුවෙන්. මේ අපි තෝරා ගන්නේ මහජන සම්පතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4,7,6,4.7. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබි 9 දෙනෙක් වගේම 25,163 දෙනෙක් අපි බිහි කරනවා.
1: Today's selected English letter is R. The winning numbers are 47,640 and 4.
0: මෙන්න අපි බිහි කරනවා මේ වසරේ 164 වන 25,00,000 ප්‍රතිය. ඒ ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මැදිරිගිරිය NLB අලෙවි නියෝජිත සුබද්‍රා කාන්ති මහත්මිය විතරක් නෙවෙයි ලක්ෂපතියන් 24 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. මනුෂ්‍ය මංචනායක මාතලේ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය KL නිශාන්ත මාළඹේ W වාසුදේව බත්තරමුල්ල HLS ලක්මාලි මහරගම W උදේ කුමාර හෝමාගම K චන්ද්‍රලතා අනුරාධපුර KG චන්ද්‍රානි පැලියගොඩ ඔස්මන්ද සිල්වා මහනුවර අජිත් රණසිංහ කටුගස්තොට ත්‍රිසිලා ප්‍රනාන්දු පාලවිය එන් වාසීකර චුන්නාකම් TD ඩේන් වැල්ලම්පිටිය HAK ඉශාන්ත සීදුව නිල්මිනි ජයකොඩි කටුකෙන්ද DM ජයවීර අන්දියම්බලම සුනිල් බණ්ඩාර දැඩිගම රෝහණ කුමාර ගලලියද්ද KN ගුණදාස ඉඟුරු කඩේ හන්දිය පද්මසිරි පීරිස් මාරවිල MG ධනපාල තමුත්තේගම DCK ධර්මපාල පත්බේරිය අමිල දියුණුගේ ගාල්ල සහ ජානකී හේමමාලා ගොකරැල්ල එත් සමගින් වාසනාවන්තින් 263,611 දෙනෙක් අතරේ රුපියල් 2,16,11,880 මුදලක් අපි අද බෙදා දෙනවා. හෙට මහජන සම්පතේ ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,23,32,648. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කරලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 783 වන දිනුම් වරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 6,4,4. අද සම්පත draw number 783. Today's winning English letter is R and the winning numbers are 6,4,0 and 4. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොටුපෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහණ උතරයිපත් අලෙවි කරනවා දික්කුමුර NLB අලෙවි නියෝජිත ප්‍රියශාන්ත සේනානායක මහතා සහ තවත් වාසනාවන්තයෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 51 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමග ජයග්‍රහි ඔබ අතර රුපියල් 1,17,720 මුදලක් අපි අද සම්පතෙන් අද බෙදා දෙනවා. වාසනාවන්තයින් 955,770 දෙනෙක් අතරේ රුපියල් 8,45,64,680 අති දැවැන්ත මුදලක් අපි අදත් බෙදා දෙනවා NLB ජාතික ජයවර්ධනේ. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: NLB.

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොඩින් ඉස්සල්
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

Hakana Radio ITN FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සංජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩවෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩවෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි.

කාර්මික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनाव देश ज्ञानन वहंसे गंपुल मीतलाव कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරා.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථය

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

ත්‍රයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ත

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

посетили состояние битвы. Викаше. Перейди лаям витнаде. Снаю паддатие пинавиметаде. Рудире. Павитататуетаде. Манасика санхиндиява ативиметаде. Хейтвана бевен. Манасика мимна. ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපීත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයපීත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාලේ. පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ